0: ආයුබෝවන් ඔබට සුබෝදෑසනක්. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයයි. මෙතැන් සිට 107.3 90.1 රජරට සේවය සමගින් සවස 6:30 දක්වා රැඳෙන්නට ඔබට ආරාධනා.
1: රජරට සේවය FM 107.3 දැන FM 90.1 අනුරාධපුරයට.

විලව උදෙසන හයයි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි මින ප්‍රවෘත්ති සංස්කරණය මොහන් පෙරේරා ප්‍රකාශය දිනුෂා වෙත්තසිංහ මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරු වී ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී මාලදිවයින් ජනාධිපතිවරයාගේ සහභාගී වන වැඩසටහන් කිහිපයක් හේතුවෙන් දිනේ අවස්ථා කිහිපයකදී විශේෂ රථවාහන සැලැස්මක් රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා කොළඹ ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට අධෙක් වේ ආර්ථික ස්ථාවරකර රජය නව සම්වර්ධන වැඩසටහන් ආරම්භ කොට ඇතැයි ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ මහතා කියයි. පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්ව පළාත් සභා ඡන්දේ පැවැත්වීමට නීති සකස් කළ යුතුව ඇතැයි ප්‍රකාශයක්. ලෝක වෙළඳපළේ සිදුවන තත්ත්වයන්ට අනුව ඉදිරියේදී ඉන්ධන මිල අඩු කිරීමට පැවර. වසරේ පළමු කාර්තව තුළ ඉන්ධන ආනෙන්ඩි කිරීමට ඩොලර් මිලියන 1300කට ආසන්න මුදලක් වැය කෙරේ. මීට පෙර බලයේ සිටි අය කඩමින් මුදල් වෙන් කළේ ජනතා සහන වෙනුවෙන් නොව තම පෞද්ගලික ගැටලු විසඳා ගැනීමට බව ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පෙන්වා දෙයි. බලන හා ඉහළ කොට්ටේ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කඩනම් කෙරේ. මත්ද්‍රව්‍ය ජාලයේ මහක්මුලකරුවන් නීති හමුවට පමුණුණ තෙක් අත්තරංගොඩ ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව. පළමු කාර්තුවේදී කෘෂිකර්ම අපනයන ආදායම ඩොලර් මිලියන 740ක්මයි. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්දේ ගණන් කිරීම අද. ආසියානු විසිකිරීමේ ශුද්ධතාවලයේදී නදීෂා ලිකම්ගේට රීති පදක්කම. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා දිවිනට පැමිණි මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහමඩ් මොයිසු මහතා පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ. දිරට අතර දිගු කාලීන මිත්‍රත්වයේ සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්

0: මාලදිවෙන් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවයේ හේතුවෙන් විශේෂ වරත්වාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි. ඒ අනුව එන්.එස්.ඒ. වටරවුම ගාලුමැද පාර බැංකු මාවත ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා බස් රථ ඇතුළු බර වාහන ඇතුළු වීම ජනාධිපතිවරයාගේ පැමිණීමට පැය දෙකකට පෙරත් හිටුවේ. ඒ සඳහා විකල්ප මාර්ග හඳුන්වා දී ඇත. මාලදිවයින් ජනාධිපතිවරයා දහවල් විහාර මහාදේවි උද්‍යානය වෙත ගමන් කරන අතර එම කාලය තුළද රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ. ඒ අතරම පස්වරුවේ ඔහු ජනාධිපති මන්දිරය වෙත යාමට නියමිතයි. එම අවස්ථාවේදීද බැංකු මාවත, ජනාධිපති මාවත, බැංකු මාවත හන්දිය, ජනාධිපති මන්දිරය දක්වා රථවාහන ගමනාගමනය සීමා කෙරේ. රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිස කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත වීමට නියමිතයි. එහිදී දෙරටේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර අවබෝධතා එකඟතාවන්ද එළඹීමට සැලසුම් කර තිබේ. මෙම සංචාරයේදී ඖෂධ සහ වෛද්‍ය උපකරණ, වෛද්‍ය විශේෂඥන්ගේ පුහුණුව සහ උසස් අධ්‍යාපන සහයෝගිතා ඇතිකර ගැනීමටද දෙරට බලාපොරොත්තු වෙයි. එමින්ම ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය සහ සංචාරක සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන්ද රුසියානු අමාත්‍යවරයා සාකච්ඡා කිරීමට අපේක්ෂා කරයි. ඒ අතරම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස් මහතා සමගද සාකච්ඡාවක් පැවැත්තේ. අමාත්‍ය විජිත හේරත් මහතා සමගද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ශක්තිමත් ආණ්ඩුවක් ලෙස ජාතික ජන බලවේග රජය මෙරට ආර්ථික ස්ථාවරකොට නව සංවර්ධන වැඩසටහන් ආරම්භ කර ඇතැයි ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ මහතා කියයි. එවැනි පසුබිමක විපක්ෂය පදනම් විරහිත ප්‍රකාශ සිදු කරමින් සිටී. එහෙත් ආණ්ඩුව ජනතා විශ්වාසය සමග පැහැදිලි සැලැස්මක් මගින් ඉදිරියට ගමන් කරමින් ඇත. තඹුත්තේකම ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ඔහු මෙම අදහස් පළ කළේය. පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්ව පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීමට නීතියක් සකස් කළ යුතු ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.
1: පළාත් සභා ඡන්දයට අදාළ නීතියක් නැතුව තියෙන දැන් රටේ. ලොකු සාකච්ඡාවක් ගෙනල්ලා පළාත් සභා ඡන්දය ක්‍රමයෙන් වෙනස් කරන්න හැදුවා. නමුත් ඒ නීතියේ තියෙන ගැටලුවක් ඉඳන් අතන දැන් පළාත් සභා ඡන්දය තියන්නේ මොන නීතියෙන්ද කියලා ගැටලුවක් ඇවිල්ලා තිනවා. ඒ නිසා අපි තේරීම් ගාර්ක සභාවක් පත් කළා තිනවා. පක්ෂ විපක්ෂ හැමෝටම පුළුවන් ඒකට එකතු වෙලා ඉක්මනටම පළාත් සභා ඡන්දය තියෙන නීතිය හදාගන්න. නීතිය හදාගත්තාම අපි පළාත් සභා ඡන්දය තියන්න සූදානම්. අපිටත් ඕනේ පළාත් සභා ඡන්දය තියන්න තමයි. ඒ නිසා පළමුවෙන්ම කළ යුත්තේ පක්ෂ විපක්ෂ හැමදෙනාම එකතු වෙලා පළාත් සභා ඡන්දය තියන්න නීතියක් හදාගන්න එක.
0: ලෝක වෙළඳපළේ සිදුවන උච්චාවචනයන්ට අනුව ඉදිරියේදී ඉන්ධන මිල අඩු කිරීමට අපේක්ෂා කරන බව ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මැද පෙරදි කලාපේ පවතින යුතුමේ තත්ත්වය හේතුවෙන් බොරතෙල් මෙන්ම පිරිපහදෝ ඉන්ධන මිල කනන්ද නිරන්තරයෙන් උච්චාවචනය වෙමින් පවතී. එම තත්ත්වයේ හමුවේ යම් ප්‍රමාණයකින් ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවේ ඇත. ඉන්ධන මිල ඉහළ දැමීමේ සමස්ත බර ජනතා පිට පැටවීමට රජය ක්‍රියා කරනු මැත. ඒ කොටසක් මහා භාණ්ඩාගාරය සහ සමාගම් මගින් දරන බව හෙතෙම කියා සිටී.
2: අපි බොරතෙල් සඳහා ඇනෝම් නිකුත් කරාම සාමාන්‍යයෙන් ප්‍රීමියයකට අමතරව ඒ මිල තීන්දුව එන්නේ ගොඩබාන දවසට දවස් දෙකකට කලින් සහ දවස් දෙකකට පසුව තිබෙන මිලේ ඇවරේජ් එක. ඒක තමයි සාමාන්‍ය සම්මතය. ඒ අනුව තමයි මේ මිල ඉහළ දැමීමට සිදුවන්නේ. කෙසේ නමුත් ඒ සමස්ත මිල ඉහළ දැමීමේ බර ජනතාව මත පටවන්න රජය කටයුතු කරන්නේ නැහැ. මේ සමස්ත මිල වැඩිවීම නොවේ කොවිඩ් කාලේ වගේ නෙමෙයි. කොවිඩ් කාලේ තිබුණේ ආර්ථිකය වහල් රට ඉස්සරට යන්න, රට පවත්වාගෙන යන්න. දැන් තිබෙන්නේ ආර්ථිකය ඉදිරියට යන ගමන්, නිෂ්පාදන කටයුතු සිදුවෙන ගමන්, වෙළඳාම් කටයුතු සිදුවෙන ගමන් මේ මොහොතේදී යම් මිල වැඩිවීමක් කරන්න සිදුවන. හැබැයි භාණ්ඩාගාරයේ ලෝක වෙළඳපොලේ සිදුවන මිල උච්චාවචන දිහා බලලා ඉතාම ඉක්මනට තව තෙල් මිල අඩු කරන්නත් ඉදිරියේදී අපේක්ෂා කරනවා.
0: මේ වර්ෂයේ මාර්තු මාසයේදී ඉන්ධන ආදායන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 630ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. එය ඉකුත් වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 74.7%ක වැඩිවීමකි. පසුගිය වසරේ මාර්තු මාසයේදී වැය වී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 360.7%කි. මේ වසරේ පළමු කාර්තුව තුළ ඉන්ධන ආනයනය කිරීමට ඇමරිකානු ඩොලර් බිලියන 1281.5ක් වැය වී ඇතැයි මහ බැංකු වාර්තා සඳහන් කරයි. එය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 121.3ක ඉහළ යමකි. මැද පෙරදිග යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල කනන් සහ ආනයන පරිමාව ඉහළ යාම මිට හේතුවයි. ඉන්දන ආන

0: නිවේදම මෙරට ආනයන වේදමින් විශාලම ආනයන කොටසය. පසුගිය වසර 10 තුළ එය මුළු ආනයන වලින් 20%ක් පමණ වෙයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. මෑතකදී ඩීසල් මිල ඉහළ ගියත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව සඳහන් කරයි. බස් ගාස්තු සංශෝධනයක් පිළිබඳව සලකා බලන්නේ ඩීසල් මිල 4%කට වඩා වැඩි වූත් පමණි. වත්මන් වැඩිවීම මෙම සීමාවට වඩා අඩු බැවින් පවතින ගාස්තු ව්‍යවහය තවදුරටත් පවත්වා ගැනීමට කොමිසම තීරණය කර ඇත. ජනතාවට ලැබිය යුතු සහන ඉතා කඩිනමින් ලබා දීම වෙනුවෙන් රාජ්‍ය අවශ්‍ය පරිදි මුදල් වෙන් කරන බව ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. එහෙත් මීට පෙර බලයේ සිටි අය කඩිනමින් මුදල් වෙන් කළේ ජනතා සහන වෙනුවෙන් නොව තම පෞද්ගලික ගැටලු විසඳා ගැනීමට බව ඔහු කියයි. දිත්වාපදාවෙන් නිවාස අර්ධහානි සිදු වූ පවුල් 531ක් සඳහා වන්දි පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
1: අපි රටේ නාය ආව ගම් වතුර කොයි සැරයක් ආවද ගියේ සුද්ධ කරගන්න 25000යි මුළු තැන්ගේ උපර කරගන්න 50000යි අර්ධහානියට 25 ලක්ෂ දක්වා උපරිමේ ගේ හදාගන්න ලක්ෂ 50යි දීර තිබුණේ නැහැ. විපතටපත් වෙච්ච ජනතාව මෙහෙම ලැබෙයි කියලා හිතුවෙත් නැහැ. ලක්ෂ 50ක් මේ රටේ තරාතිරම නොබලා පූර්ණ හානි නම් අපි දෙනවා. ලක්ෂ 50ක් වගේ මුදලක් හම්බුණා නම් මේ රටේ හම්බුනේ දේශපාලඥයෝ. ගෙවල් ගිනි ගහගෙන හරි ගත්තා. අපි පුළුවන් තරම් ජනතාවට සහන ඉක්මනින් දෙන්න බලනවා. අපි ජනතාවට නීත්‍යානුකූල පැත්තෙන් බලලා සහන ටික ලබා දෙමු.
0: දිට්වා ආපදාව හේතුවෙන් දැඩි හානි සිදු වූ උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කොට්ටේ සහ බලන ආපදා ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම කඩිනම් කෙරේ. ඒ සඳහා සේවා දුම්රියක් ප්‍රවේශ කර ගැනීම වෙනුවෙන් රබුක්කන කඩිකමුවේ සිට ඉහළ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම දැන් සිදුවෙමින් පවතී. බලන දුම්රිය ස්ථානයට නුතුරුව ස්ථාන දෙකක්ද ඉහළ කොට්ටේ ස්ථාන දෙකක්ද ඇතුළුව ස්ථාන හතක් දැඩිලි සහනියට පත්ව ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග සහ කර්මාන්ත ආශ්‍රය සිල්පර කොට යොදා තාවකාලිකව මාර්ගයක් සකස් කොට තිබේ. ඒ මතින් සේවා දුම්රියක් ගමන් කිරීමට නියමිතයි. මෙම ප්‍රදේශ ගිරිදුර්ගවලින් සමන්විතය. එබැවින් ස්ථිර දුම්රිය මාර්ග සකස් කිරීමේදී අවශ්‍ය අමුද්‍රව්‍ය යෙදවුම් වැඩි ප්‍රමාණයක් දුම්රිය මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට සිදුව තිබේ. මහාමාර්ගයොස්සේ ප්‍රවේශ විය හැකි බලන දුම්රිය මාර්ගයේ ස්ථානයේ දැඩි අවධානම් ප්‍රදේශය ප්‍රතිසංස්කරණයද කඩිනම් කර ඇත. මෙම වර්ෂ අවසානයේදී හෝ ලබන වසර මුලදී මෙම මාර්ගයේ දුම්රියක් ධාවනය කිරීම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සැලසුමයි. මෝරුන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද ආරම්භයි. මේ සඳහා ලෝපුරා සිටින ඒ පිළිබඳ විශේෂඥයෝ සහභාගී වෙති. වසර 4කට වරක් පැවැත්වෙන මෝරුන් සම්බන්ධ ප්‍රමුඛතම ගෝලීය විද්‍යාත්මක සමුළුව මෙයයි. ලබන 8වැනිදා දක්වා එය පැවැත්වෙයි. ආසියානු රටක මෙම සමුළුව පැවැත්වෙන්නේ ප්‍රථම අවස්ථාවටයි. මිලඟට ප්‍රමුඛ පුවත.
2: ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙළ මහත්මයා සිද්ධාලේප.
0: අතීතයේදී මින් නුව මද්රවයේ ජාවාරම මැඩලීමේ උත්සාහය ඉතා සංවිධානාත්මකව ක්‍රමානුකූල රාමුවක් කරහා ක්‍රියාත්මක බව ආරක්ෂක ලිකම් එයාවශ් මාශ්‍රල් සම්පත් තුයිකොන්තා මහතා පවසයි. මෙම ජාලේ පිටුපස සිටින මහමුලකරුවන් නීති හමුවට පමුණුවන තෙක් අත්තටුන්කට ගැනීම මෙහෙම අඛණ්ඩව සිදුවේ. ඉකුද්දා මල්වතුස්කරි මහනායක ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු ඔහු මේ බව කිවේය. මද්රවේ ජාවාරම් කරුවන් මීට පෙර දීර්ඝ කාලයක් තිස්සේ රට තුළ නිදහසේ ක්‍රියාත්මක විය. බොහෝ අයට ඇතැම් බලගතු පුද්ගලින්ගේ අනුග්‍රහය ලැබී තිබේ. එවැනි ක්‍රියාවන් දැන් අවසන් වී ඇත. රටින් පලා ගිය මද්රවේ ජාවාරම් කරුවන් අත්තරන් කොටගෙන මෙරටට රැගෙන බවද ඔහු කිවේය.

0: පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්.
1: බුත්තල ප්‍රාදේශ සභාවට අයත් මාලිකාවිල ජලයෝජනා ක්‍රමය වැඩිදියුණු කිරීමට බුත්තල ප්‍රාදේශ සභාව කටයුතු යොදා තිබේ. ජලය ගබඩා කිරීම සඳහා නව ටැංකියක් ඉදිකර ඇති අතර ජලය භාවිත කරන පාරිභෝගිකයින් සංඛ්‍යාව වැඩි කිරීම අරමුණයි. ජල ගබඩා ටැංකිය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 12කට වැඩි මුදලක් වෙන් කර ඇත. මාසයක් ඇතුළත කටයුතු නිම කෙරේ.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් අංශය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. එම අංශය සඳහා සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මාර්තු මාසයේ 57.1 කග්යක් වාර්තා කොට ඇත. නව ඇනවුම් දර්ශකය මෙන්ම නව ව්‍යාපෘති දර්ශකයේද ඉහළ මට්ටමක පවතී. රැකියා දර්ශකයේද ඊට පෙර මාසයට වඩා වැඩි අනුපාතයකින් ඉහළ ගොස් තිබේ. කෙසේ වුවත් මෙත පෙරතික ගැටුම්කාරී තත්ත්වය මීට බලපෑමිල්ල කර ඇත. විශේෂයෙන් ඉන්ධන සහ අමුද්‍රව්‍ය හිඟය අභියෝගාත්මක තත්ත්වයක් නිර්මාණය කර තිබේ.

0: එක ඩිජිටල් පෙරගමනට එක්වන්න. NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්.
2: මේ වසරේ පළමු කාර්තව තුළ කෘෂිකර්ම අපනයන ආදායම ඩොලර් මිලියන 740 ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. එය ඊට පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 4.1% වැඩිවීමකි. කෙසේවත් තේ අපනයන ආදායම මුල් මාස තුනේදී 5.2%කින් අඩු වී ඇත. මැද පෙරතික යුතේ ඊට බලපා තිබේ. එහෙත් පොල් ආනයන ආදායම එහෙත් පොල් අපනයන ආදායම 17.5%කින් වැඩි වී ඇත.
3: ශක්ති හද අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිල ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘෆ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011268640.3
2: දිට්වා සුලි කුණාටුව බලපා මාස 5ක කාලයක් ඉක්මවා ඇති නමුත් මීමුරේ ගම්මානය තවදුරටත් පවතින්නේ හුදෙකලා තත්වයක බව වාර්තා වේ. හුන්නස්ගිරියේ සිට කිලෝමීටර් 34ක් දුරින් පිහිටි මෙම ගම්මානයට වාහන පැමිණෙන මාර්ගයේ ස්ථාන ගණනාවක්ම අනාරක්ෂිත තත්ත්වයේ පවතින බව සඳහන් වේ. බර වාහන ගමන් කිරීමට නොහැකි අතර පොදු ප්‍රවාහන සේවාද තවදුරටත් ක්‍රියාත්මක නොවේ. බස් රථ 10 වන්නේ ලුල්වත්ත දක්වා පමණි. ගමට පිවිසෙන මාර්ගයට බාධා වන අයුරින් ඇති විශාල ගල් පර්වතයේ කඩා දැමීමට හෝ ඒ අසලින් මාර්ගයේ පුළුල් කිරීමටද හැකියාවක් ලැබෙන්නු මැත. මේ හේතුවෙන් තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ග කිහිපයක්ම අඩපණ වී ඇතැයි ගම්වාසීහු කියති. විශේෂයෙන් සංචාරක කර්මාන්තය මුළුමනින්ම අඩාල වී ඇතැයි ඔහු පෙන්වා දෙති. එබැවින් මාර්ගය යළි සකස් කොට මීමුරේ ගම්මානයට පොදු ප්‍රවාහන සේවය ආරම්භ කර දෙන්නේ ගම්වාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
4: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වග ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011-2-077-787.
2: හොමු සමුද්‍ර සන්ධිය පසු කිරීමට උත්සාහ කළ නෞකාවකට ඉරානයේ ප්‍රහාර එල්ල කරයි. ඒ සඳහා ඉරාන කුඩා වේග ප්‍රහාරකයන් 3කට ආසන්න සංඛ්‍යාවක් එල්ල වී ඇතැයි වාර්තා වේ. ඉරාන හමුදාවේ අවසරයකින් තොරව නෞකාව ගමන් කිරීමට උත්සාහ දරා ඇත. ඒ අතරම ඉරානයේ කරුණු 14කින් යුත් යෝජනාවලියක් අමරිකාවට ලබා දී තිබේ. දිරටේ ගැටලු දින 30ක් ඇතුළත විසඳා ගැනීමට ඉන් යෝජනා ඉදිරිපත් කෙරේ. සටන් විරාමයේ දීර්ඝ කිරීමට වඩා යුද්ධාවසන් කිරීම පිළිබඳව ඒ කරුණු අන්තර්ගත වී ඇත. කෙසේවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එම යෝජනාවලියද ප්‍රතික්ෂේප වීමේ වැඩි ඉඩක් පවතින බව සඳහන් කර තිබේ. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම අද ආරම්භයි. ඒ සඳහා පිහිටුවා ඇති මධ්‍යස්ථාන රැසකටම දැඩි ආරක්ෂක විධිවිධාන යොදා ඇත. මෙවර මැතිවරණයේ සුවිශේෂත්වය වන්නේ ප්‍රධාන දේශපාලන ධාරාවන් වන DMK සහ AIADMK පක්ෂවලට අමතරව නළුවෙක් වන විජේගේ නායකත්වයෙන් යුත් පක්ෂයක්ද ප්‍රථම වරට මැතිවරණයට ඉදිරිපත් වීමයි. මූලික ප්‍රතිඵල අද දහවල් වන විට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ. රාත්‍රී වන විට අවසන් ප්‍රතිඵල ද නිකුත් වනු ඇතැයි බලාපොරොත්තු වයි. කොරියාවේ මැක්පොහි පැවති ආසියානු විසිකිරිමේ ශූරතාවලියේදී හෙල්ල විසිකිරිමේ ක්‍රීඩිකා නදිශල්ලි කම්ගේද රෙදි පදක්කමක් දිනාගත්තාය. ඇගේ දක්ෂතාව මිට 56.79. ඒ රන් පදක්කම දිනාගත්තේ ජපානයේ එම් ඔයටා ක්‍රීඩිකාවයි. ඇගේ දක්ෂතාව මිට 58.84. මෙහි පිරිමි ඉසව්වේ රෙදි පදක්කම හිමි වූයේ සුමේද රණසිංහටයි. ඔහුගේ දක්ෂතාව මිට 76.95. එහි රන් පදක්කම උස්බෙකිස්තානයට හිමි විය. මේ අතර බොට්ස්වානාහි පැවති ලෝක සහාය දිවිමේ ශූරතාවලියේදී මීටර 104 කන්තයි සොව්වේ රන් පදක්කම දිනා ගැනීමට ජමේකව සමත් විය. ඔවුන් තරගය අවසන් කරේ තත්පර 39.62 ලෙස ලෝක වාර්තාවක්ද තබමිනි. කැනඩාව දෙවන ස්ථානයටත් අමෙරිකාව තුන්වන ස්ථානයටත් පත්ව ඇත.
3: කාලගුණ වාර්තාව.
2: බස්නහිර සබරකම මධ්‍යම වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව ගල්ලහා මාතර දිස්ත්‍රික්කවලත් පස්වරුවේ ගිගුරුම් සහිත වැස්සැත් වෙයි. එතෙම් ස්ථානවලට මිලිමීටර් 51ම වූ තද වැස්සැ දැහැලේ. දකුණු පළාතේත් කළුතර, කොළඹ සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදැස්සනට වැස්සැ ඇතිවීමේ හැකියාව පවතී. ප්‍රවෘත්ති අවසන් කිරීමට මත්තෙන් යලිත් සිරස්තල. මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගෙන මෙනිල උත්සවය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී. මාලදිවයින් ජනාධිපතිවරයා සහභාගී වන වැඩසටහන් කිහිපයක් හේතුවෙන් දිනේ අවස්ථා කිහිපයකදී විශේෂ රථ වාහන සැලැස්මක්. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා කොළඹ ජාතික රුහලේ නිරීක්ෂණ චාරිකාවකට අතෙක් වෙයි. ආර්ථික ස්ථාවර කර රජ්‍ය නව සම්වර්ධන වැඩසටහන් ආරම්භ කොට ඇතැයි ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ මහතා කියයි. පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්ව පළාත් සභා ඡන්දෙ පැවැත්වීමට නීති සකස් කළ යුතු ඇතැයි ප්‍රකාශයක්. ලෝක වෙළඳපොළේ සිදුවන තත්ත්වයන් අනුව ඉදිරියේදී ඉන්ධන මිල අඩු කිරීමට පියවර. වසරේ පළමු කාර්තුව තුළ ඉන්ධන ආනයනය කිරීමට ඩොලර් මිලියන 1300කට ආසන්න මුදලක් වැය කෙරේ. මීට පෙර බලයේ සිටි අය කඩනමින් මුදල් වෙන් කළේ ජනතා සහන වෙනුවෙන් නොව තම පෞද්ගලික ගැටලු විසඳා ගැනීමට බව ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පෙන්වා දෙයි. බලන හා ඉයලකෝට්ටේ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කඩිනම් කෙරේ. මද්‍රවිචාලේ මහ මුලකරුවන් නීති හමුවට පමුණන තෙක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව. පළමු කාර්තුවේදී කෘෂිකර්ම අපනයන ආදායම ඩොලර් මිලියන 740ක්මයි. තමිල්නාඩු ප්‍රාන්ත මෙතිවරණයේ ඡන්දේ ගණන් කිරීම අද. ආසියානු විසිකිරිමේ ශුරතවලේදී නදිශා ලිකම්ගේට රීති පදක්කම. උදැස්සන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සමප්තයි. අපගේ මිලක ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන දවල් 12:45. දැන් අග්නි විශේෂාංගය.

0: සත්‍යවාදී ගුවන් තරංග වියමන.
1: අද මැයි මස 4 වෙනිදාය. මෙයට දින 3කට පෙර ලෝකයට සුවිශේෂී දිනයක් කෙළඹුණි. එය නම් ලෝක කම්කරු දිනයයි. වැඩ කරන ජනතාවගේ දිනය වශයෙන්ුත් එදින සැලකේ. මෙවර මැයි දිනය ශ්‍රී ලංකාවට වැදගත් වූයේ එදිනම අදිවෙසක් පොහොය දිනයත් යෙදී තිබුණු බැවිනි. පොහොයත් මැයි දිනයත් එකට යෙදීම මෙරට විපක්ෂයේ සමහර කණ්ඩායම් වලට දෙවියෝ බැලුවා වැනි ආශිර්වාදයක් විය. මෙකී තත්වය විශේෂ ආශිර්වාදයක් වූයේ එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණට බව පෙනේ. එක්සත් ජාතික පක්ෂයේ සහ පොදු ජන පෙරමුණේ නායකයෝ පොහොයට මුවා වී සිය නොහැකියාව වසා ගත්තහ. තමන් මැයි දිනයට ටීබී ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර දක්වන බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ කීවේය. පුෂ්පෝපහාර දක්වන්නේ මුල අමතක නොකරන පක්ෂයක් වශයෙන් එතුමා කම්කරුවන් වෙනුවෙන් කළ සේවය ඇගීමට බවත් කීවේය. මින් පෙර කිසි දිනක රාජපක්ෂලාට මැයි දිනයේ හෝ වෙනත් දිනක හෝ ටීබී ඉලංගරත්න සිහි වූ බවක් අපේ මතකයේ නැත. පොදු ජන පෙරමුණට මුල මතක් වී ඇත්තේ කර කියා ගන්නට කිසිවක් නොමැති වූ කල්හිය. ඔවුන්ගේ පාලන කාලය තුල ඩී.ඒ. රාජපක්ෂ සිහි කළේය. ඔහු සහ බිරිය වෙනුවෙන් ජනතාවගේ මුදලින් ප්‍රතිමා සහ කෞතුකාගාර ඉදි කළේය. ටී.බී. ඉලංගරත්න නමින් අතුරු පාරක්වත් නම් කරන්නට එදා රාජපක්ෂවරුන්ට සිහි වූයේ නැත. උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ යනු කියන නිසාදෝ පොහොට්ටුව කැලණි විහාරයේ පින්කමක්ද සංවිධාන කර තිබුණි. මැයි රැලිය හේතුවෙන් වඩාත්ම අසරණ වූ පුද්ගලයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව කීවාට කම් නැත. තමන්ගේ මැයි රැලියට එකතු වන ලෙස සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප විය. එය මෙවර මැයි රැලියේ සජිත් ප්‍රේමදාස ලැබූ පළමු පරාජය වශයෙන් සලකන්නට සිදුවේ. එකතුව වෙනුවට ලැබී තිබුණේ රනිල්ගේ සුබපැතුමක් පමණි. සජිත්ගේ රැලියට සහභාගී වනවා වෙනුවට එක්සත් ජාතික පක්ෂය පිරිත් පින්කමක් කර දන්සලක් දුන්නේය. බොරියානි දන්සල සංවිධානය කළේ පිරිත් පින්කමට සෙනඟ ගෙන්වා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් වන්නටද පුළුවන්. මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ යන වග රනිල් වික්‍රමසිංහ වටහාගත් බව මැයි රැලිය වෙනුවට පින්කමක් තෝරා ගැනීමෙන් වැටහේ. ඕනෑම උත්සව සභාවක වඩාත්ම ආකර්ෂණීය අංගය ප්‍රධාන කතිකයා සභාව ඇමතීමයි. සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ප්‍රවෘත්ති නාලිකාවක දර්ශනවල දැක්වෙන ආකාරයට සමගි ජන බලවේගයේ මෙවර මැයි රැලියේදී ඒ සංකල්පය කණපිට පෙරලී ගොස් තිබේ. සජිත් ප්‍රේමදාස කතාව ආරම්භ කළ විගස ජනතාව සභාවෙන් නැගිට යන්නට පටන් ගත්තහ. කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ ප්‍රබලයකු සභාවෙන් පිටතහිඳ අපි එළියේ යයි ජංගම දුරකථනයට පිළිතුරු දෙන ආකාරයකුත් මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණි. අනේ එක්වෙමු කියා ආයාචනා කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාලට මේ මැයි දිනයේ සිදුවිය. ඔවුන් අසරණ වී සිටින තරම ඒ වචනවලින් පෙනේ. ජනපති අනුර නුවර එළියේ මහා ජන රාශියකට ආමන්ත්‍රණය කළේය. ඉතිහාසයේ උඩරට දැවැන්ත මැයි රැලි සංවිධාන කළ තැලැත්තන් කාර්යාල ඇතුලේ මැයි දිනය සැමරුවේය. මෙවර මාලිමාවේ මැයි දින පාටය ජන රජයට ජන බලයක් යන්නයි. ජන බලය ඇත්තේ ජන රජය සමග බව මෙවර මැයි දිනයේදී වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔප්පු විය. පිටපත අනුරකේ ඉදිරි සූරිය ඉදිරිපත් කිරීම දිනුක මාලිබඩ.
2: මිනිසුන් දවස ඇරඹුවේ එදින නිමා කළේ ගුවන් විදුලිය හා බැඳුණු හාදකමක් සමගයි.
3: හිරිත් කියා නතර වුණා රජරටසේ.
2: දේශ දේශාන්තර පුළුල් ප්‍රචාරයක අග්‍රගණ්‍ය රේඩියෝ සන්නාමය රජරට සේවය. ඔබත් ඉන්න අප හා අත්වැල් බැඳගන්න FM 107.3 හා FM 90.1 ගැමි ජනතාවගේ ජනහද ගැහෙන ආරාවය රජරට සේවය.
4: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම්වල ඉඳලා එපා වෙලාද? දැන් බෙහෙත් ගන්න පෝලිම් වලින් ඕන නෑ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුරු වී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ් පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ඔබේ සුවසිත අපේ පැතුමයි.
5: සුරේෂ් මොකද පරක්කු? දන්නේ නැද්ද බොස් ඉදින් බස්සල කෝච්චවල එනකොට චොට්ලිව් තමයි. හැමදාම ඔය වැඩේ කරන්න බෑනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice bike එකක්. ඉලෙක්ට්‍රික් bike මගේම පෙට්‍රල් bike උත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා. පරිසර හිතකමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසමසම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය. KD Rice ලංකාවේ අපේ දෙයක්.
6: Good morning boss. ඔන්න අපි වෙලාවට වැඩ. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උත් ඕනේ. බස් ගස්සුත් ඉතුරුයි.
5: KD Rice ලංකාවේ අපේ දෙයක්.
7: ආර්.එස්. ස්වාමී කම්බි SLS සහතිකේ සමග පීකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමී කම්බි.
8: අයිබුවන් සුබ උදෑසනක්, සුබම සුබ වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා දෑබර හිතවතුනි ඔබට. උදෑසන 6:00 වෙලා විනාඩි 28යි. ටෙල්කා ඉන්නවා මැදිරියේ. අයිබුවන් ටෙල්කා. ඉතින් අපි අදත් සුපුරුදු විදිහට 2026 මැයි මාසේ 4 සඳුදාව. ඉතින් මේ සඳුදා දවසෙත් සුපුරුදු විදිහට ඔබත් එක්කලා සුපුරුදු ලෙන්ගතු කමින් යුතුව අපි අද දවස ආරම්භ කරනවා. ඉතින් අද දවස ඉතාමත් සුබඵලදායි දවසක් වෙන්නට කියලා අපි ඔබට ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නේ. දැන් අද දවසේ ඉර උදාව සිද්ධ වෙලා තියෙන්නේ 5:30 වෙලා විනාඩි 54ට උදෑසන. ඉර බැසීමට නියමිතව තිබෙනවා හවස 6:16ට. ඉතින් මේ අතර කාලය පරාසය තුළ අපි ඔබ සමග මේ ඉර උදාවේ සිට ඉර බැස යාම දක්වා සුපුරුදු ලෙන්ගතුකමින් රජරට ගුවන් විදුලි 107.3 90.1 ඒ වගේම අපේ වෙබ් අඩවියෙන් රේඩියෝ ගාර්ඩන් ඇප් එකෙන් සුපුරුදු පරිදි අපේ ආදරණීය අසන්නන්ගේ සමන්පත් එක්කලා අපි නිරන්තරයෙන් බැඳිලා ඉන්නවා. එහෙමනම් අපි මේ උදෑසනින්ම ආරම්භ කරන්නේ ආදරණීය උදෑසන.

ඉතින් අද අලුත් මාසයක අලුත් සඳුදා දවසක්, ඒ කියන්නේ අලුත් සතියක ආරම්භයක්. මේ අවුරුද්ද ආරම්භ වෙලා මාස 4ක් ගිවිලා 5 වෙනි මාසේ අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද මේ වෙනකොට අපේ රාජකාරී කටයුතු වලට යන කාර්යාලවල වැඩ කටයුතු කරන නිවෙස්වල බොහොම කලබලකාරී තත්ත්වයක් ඇති. ඒ තත්ත්වය තවත් තීව්‍ර වෙලා ඇති. පාසල් දරුවන් ඉන්න, පාසල් යන වයසේ දරුවෝ ඉන්න නිවෙස්වල. ඉතින් මේ කලබලකාරීත්වය අතරේ සද දවස සැලසුම් කරගෙන හරියාකාරව දවසේ කටයුතු නිසි පරිදි කළමනාකරණයකින් යුතුව සිදු කරගන්නට අවශ්‍ය කටයුතු ඔබ මේ වෙනකොට යොදලා ඇති. සමහර විට ඔබ මේ අපි වහගෙන ඉන්න ආදරණීය හිතවතුන් හිතවතියන් අතරේ සමහර විට පාසල් අධ්‍යාපනය හමාර කරලා තාමත් නිවෙසට වෙලා ඉන්න දරුවෝ ඉන්න පුළුවන්. දැන් ඔබ හිතන්න, තාමත් ඔබ ඉන්නේ නිදි පැදුරේ නම්, නිදි ඇඳේ නම්, ඔබේ අම්මා ඔබේ තාත්තා මේ වෙනකොට ඔබේ දවසේ කටයුතු ආරම්භ කරලා ඔබ වෙනුවෙන් ඒ කාර්යයන් මේ වෙනකොට සියල්ල සම්පාදනය කරමින් ඉන්න වෙලාවේ ඔබට පුළුවන්ද නිදි පැදුරට වෙලා ඉන්න? ඒ නිසා දැන් දවසේ උදෑසනින් කළ යුතු කටයුතු ගණනාවක් තියෙනවනේ. අපි දන්නවා මිදුල අතු ගන්න ඕනේ, ගේ අස්පස් කරලා අතු ගන්න ඕනේ. ඒ කටයුතු වලට සහාය දෙන්න අම්මා මුළු තැන්ගේ උයනවා නම් පොල් ටිකක් එහෙම ගහලා දීලා ඒ කටයුතු වලට උදව් කරන්න පුළුවන්කම තියෙනවා. සමහර ලාට මේ කටයුතු අයිති වෙලා තියෙන්නේ නිවසේ ගෑනු ළමයින්ට විතරයි, නැත්නම් අක්කලා නංගිලාට විතරයි කියලා හිතාගෙන පිරිමි දරුවෝ නිකන් ඉන්නවා නම් ඒකත් වැරදි. ඉතින් නේද, ඒ අයටත් මේ කටයුත්ත කරන්න පුළුවන්. ඒ නිසා මේ ඔබේ ආදරණීය මව අම්මා, එහෙම නැත්නම් ගෙදර ඉන්න ඒ වැඩිහිටි උදවිය මේ වෙනකොට තමන්ගේ කටයුතු ආරම්භ කරලා තියෙද්දි ඒ කටයුතු වලට සහාය දක්වන්නට අපි නිරන්තරයෙන් පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට තමයි පවුලක් හරි කියන්නේ සමූහිකත්වයෙන් යුතුව ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන්නේ. උදෑසන 6:05 වෙලා විනාඩි 34යි වෙලාව.

0: හා මොකදඔය කරන්නේ?
1: මේක මට පරම්පරාව ලැබුණ පෙට්ටකම. මේක ඇතුල තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
2: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
3: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
2: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
4: රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:00

0: කුමාරෝත්පත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03775500.
2: දින 15ක සති අන්ත පාඨමාලාව රජරට මාධ්‍ය පාසල සහ සංගීත පාසල
3: දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ දේශක මඩුල්ල
4: සැබෑ ගුවන් විදුලි සන්නිවේදන මැදිරි තුළ ප්‍රායෝගික අභ්‍යාස
3: නව පාඨමාලාව සඳහා අදම අයදුම් කරන්න
2: පාලක රජරට සේවය අනුරාධපුර.
5: හය පහ වෙලා විනාඩි 41 වෙලා ආදරණීය උදෑසනින්. ඉතින් ඔබ මං මේ කතා කරන්න මොහොතකට කලින් අහපු පූර්ව නිවේදනය අපේ රජරට සේවයේ විසින් වෙලා රජරට සේවයේ විසින් පවත්වගෙන යනු ලබන මාධ්‍ය පාසල අලුත්ම ශිෂ්‍ය කණ්ඩායම පහුගිය සතියන්තයේ ආරම්භ කළා. ඉතින් ඔබට පුළුවන් මේ මාධ්‍ය කණ්ඩායම නම් දැන් අපි තෝරගෙන කටයුතු ඉවර වෙලා තියෙන. ඉතින් මේ කණ්ඩායම ඉවරුණාන් පස්සේ අපි අලුත් තවත් කණ්ඩායම් ගණනාවක් ඉස්සරහට යනවා. ඔබට ආසාවක් කැමැත්තක් තියෙනවා නම් ගුවන්විදුලි මාධ්‍ය ශාස්ත්‍රයට ප්‍රවේශ වන්නට, ඒ සඳහා අධ්‍යාපනය ප්‍රායෝගිකව සහ න්‍යායාත්මක ලබන්නට සුදුසුම ස්ථානයේ තමයි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අනුබද්ධිත මේ රජරට සේවයේ වගේ ප්‍රාදේශීය සේවාවන්. ඉතින් අපි මේ වන විට අපේ ශිෂ්‍ය පරම්පරාව කණ්ඩායම් ගණනාවක් මාධ්‍ය ශාස්ත්‍රයට දායාද කරලා තියෙනවා. ඒ අය දැනටත් ප්‍රසිද්ධ මාධ්‍යවල ඉතා සුවිශේෂී මාධ්‍යකරුවන් හැටියට ගුවන්විදුලි ශාස්ත්‍රයේ සහ වෙනත් ශාස්ත්‍රවල නියැලෙමින් සිටිනවා. ඉතින් ඔබට කැමැත්තක් ආසාවක් තියෙනවා නම් ඔබට පුළුවන් රජරට සේවයට කතා කරලා ඔබේ ඊළඟ කණ්ඩායමට එකතු වෙලා ඔබේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කරගන්නට ඔබට ආරාධනා කරනවා රජරට ගුවන්විදුලියේ මාධ්‍ය පාසලට එකතු වන්නටයි කියලා. 6:05 විනාඩි 42 වෙලාව දැන්.

0: රජරට සේවී අඟහරුවාදා සොඳුරු අවසරය රාජ්‍ය සේවය පිණිසයි.
1: පස්වරු පහේ සිට සෑම අඟහරුවාදාවකම රජරට සේවයෙන් රාජ්‍ය සේවය පිණිසයි.
2: On behalf of the efficient and people's friendly public service, Rajarata Service of the Sri Lanka Broadcasting Corporation.
3: Rasa Janani.
4: අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතෙරට ගෙන්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
5: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
4: රස ජනනී, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගැටඹේ පේරාදෙණිය.
5: දුරකථනය 0812 388 651. රසජනනී.
4: අත මිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
6: සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝ දුක් සදහටම නිවා දමන, විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවදෙන ලෞතුරු අරණ. lauturuwarana.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු අරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර, එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීලවංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
2: රජරට සේවය මේ අපේ රේඩියෝ එක.
7: හයි පවිලා, විනාඩි 49යි වෙලාව. ඉතින් වෙලාව කියනකොට මට හිතුණා අද දවසේ ඔබ යම්කිසි සුබ කටයුත්තක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නව නම් අද දවසේ රාහු කාලයේ පොඩ්ඩක් මතක් කරන්න. අපේ සිරිතක් තියෙනවා, සාමාන්‍යයෙන් සුබ කටයුත්තක් කරනකොට දවසේ රාහු කාලයේ මග ඇරලා දවසේ කටයුතු ඒ වගේ සුබ දෙයක්. සමහරවිට ගමනක් බිමනක් යනකොට වුණත් අපේ බොහෝ පැරැන්නන් රාහු කාලයේ මග ඇරලා තමයි යන්නේ. ඒ නිසා අද දවස සඳුදා දවසට රාහු කාලයේ යෙදිලා තියෙන්නේ උදෑසන 7:30 ඉඳලා 9 දක්වා, ඒ වගේම හවස් කාලෙත් 7:30 සිට 9 දක්වා. ඕනම සුබ කටයුත්තක් ආරම්භ කරද්දී මේ කාලේ මග හැරලා කටයුතු කරන්න පුළුවන්, ඒ පිළිබඳ විශ්වාසයන් තියෙන අයට. ඉතින් ඒ විශ්වාසයන් තියෙන අයට නේද. ඒ වගේම අද දවස ඔබ කිසියම් සුබ කටයුත්තක් ආරම්භ කරන්නට, අලුතෙන් ව්‍යාපාරයක් හෝ වෙනත් කටයුත්තක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නව නම්, නැත්නම් ගොවිතැන් කටයුතු වල ආරම්භයක් කරන්නට බලාගෙන ඉන්නව නම්, ඒ සඳහා සුදුසු වෙලාවන් කීපයක් නක්ෂාස්ත්‍රයේ තියෙනවා. සඳුදා දිනය චන්ද්‍රයාට හිමි දවසක් කියලා තමයි ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ. ඒ නිසා සුදු පැහැති අඳුමින් සැරසිලා කටයුතු කරන එක සුදු සුබයි කියලා කියනවා. ඒ වගේම උතුරු දිශාව බලා වැඩ ආරම්භන එක සුබයි කියලා විශ්වාස කරනවා. ඉතින් අද දවසේ ඒ වගේ පොදු සුබ හෝරා කීපයක් මේ විදිහට යෙදිලා තියෙනවා. උදෑසන කාලේ 6:11 සිට 7:11 දක්වා, ඒ කියන්නේ මේ කාලය හොඳයි. මේක අමෘත හෝරාව හැටියට තමයි සඳහන් වෙන්නේ. 6:11 සිට 7:11 දක්වා. දහවල් කාලේ 12:11 දක්වා, 12:11 සිට 1:11 දක්වා. හවස් කාලේ නම් ඔබ කිසියම් කටයුත්තක් ආරම්භ කරන්නේ හවස 4:11 සිට 5:11 දක්වා. ඉතින් අද දවසේ මරු සිටින දිශාව වයඹ හැටියට දැක්වෙනවා. සුබ දිශාව උතුර විදිහට තමයි සඳහන් වෙන්නේ. ඉතින් ওই විදිහට ඔබ දවසේ කිසියම් කටයුත්තක් ආරම්භ කරන්නට සුබ ගමනක් යන්නට එහෙම බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේ නැකත් වෙලාවන් සහ රාහු කාලයන් ඔබට වැදගත් වේවි කියලා හිතලා තමයි ආදරණීය උදෑසනේ මේ බව මේ පිළිබඳව ඔබට ප්‍රකාශ කළේ. උදෑසන 9:00 වෙලා විනාඩි 52යි වෙලාව දැන්.

0: යාළුවනේ, ඔයාලත් සමනලෝයනේ පුංචි අපේ විශ්වයේ වැඩසටහන අහලා තාම තෑග්ගක් දිනාගත්තේ නැද්ද? එහෙනම් ඔයාලත් සෑම බදාදා දිනකම සවස 4:15ට විකාශය වෙන පුංචි අපේ විශ්වයේ වැඩසටහනින් අහන ප්‍රශ්නයට පිළිතුරු දීලා තෑගි දිනා ගන්න.
1: FM 98.1 FM 107.3 රජරට සේවයෙන්.
2: රජරටයි ගොවිබිමයි. වැව්පැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30 දක්වා

0: ඔබ අප හමුවන ගී රසමුසුව
1: තවත් හඬන්න ඔය ඇස්වල කඳුළු ඉතුරු වෙලා තියෙනවද? ඔය කටහඬ මට මගේ ජීවිතේ.
2: මෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු
0: බ්‍රහස්පතින්දා සවස 5:30ට ගී රසමුසුව ඔබට තිරණය කරන්නේ.

0: තෙබුවන සමග ගී රසමියුරු මියුරු ගීතාවලියක රස පහස විඳ ගන්න. සෑම බ්‍රහස්පතින්දාවකම පෙරවරු 9 සිට සවන් දෙන්න රජරට සේවයට. ගී රසමියුරු
1: හයයි 59යි වෙලාව. ඉතින් අපි අද දවස මැයි මාසේ 4 වෙනිදා 2026 මැයි මාසේ 4 වෙනිදා දැන් මේ මැයි මාසේ 4 වෙනිදා දවසේ වැදගත්කම හොයාගෙන යනකොට අපිට හම්බෙනවා මැයි මාසේ 4 වෙනිදා මලවුන් සිහි කිරීමේ දවස හැටියට සඳහන් වෙනවා එක තැනක. ඒක හැබැයි මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගත් දවසක් හැටියට එච්චරටම සඳහන් වෙන්නේ නැහැ. නමුත් අර එහෙම තියෙනවනේ දින යම් යම් දින ජාත්‍යන්තර වශයෙන් වැදගත් වෙන තවත් කරුණු කීපයක් මේ මැයි මාසේ 4 වෙනිදාට යෙදිලා තියෙනවා. ජාත්‍යන්තර ගිනි නිවන බටයින්ගේ දවස හැම වසරකම මැයි මාසේ 4 වෙනිදාට යෙදිලා තියෙනවා. ලෝ පුරා සිටින ගිනි නිවන බටයින්ගේ කැපවීම සහ සේවය අගය කිරීම සඳහා තමයි මේ දවස වෙන් කරලා තියෙන්නේ. 1998 ඕස්ට්‍රේලියාවේ ලැව් ගින්නක් මැඩ පවත්වන්නට ගිහිල්ලා දිවි පුදපු ගිනි නිවන බටයින් 5 දෙනෙකු සිහිපත් කරමින් තමයි 1999 ඉඳලා මේ දිනය සමරන්නට ආරම්භ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ පැරිසි සාමගිවිසුම 1814 අත්සන් කරලා තියෙන්නේ අද වගේ දවසක. නැපෝලියන් බොනපාට් රජකම අතහැරීමෙන් පස්සේ ප්‍රංශය සහ මිත්‍ර පාර්ශ්වයන් අතර සාමය ඇති කිරීම සඳහා මූලික එකඟතාවන් ඇති වෙච්ච දවස අද හැටියට තමයි සඳහන් වෙන්නේ මැයි මාසේ 4 වෙනිදා 1814. ඒ වගේම ඔබ දන්නවා මේ ලෝක ප්‍රකට දේශපාලන නායිකාවක් හැටියට මේ බ්‍රිතාන්‍යයේ අගමැති ධූරයට පත්වෙච්ච මාග්‍රට් තැච මහත්මිය 1979 තමයි බ්‍රිතාන්‍යයේ පළමු අග්‍රාමාත්‍යවරිය ලෙස මාග්‍රට් තැච මහත්මිය පත් වෙන්නේ. ඇය සිය ධූරයේ වැඩ කටයුතු භාරගත්තේ 1979 මැයි මාසේ 4 වෙනිදා ඒ කියන්නේ අද වගේ දවසක. ඉතින් ලංකාව සහ දේශීය වශයෙන් වැදගත් වෙන තොරතුරු කීපයක් දිහා අපි අවධානය යොමු කළොත් හිතවතුනි දෙවන රාජසිංහ රජුරුවන් සහ ලන්දේසීන් සම්බන්ධ තියෙනවා එක්තරා තොරතුරක්. පෘතුගීසින් නෙලවා දැමීම සඳහා ලන්දේසීන් සමග ඇති කරගත් ගිවිසුමේ සබඳතාවලදී මැයි මාසයේ මුල් සති විශේෂයෙන් 4 වෙනිදාට ආසන්න දවසේ සිදුවෙච්ච සිදුවීම් වැදගත් සංදිස්ථාන හැටියට ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ තොරතුරු ටිකක් තමයි තියෙන්නේ මේ දවසේ වැදගත්කම හැටියට මැයි මාසේ 4 වෙනිදා. ඉතින් මෙහෙම මේ දින වැදගත් දිනයන් ඔබට සිහිපත් කරන්නේ බොහෝ වෙලාවට ඔය තරඟ විභාගවලදී විශේෂයෙන් ඔය පැවැත්වෙන

කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙන්නත් බෑ, මනුස්සකම මිනිස්සුනේ. කාසිවාසී ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ, මනුස්සකම මිනිස්සුනේ. කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙන්නත් බෑ, මනුස්සකම මිනිස්සුනේ. කාසිවාසී ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ, මනුස්සකම මිනිස්සුනේ.

මැදට ගිහින් අඬන්නේ පාදිය ඉල්ලා කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවාසී ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම

ගන්න ඕන මල්ලහුරක් තියෙන අතින්. කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙන්නත් බෑ, මනුස්සකම මිනිස්සුනේ. කාසිවාසී ඇති අය ළඟ කොහොම හිතයි ගන්නට නෑ, මනුස්සකම මිනිස්සුනේ. කාසිවලට ගන්නත් බෑ, කාසිවලට

අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සෝතැවුල් නිමා කරවන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරුවරණ සදහම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 FM 90.1 උස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දේ යසන නිර්මල සුව දෙන ලෞතුරු වරණ. ලෞතුරු වරණ .net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු වරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකියි.

0: මොකදොයි කරන්නේ?
1: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටකම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
2: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
3: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
2: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ. උල්පත පා

0: වැහි කඳුලක්ව වැටි නිහඬ මෙහි කත තෙත් කළ රස කල්පනාමය සිය
1: 1976 ජනවාරි 14 වෙනිදා පාන්දර ඇවිල්ලා අනුරාධපුරෙන් බැහැලා පත්තරයක් අතට අරන් බලාපු ගමන් මගේ ඇස් දෙකෙන් කඳුළු කඩාගෙන හැලෙන පපුව කඩාගෙන හැලෙන වේදනාවක් මට ඇති වුණා.
0: ගල්කිරියා කඳුපා මුලට යා වූ වෙල්ලිප නැලි නේක සකුණ නාද පිපි ආ වනමල් නැගී ආ හිරු කොමලිය බණ්ඩාරයන්ගේ ස්වර්ණමන් පෙත පාදා ඇත. අස්වැන්න කවරෙකු නෙළුවද කම් නැත යන හැඟීමෙන් ගොවියකු අතහරින කුරුළු පාළුවක්සේ ස්වර්ණශ්‍රී බණ්ඩාරයන් සිය ඥානය නවක දුහුණන් වෙත මුදා හලේය. උල්පත පාමුල අඟහරු ආදා උදේ 9:00ට

හතපහ වෙලා විනාඩි 13යි. නන්දා උඩවත්ත ලියෝ ගීතය ගායනා කළේ සේනනායක වේරලියද්ද. ආදරණීය උදෑසනේ ඔබ රැඳෙන්නේ. ඉතින් මේ උදෑසන බොහොම දවස සතුටින් සාමකාමීව ආරම්භ කරන්න එපැයි නේද? ඉතින් හැබැයි ඉතින් බොහෝ වෙලාවට අපි වැඩිහිටියෝ වෙලා ඉන්න අය පොඩ්ඩක් මතක් කරලා බැලුවොත් ඈත තමන්ගේ පුංචි කාලේ අම්මා තාත්තගෙන් කොච්චර දුරට බැනුම් අහලා තියෙනවද? ඒ වගේම ඔබ වැඩිහිටි වුණාට පස්සේ ඔබේ දරුවන්ට නිරන්තරයෙන්ම ඔබ විවිධ හේතු නිසා මොනතරම් දරුවන්ට බැනලා තියෙනවද? මේ බයින්නේ හිතේ තරහට එහෙම නෙවෙයි, දරුවන් යහමගට ගන්න. හැබැයි දරුවන්ට බනින්න හොඳ නැති වෙලාවල් 7ක් පිළිබඳව මේ පුංචි සටහනක් අපිට හම්බෙනවා. බලන්න ඔබ මේ දේවල් හරියටම ඔබේ දරුවොත් එක්ක අනුගමනය කරලා තියෙනවද කියලා. පළවෙනි එක තමයි මේ නින්දට යන මොහොතේ, දරුවන් නින්දට යන මොහොතේ බනින්න එපා කියලා කියන්නේ මේ නිදාගත්තාම තමයි මොලේ දවසේ වෙච්ච දේවල් මතකේ තැම්පත් කරගන්නේ. එතකොට දරුවා නින්දට යන අන්තිම මොහොතේ දරුවාට බැන්නොත් ඒ දුක තදින්ම හිත ඇතුලේ මේ අපි කියන්නේ සේව් වෙනවා නේද, අපි නිකන් තැන්පත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ බය නිසා සමහර වෙලාවට නින්දට බාධා වෙන්නටත් ඉඩ තියෙන්න පුළුවන්. ඒ නිසා නින්දට යනකොට දරුවන්ට බයින්න එපා කියලා කියන්නේ. ඒ වගේම උදේ නැගිටපු ගමන්ම ඒකත් තියෙනවනේ, සමහර වෙලාවට නැගිටව ගන්නත් බැනලානේ මේ පටන් ගන්න. එතකොට එතනින්දම්ම ඉතින් ඒකත් එච්චර හොඳ නැහැ කියලා තමයි මේ මනෝවයි විද්‍යාවට අනුව සඳහන් කරන්නේ. උදේට අපේ මොලේ තියෙන්නේ හරිම සංවේදී මට්ටමක. ඉතින් දවස පටන් ගන්නකොටම දරුවගේ හරි ඒ හිත රිද්දුවොත් එයා මුළු දවසම ඉන්නේ ලොකු ආතතියකින්. ඒක කරන්න එපා උදේ පටන් ගත්ත ගමම නේද, බැනුමකින් පටන් ගන්න එපා. ඊළඟට මේ පාසල් යන දරුවෙක් නම් ඉස්කෝලේ ඇරලා ආපු ගමම බනින්නත් එපා කියලා කියන්නේ. පැය ගාණක් ඉස්කෝලේ පාලනයකින් ඒ කාලසටහනකට අනුව කටයුතු කරපු දරුවට ගෙදර කියන්නේ නිදහස තියෙන තැන. ගෙට ගොඩ වෙනකොට වැරදි කියාගෙන බැනගෙන ගියොත් දරුවට ගෙදර ගැන තියෙන විශ්වාසය නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා ඉස්කෝලේ ඇරලා ආව ගමම බයින්න එපා කියලා කියන්නේ. ඊළඟට මේ කෑම කන වෙලාවට බයින්න එපා කියනවා. එතකොට මේ කනකොට බනින එකෙන් දරුවාගේ ආහාර දිරවීමේ ක්‍රියාවලිය අඩාල වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මේ නිසා සමහර විට කෑම අරුචිය, ගෑස්ට්‍රයිටිස් වගේ ලෙඩ හැදෙන්නත් ඉඩ තියෙනවා කියලා කියනවා. දරුවා හොඳටම අඬන වෙලාවට බනින්න එපා කියලා කියන්නේ. දරුවෙක් හොඳටම අඬද්දි එයාට තර්කානුකූලව හිතන්න බෑ. ඒ වෙලාවට බැන්නට දරුවාට මුකුත් තේරෙන්නේ නැහැ. වෙන්නේ නිකන් තව තවත් හිතරදීමක් සහ බයක් ඇති වෙන එක විතරයි. ඒ නිසා ඒකත් කරන්න එපා කියන එක තමයි කියන්නේ. ඊළඟට කියනවා මේ වෙනත් අය ඉදිරියේ බනින්න එපා කියලා. විශේෂයෙන් යාළුවෝ නෑදෑයෝ ඉස්සරහා දරුවාට බනිනකොට එයාගේ ආත්ම අභිමානය හීන වෙලා යනවා. එතකොට ඔබ ගැන තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. ඒක මොලේට දැනෙන්නේ මේ තමන්ට නිකන් කායිකව පහර දුන්නා වගේ වේදනාවක්. ඒ නිසා අනිත් අය ඉස්සරහා දරුවාට බනින්න එපා කියලාත් කියනවා. ඒ වගේම විභාගයකට හෝ තරඟකට යනකොට, විභාගයකට නැත්තම් තරඟයකට යනකොට බනින්න එපා කියලා. ඒ වගේ වෙලාවක බනින එකෙන් වෙන්නේ දරුවාගේ මොලේ බයටපත් වෙලා පාඩම් කරපු දේවල් නැත්තම් අර සූදානම් වෙච්ච සියලු දේවල් අමතක වෙලා ඒ පාරවල් අවහිර වෙනවා. ඒ මතකේ එන පාරවල් මාර්ග අවහිර වෙනවා. සමාහයට දන්න දේ තමතක වෙන්න පුළුවන් ඒ වගේ දෙයක් කරොත්. ඉතින් මේක මේ අම්මලාට තාත්තලාට පුංචි උපදේශයක් මේ දුන්නේ. දරුවෙක්ගේ වැරද්ද හදන්න එතකොට ඔබ කල්පනා කරයි කොයි වෙලාවේද හොඳම වෙලාව, මේ ටික වෙලාවල් ඇරියන් පස්සේ වයින්ඩ වෙලාවක් එන්නේ නැහැනේ කියලා. ඉතින් හොඳම වෙලාව තමයි දරුවයි ඔබයි දෙන්නම බොහොම සංසුන්ව ඉන්න වෙලාවේ බනිනව නෙමෙයි, ඒවා පොඩ්ඩක් සාමකාමී විදිහට දරුවට තේරුම් යන විදිහට තර්කානුකූලව පැහැදිලි කරලා දුන්නොත් බනින්න අවශ්‍ය වෙන්නේ නැහැ. බනිනකොට වෙන්නේ දැන් බනින කෙනාගේ හිතත් කලබල වෙලා හිත දූෂ්‍ය වෙලා බැනුම් අහන කෙනාගේත් හිත දූෂ්‍ය වෙලානේ. ඉතින් ඒ දෙකම නැතුව දෙන්නම සාමකාමීව ඉන්න වෙලාවක තර්කානුකූලව මේ දේ කළොත් පුතේ දුවේ මෙන්න මේකයි මේකේ ප්‍රතිඵලය කියලා දුන්නොත්
මං හිතනවා බැන් මේ ඔබ අතර තියෙන සම්බන්ධතාවය බොහොම බොහොම සාමකාමී සම්බන්ධතාවයක් බවට පත් කරගන්නට පුළුවන්කමක් තියේවි. හතපහ වෙලා විනාඩි 18යි වෙලාව දැන්.

0: වසර 90ක විශ්වාසය.
1: තිලෝ තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: උත්පත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-7-7-500-500
2: ඔන්න පොඩ්ඩනේ රජලට සේවයෙන් ඔයාලට අලුත් තෑගක්
3: සමනල උයනේ අලුත් විශේෂාංගයක්
2: සෑම බදාදා දිනකම සවස 4:15ට
3: කැප්ටන් ලොක්කයි
2: ඩ්‍රොයිඩ් පොඩ්ඩයි එක්ක එකතු වෙලා
4: දැනුම සොයන්න
5: වඩ වඩන්න
6: විනෝද වෙන්න අපිත් එක්ක එකතු වෙන්න
2: FM 98.1 FM 107.3 රජලට සේවයෙන්
6: ඔව්

0: ය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03775500.
2: ආහා හා මොකද ඔය කරන්නේ?
3: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටගම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
4: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
5: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
4: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
1: 107.3 රජරට සේවය. මේ අපේ රේඩියෝ එක.
6: උදෑසන 7:30 විනාඩි 30යි.
1: මේ පැයේ අලුත් ගීතය.
7: සසරේ පුරුදු ලෙස හමු වූ ප්‍රේමවන්තයා පිළිබඳව ප්‍රේමණීය හදවතක මතුවන සෙනෙහසේ හැඟීම ගීපද පෙළේ අතරේ මුසු වී සත්සර රටා හා එක් වී සුගායනයක් ලෙස මුදාහල මොහොතක්. ගීපද සංකල්පනාව නිරංජලා ඒකනායක. සංගීත නිර්මාණය දර්ශන වික්‍රමතුංග. ගායනය විශාරද සන්දේරා ඉඳවරී.

0: අද අපේ අලුත් ගීතය ගීපද සංකල්පනාව නිරංජලා ඒකනායක, සංගීත නිර්මාණය දර්ශන වික්‍රමතුංග, ගායනය විශාරද සන්ධීරා ඉඳුවරේ.
1: මේ පෙයි අලුත් ගීතය. ඔබත් ඔබේ ගීතය පැහි අලුත් ගීතය වශයෙන් ප්‍රචාරය කරවා ගැනීමට කතා කරන්න 0125 22 27 787 නිර්මාණශීලී ඔබ වෙනුවෙන් අලුත් ගීතය.

0: රටයි
1: FM 91.1 අනුරාධපුරයට FM 107.3 SLBC හා රේඩියෝ ගාඩන් ඇප් මගින් මුළු ලොවටම රජරට සේවය.
2: ඔව් 107.3 91.1 වගේම රේඩියෝ ගාඩන් ඇප් එකෙන් අපේ SLBC වෙබ් අඩවියෙන් අපි වහගෙන ඉන්න ඔබ දැන් අපි ඔබත් එක්ක ගත කරන කාලයේ ආදරණීය උදෑසන. අපි උදෑසන 6:00 විතර ඔබත් එක්ක ආදරණීය උදෑසනින් කතා බහ කරන්න පටන් ගත්තා. පෙරවරු 8ට අපේ පළමු පැයේ පුවත් ප්‍රකාශය, ඊට පස්සේ අපි 9 වෙනතුරු තවත් පැයක් තවත් හෝරාවක් ඔබත් එක්ක රැඳිනවා. පෙරවරු 9 වෙනකල් ආදරණීය උදෑසනේ. ඉතින් ආදරණීය උදෑසනේ අපේ දවසේ බොහෝ වැදගත් තොරතුරු කතා බහ කරන අතරේ ඔබටත් පුළුවන් ඔබේ ප්‍රදේශයේ යම් වැදගත් සිදුවීමක් සිද්ධ වෙනවා නම්, දැන් මේ අවුරුදු උත්සව තාමත් පැවැත්වෙනවා සමහර ප්‍රදේශවල, ඒ වගේම ඉදිරියේ එළඹෙන වෙසක් උත්සවය, පොසොන් උත්සවය නිමිත්තෙන් ඔබේ ගමේ ප්‍රදේශයේ ඔබේ ආයතනයකින් හරි නැත්නම් ස්වේච්ඡා සංවිධානයකින් ඔබ සූදානම් කරන කිසියම් කටයුත්තක් පිළිබඳව රජරට ගුවන්විදුලියේ අපේ ශ්‍රවණ කලාපයේ අපි වහගෙන ඉන්න අපේ හිතවතුන්ට දැනුවත් කරන්න ඔබට පුළුවන් අපිට කතා කරලා ඒ තොරතුරු පිළිබඳව සජීවීව වුණත් කියන්න 02552220930 දුරකථනය ඔබට විවෘතයි මේ තොරතුරු බෙදා හදා ගන්නට. ඉතින් ඔය තොරතුරු කතා බහ කරන අතරේ මට හිතුණා මේ දවස අපේ මේ දවස ආරම්භ වෙච්ච ගමම්ම නිසා මේ දවසට වැදගත් වෙන කිසියම් ධනාත්මක සිතිවිල්ලක් එක්ක ඔබේ හිත ඒ පැත්තට යොමු කරන්න. දැන් අපි දන්නවා සමහර වෙලාවට සමස්ත පද්ධතියක්ම අකර්මණ්‍ය වෙච්ච වෙලාවක, එහෙම නැත්නම් බිඳ වැටිච්ච වෙලාවක ඒක සක්‍රීය කරගන්නට මොනතරම් උත්සාහ කළත් සමහර විට ටිකක් දැනුම් තේරුම් ඇති කෙනෙකුගේ උදව් පදව් නැතුව ඒක සක්‍රීය කරගන්න අමාරුයි. ඒ කියන්නේ ඒකට අපි කියන පරිණත බව කියලා. ඒ නිසා දැන් ඒ පරිණතකමට වටිනාකමක් තියෙනවා. දැන් ඒ නිසා ඔබ කරන දෙයට නෙමෙයි ඔබ දන්න දෙයට තමයි වටිනාකම දෙන්න ඕනේ. දැන් ඒකට පුංචි කතාවක් මට හිතුණා මේ වෙලාවේ ඔබත් එක්ක කියන්න. ඒක එක වෙලාවක ඔන්න මේ යෝධ නැවක, මේ මහ විශාල කන්ටේනර් එහෙම අදින ලොකු නැවක සම්පූර්ණයෙන්ම මේ නැවේ එන්ජිම ක්‍රියාවිරහිත වෙනවා. හරි, නැවේ අයිතිකාරයන්ට මේක ලොකු ප්‍රශ්නයක්. මොකද මේ වෙළඳ නැවක් මේ බඩු නියමිත කාල වේලාවට ගෙනිච්චේ නැත්නම් ඒගොල්ලන්ට ඒ වෙනුවෙන් වෙනම දඩ මුදල් ගෙවා ගන්න වෙනවා. ඒ නිසා මේ නැව අයිති සමාගමට මේ විශාල ප්‍රශ්නයක්. ඒ නිසා ඒගොල්ලෝ කරේ ආසන්නම වරායට ගිහිල්ලා එතන ඒ රටේ හිටපු හොඳම ඉංජිනේරුවන්ව ගෙන්නුවා. ගෙන්නලා කිව්වා ඒගොල්ලන්ට මේක බලන්න කියලා. ඉතින් මේ ඉංජිනේරුවෝ බැලුවා මේක, මේ ඒගොල්ලන්ට හොයාගන්න බෑ මේ එන්ජිමේ මොකද්ද දෝෂය කියලා. එතන හිටපු එක මිනිස්සෙක් කිව්වා මේ අර වයසක කාර්මික මහත්තයෙක් ඉන්නවා, මේ ඔය වැඩ කරන එක්කෙනෙක්, ඔය එන්ජින් වල වැඩ දන්න මිනිස්සෙක්, ටිකක් වයසෙක් කෙනෙක්, මේ අපි පොඩ්ඩක් යාට කියලා බලමු කියලා. ඊපස්සේ දැන් මේක මොකක් හරි කරලා හදාගන්න ඕන නිසා එයාට කිව්වා. එයා මේ සාමාන්‍ය විදිහට පොඩි බෑග් එකක් හරි දාගෙන ඇවිල්ලා මේ නැවේ එන්ජින් කාමරයට බැස්සා. බැහැලා සෑහෙන වෙලාවක් ඒ එන්ජින් එක දිහා බලාගෙන ඒවා මේවා පොඩ්ඩක් නිරීක්ෂණය කළා. හොඳින් බලාගෙන ඉඳලා එයාගේ අර තිබිච්ච බෑග් එකෙන් මිටියක් ඇදලා අරගෙන, දැන් පොඩි මිටියක් අරගෙන මේ එන්ජින් එකේ එක තැනකට මේ තට්ටුවක් දැම්මා. තට්ටුවක් දැම්ම විතරයි එන්ජින් එක ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. දැන් අර ආපු මේ ඒ නැවේ අයිතිකරුවන්ට බොහොම සන්තෝසයි, මේ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මේ කිව්වා මේකේ ගාන කියන්න ඔයාගේ මේක කියලා. ඊට පස්සේ මෙයා කිව්වා මේ මිලියනෙයි කියලා ගාන. මිලියනෙයි කිව්වන් පස්සේ මේගොල්ලන්ට කේන්ති ගියා. මේ මිනිස්සු ඇවිල්ලා වැඩි වෙලා ගත කරෙත් නැහැ, නිකන් එන්ජින් එක දිහා පොඩ්ඩක් බලලා මිටියක් අරගෙන පාරක් ගහුවා. ඒකට කොහොමද මිලියනයක් ගෙවන්නේ? එහෙම ගෙවන්න බෑ කියලා. ඊට පස්සේ මේ කාර්මික මහත්තයා, මේ ආපු මේ කාර්මික වයසක කාර්මික මහත්තයා, එයාගේ මෑගකින් පොඩි බිල් පොතක් අරගෙන බිලක් ලිව්වා. ඒ බිලේ විස්තර සහිතව ලිව්වා. ඒකේ තියෙනවා මෙහෙම. මිටියෙන් තට්ටු කිරීමට රුපියල් 100යි. තට්ටු කළ යුතු නියම තැන දැනගන්න තමයි ඉතුරු මුදල. හරිද? මිලියනේ ඉතුරු මුදල මිටියෙන් තට්ටු කරන්න ඕන හරි තැන දැනගන්න තමයි එකතුව මිලියනේ කියලා බිල සවිස්තරව ලියලා දුන්නා. ඉතින් ඒකෙන් අපිට පැහැදිලි වෙන දේ තමයි දැන් යම්කිසි පුද්ගලෙක් පද්ධතියක් සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වුණාට පස්සේ ඒක සක්‍රීය කරන්නට විශේෂඥ දැනුමක් තියෙන කෙනෙක් ඇවිල්ලා මහා ලොකු දේවල් කරන්න ඕනේ. පුංචි දෙයයි කරන්න ඕනේ. හැබැයි මේ පුංචි දේ ඔහු ඒ පුංචි දේ කරන්න ඕනේ කියන දේ දැනගත්තේ ඔහු ඒ වෘත්තිය තුල ලබාගත් නිපුණතාවය නිසා. ඒ නිපුණතාවයට තියෙන වටිනාකමක්. ඒ නිසා ඔබ පුළුවන් තරම් පරිණත වෙන්න උත්සාහ කරන්න. යම් කිසි දවසක ඔබේ පරිණත බවට වටිනාකමක් ලැබේවි. 7:40 වෙලාව.

හතපහ වෙලා විනාඩි 44යි වෙලාව. මේ ඉතින් තවත් පැයකුත් විනාඩි 15ක විතර කාලයක් අපිට ආදරණීය උදෑසනේ ඔබත් එක්ක රැඳෙන්න තියෙනවා. ඉතින් අපි අර පහුගිය ආදරණීය උදෑසන කීපයකදීම අර බහතෝරුමු කියලා පුංචි විශේෂාංගයක් අපි පටන් ගත්තා. ඔබට මතක ඇති වචන කීපයක් දීලා ඒ වචනවල තේරුම් අහන්න. ඉතින් මේ භාෂාව පිළිබඳව, භාෂාවේ තියෙන මේ විචිත්‍රත්වය පිළිබඳව යම් යම් දේවල් දැන කියා ගන්න එක අපිට හරි වැදගත්. මොකද මේ අපේ භාෂාව, සිංහල භාෂාව හරි විශේෂිත වූ භාෂාවක්. එතකොට ඒ භාෂාවේ තියෙන අපූර්වත්වය, අපිට යමක් ප්‍රකාශ කරද්දී තියෙන ඒ ප්‍රකාශනාත්මක ගුණය, භාවාත්මක ගුණය අපේ භාෂාවේ යතින් හරි පොහොසත්. ඉතින් මේ පොහොසත් වූ භාෂාවේ තියෙන ඇතැම් දේවල් අපිට මේ ටිකක් උරගා බලන්න, අභියෝගාත්මක උරගා බලන්න අපි මේ ඔබට හඳුන්වලා දුන්න පුංචි විශේෂාංගයක් තමයි මේ බහතෝරමු කියන විශේෂාංගය. ඉතින් බහතෝරන්න අද දවසේ මට හිතුනේ ඔබට ඉදිරිපත් කරන්න මේ පුංචි තුන් තේරවිල්ලක්. දැන් අපි දන්නවා අපේ විවිධ තේරවිලි තියෙනවානේ. කවියෙන් තේරවිලි තියෙනවා, ඍජුවම තේරවිල්ලක් හැටියට තියෙනවා. දැන් උදාහරණයකට අපි ඉස්කෝලේ යන කාලේ මේ අපි කියන්නේ ඇදලා ගත්තා, දමලා ගැහුවා, මලක් පිපුණා, මල පර වුණා කියවහම අපි ඉතින් මොකද්ද කියලා ඒ කියන්න උත්සාහ කරනවා. ඉතින් හොයා ගන්නවා ගිනි කූර කියලා නේද? එතකොට ඒ වගේ තේරවිලි තුන් තේරවිල්ලක තියෙන එක තමයි ඒකේ භාෂා ඥානේ චුට්ටක් වැඩි වෙනවා. මොකද සමහර වෙලාවට ඒ යොදන පදයට සමාන පද හොයන්න උත්සාහ කරනවා. ඒ නිසා අර තුන් තේරවිල්ල ටිකක් අර මේ භාෂාව පිළිබඳ සක්‍රීයව දැනුම උරගා බලන්න පුළුවන් වෙන විදිහේ තේරවිලි විශේෂයක්. ඉතින් ඒවටත් බොහෝ තුන් තේරවිලි තියෙනවා. දැන් ඒ වගේ තේරවිල්ලක් තමයි ඔබට දෙන්න යන්නේ අද දවසේ අභියෝගයේ විදිහට. ඔබට පුළුවන් මේකට තේරුම දන්නවා නම් අපිට කතා කරලා කියන්න 02552220930 02552220930. ඒ වගේම WhatsApp මගිනුත් ඔබට පුළුවන් මේ තේරවිල්ලට උත්තරේ එවන්න අපිට 07194430540. ආපහු කියන්නම් අපේ අලුතෙන් අපිත් එක්ක එකතු වෙන අසන්න ඉන්නවා නම් 07194430540 සජීවීව කතා කරලා කියන්න බැයි නම් පොඩ්ඩක් WhatsApp මගින් පණිවිඩයක් හැටියට උත්තරේ එවන්න. මෙන්න මේකයි ඔබට දෙන මේ තුන් තේරවිල්ල. හරි, මුදල් ගණ්ඨාරය. මුදල් ගණ්ඨාරය මේක තමයි තුන් තේරවිල්ල. පුළුවන් නම් කතා කරලා බලන්න, තෝරලා බලන්න. මුදල් නම් මොකද්ද, ගණ්ඨාරය නම් මොකද්ද, ඒක තෝරගත්තා. ඒක අනිත් පැත්තට හරවපුවාම උත්තරේ එනවා නේද? හොඳයි, ඔන්න එහෙනම් බහ තෝරන්න පුංචි අභියෝගයක් දුන්නේ. 07:47 වෙලාව දැන්.

0: හා හා මොකද ඔය කරන්නේ?
1: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටගම. මේක ඇතුළ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
2: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැන දන්නේ
3: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
2: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
4: රස ජනනී.
5: අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතිරට ගින්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
4: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
5: රසජනනී, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගැටඹේ පේරාදෙණිය.
4: දුරකථනය 08112388651. රසජනනී.
5: අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.

0: උත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළබෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-577-500.
1: අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සෝතැවුල් නිමා කරවන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු වරණ සදහම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනේකම උදෑසන 8ට FM 107.3 FM 90.1 උස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින් කළ මිනිසුන් කන්දේ යසන නිර්මල සුව දෙන ලෞතුරු වරණ ලෞතුරුවරණ.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකියි.

0: FM 107.3 රජරට සේවය 47 වසරක අභිමානය
1: RS වානේ කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්බි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි
2: රජරට සේවය MHz 107.3
1: මේ පැයේ පුවත්
3: පැයපුවත් සමගින් මම සනත් චන්ද්‍රසේකර. තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මයිසු මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව අද පෙරවරුවේ එම නිල පිළිගැනීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වීමට නියමිතව ඇත. නිල පිළිගැනීමේ උත්සවයෙන් පසුව දෙරටේ නායකයින් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමටද නියමිතව තිබේ. දිගුකාලීන මිත්‍රත්වයේ සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මාලදිවයින ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද අපේක්ෂිතයි. එමෙන්ම විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිබිඹු කරමින් අවබෝධතා ගිවිසුම් කීපයක්ද අත්සන් කරනු ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය

0: දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ. මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. පැයපුවත් අවසන් මීළඟ පැයපුවත් ප්‍රකාශය පෙරවරු 9ට බලාපොරොත්තු වන්න.
1: රජරට සේවය මෙගහර්ට්ස් 107.3
2: මේ පැයේ පුවත් RS වානේ කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්බි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.

උදෑසන 8:05 වෙලා විනාඩි 9යි වෙලාව. ඉතින් ආදරණීය උදෑසනේ දෙවනි අදියර අපි ආරම්භ කරන්නේ පැය පුවත්වලින් පස්සේ. ඉතින් ඔබ දන්නවා අපි පළමුවනි අදියරේ අවසානයේ වෙනකොට ඔබට පුංචි අභියෝගයක් දුන්නා. බහ තෝරන්නට පුංචි අභියෝගයක්. තුන්තේරවිල්ල තමයි මුදල් ගන්ටාරය. තුන්තේරවිල්ල තෝරලා දන්නවා නම් මේ පැත්තට කතා කරලා කියන්න 02:05 22:20 930 දුරකථනයට පුළුවන් ඔබට සජීවීව සම්බන්ධ වෙලා උත්තරේ කියන්න. ඒ විතරක් නෙවෙයි WhatsApp මගිනුත් ඔබට උත්තරේ එවන්න පුළුවන්. මේ තුන් තේරවිල්ල තෝරලා 07:01:94:30540 අපේ දුරකථන අංකය WhatsApp අංකය. ඉතින් මේ මගිනුත් ඔබට පුළුවන් මුදල් ගන්ටාරය කියන එකේ තුන් තේරවිල්ල අපිට කතා කරලා කියන්න. ඉතින් අපි මේක පුංචි ඉඟියක් දෙනවා නම් නිකම් පොඩි උදව්වක් කරනවා නම් මේක ඉතින් අපේ ජීවිතවල අවසානය සනිටුහන් කරද්දී භාවිතා කරන වචනයක් කියලා කියන්නත් පුළුවන්. බලන්න උත්සාහ කළා. දන්නවා නම් මේ පැත්තට කතා කරලා කියන්න. 8:10 වෙලාවයි.

0: ප්‍රෙඩිසිල්ලා ගීතේ ගායනා කළේ ආදරණීය උදෑසනයේ ඔබ රැඳෙන්නේ 8:13 වෙලාව. ඉතින් අපි ඔබට පුංචි අභියෝගයක් ඉදිරිපත් කළානේ. මුදල් ගණ්ඨාරය තුන් තේරවිල්ලක් පුළුවන් නම් තෝරලා මේ පැත්තට උත්තරේ අරන් එන්න 02252629930 දුරකථනය. ඒ වගේම WhatsApp මගිනුත් ඔබට පුළුවන් තේරුම් දන්නවා නම් අපිට පණිවිඩයක් එවන්න. උත්තරේ සටහන් කළා 07194305540 තමයි අපේ දුරකථන අංකය. උත්සාහ කරලා බලන්න පෙරවරු 9 වෙනකල් ඔබට වෙලාව තියෙනවා. මුදල් ගණ්ඨාරයේ තමයි තුන් තේරවිල්ල.
1: රජරටයි ගොවිබිමයි. වැව්පැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: මොකද ඔය කරන්නේ?
1: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටකම. මේක ඇතුළ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
2: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
3: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
2: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
4: තිලෝව තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: පරෝත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළබෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 0337 500 500

අටවහ වෙලා විනාඩි 21යි වෙලාව. ඉතින් ඔබට දුන්න පුංචි අභියෝගයක් දැන් උත්තර ලැබෙමින් පවතිනවා. පෙරවරු 9ට විනාඩි 5ක් විතර තියෙද්දී අපි නිවැරදි උත්තර ටික කියනවා. මුදල් ගණ්ඨාරය තමයි අපි ඔබට ඉදිරිපත් කරපු, බහතෝරන්න ඉදිරිපත් කරපු තුන් තේරවිල්ල. උත්සාහ කරලා බලන්න, අමුතු අමුතු උත්තර ටිකක් ඇවිල්ලා තියෙනවා. අපි බලමු මොනවද ඒ කියලා. නිවැරදි උත්තර එවපු අය පිළිබඳව සහ නිවැරදි උත්තරේ අපි 9ට කලින් කියනවා. මුදල් ගණ්ඨාරය තමයි අපේ තෝරන්න ඔබට දීපු තුන් තේරවිල්ල. 02.5 22 20 900 30ට පුළුවන් කතා කරන්නට. ඒ වගේම 071 94 30 540 දුරකථනයට WhatsApp මගිනුත් නිවැරදි උත්තරේ එවන්න පුළුවන්. ඔබ රැඳෙන්නේ ආදරණීය උදෑසනේ දෙවනි අදියරේ. උදෑසන 8:00 වෙලා විනාඩි 21යි වෙලාව දැන්.

0: උදෑසන 8:05 වෙලා විනාඩි 25යි වෙලාව දැන්.
1: රස ජනනී
2: අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතිරට ගින්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
1: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
2: රස ජනනී, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගැටඹේ පේරාදෙණිය.
1: දුරකථනය 0812 388 651. රස ජනනී,
2: අත මිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
3: මම ජාත්‍යන්තරයේ දිනු සුපිරිවිගි ටූත් පේස්ට් එක එන්ජොයි කරන ගමන් හිටියේ.
4: ජාත්‍යන්තරයේ දිනු
5: අවුරුදු 600ක් පෙර ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිගි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
4: ඔයාගේ that's not good looking.
5: Then what about me?

මට නොකියම ඇයිගේ වනයට පියාඹලා වනයට පියාඹලා වනයට පියාඹලා ඇයිගේ වනයට පියාඹලා ලක්ෂණට පිපුණ වන්න මල්ගල් පීරණ තියවැල් මං

නිහාල් නෙල්සන් ආදරණීය උදෑසන රසවත් කළ ගායකයා අටපහ වෙලා විනාඩි 32යි වෙලාව. ඉතින් පිළිතුරු අපේ මහතෝරණ අභියෝගයට පිළිතුරු ගලාගෙන එනවා. බොහොමයක් පිළිතුරු ආසන්නෙන් යනවා. ඉතින් තාම නිවැරදි පිළිතුරු නම් හම්බ වුණේ නැහැ. තුන් තේරවිල්ල තමයි මුදල් ගන්ටාරය. මුදල් ගන්ටාරය තමයි තුන් තේරවිල්ල. ඔබට පුළුවන් උත්සාහ කරලා බලන්න 02.5 22 20 930 දුරකථනයට කතා කරලා උත්තරේ කියන්න. එහෙම නැත්නම් අපිට WhatsApp මගින් ඔබ උත්තරේ වෙනවා නම් 071 94 30 540 ඔස්සේ ඔබට පුළුවන් මේ අභියෝගය ජය ගන්න උත්සාහයක් කරන්න. තුන් තේරවිල්ලක තියෙන විශේෂත්වය තමයි අපි අර කලින් කිව්වා වගේ මේ පද පිළිබඳව, සමාන පද පිළිබඳව අපේ අවබෝධය ටිකක් වැඩි කරගන්න හැකියාව ලැබෙනවා තුන් තේරවිල්ලක. සමාන පද හොයන්න උත්සාහ කරනවා නේද? ඉතින් ඒ නිසා මේවා භාෂාව, මේ දරුවන්ට භාෂාව පිළිබඳ දැනුම විනෝදයෙන් එකතු කරගන්න අපේ භාෂාවේ තියෙන හරි අපූරු දේවල්. ඉතින් උත්සාහ කරලා බලන්න. මුදල් ගන්ටාරය දන්නවනම් මේ පැත්තට කතා කරන්න. ආදරණීය උදෑසනේ ඔබ රැඳෙන්නේ.

0: ක්‍රීති පැස්කුවෙල් ආදරණීය උදෑසන රසවත් කළේ 8යි විනාඩි 37යි වෙලාව දැන්.
1: තෙබුවන සමග ගී රස මියුරු මියුරු ගීතාවලියක රස පහස විඳ ගන්න සෑම බ්‍රහස්පතින්දාවකම පෙරවරු 9 සිට සවන් දෙන්න රජරට සේවයට ගී රස මියුරු.

0: පහළවක සත්‍යන්ත පාඨමාලාව රජරට මාධ්‍ය පාසල සහ සංගීත පාසල
1: දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ දේශක මඩුල්ල
2: සැබෑ ගුවන් විදුලි සංනිවේදන මැදිරි තුළ ප්‍රායෝගික අභ්‍යාස
1: නව පාඨමාලාව සඳහා අදම අයදුම් කරන්න
0: පාලක රජරට සේවය අනුරාධපුර

0: ගුරු ගීතය නූතන දිසාපාමොක් පරපුරේ හර්ද සාක්ෂිය.
1: ගුරු ගීතය සෑම ඉරිදාවකම සවස දෙකට.
2: යමන යන්නම් නිවැරදි මඟ දැක ඔබේ සඳේ.
1: ගුරු ගීතයට සම්බන්ධ වීමට ඔබත් කතා කරන්න
3: 0714 94 24 84.
4: ඔබ අප හමුවන ගී රස මුසුව
5: තවත් හඳන්න. ඔය ඇස්වල කඳුළු ඉතුරු වෙලා තියෙනවද? ඔය කටහඬ මට මගේ ජීවිතේ.
6: මෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු.
4: බ්‍රහස්පතින්දා සවස 5:30ට ගී රස මුසුව ඔබට තිරින කරන්නේ.

0: 107.3 රජරට සේවය මේ අපේ රේඩියෝ එක.
1: උදෑසන 8:40 වෙලාව, ආදරණීය උදෑසනේ රැඳෙන්නේ ඔබ. ඉතින් ඔබට ඉදිරිපත් කළ තුන්තේරවිල්ල ආයතනයක් මතක් කරන්නම්. මුදල් ගණ්ඨාරය කතා කරන්න දන්නවා නම් උත්තරේ 0.25 22 29 930 දුරකථනයට, ඒ වගේම 0.71 94 30 540 දුරකථනයට WhatsApp මගිනුත් ඔබට පුළුවන් නිවැරදි උත්තරේ එවන්න. තව විනාඩි කිහිපයකින් උත්තර දීපු අයගේ නම් ටිකයි ඒ වගේම නිවැරදි උත්තරයයි කියනවා. තාමත් හැබැයි උත්සාහ කරන්න, නිවැරදි උත්තරේ තාම ලැබුණේ නැහැ.

කරුණාරත්න දිවුල්ගනේ ගීතය ගායනා කළේ. අට පහුවෙලා විනාඩි 45 වෙලාව, තව විනාඩි 15යි ඔබට මට ආදරණීය උදෑසනේ රැඳෙන්නට ඉඩකඩ තියෙන. ඉතින් අපි ඔබට ඉදිරිපත් කරපු මේ තේරවිල්ල පිළිබඳව, මේ තේරවිල්ල තෝරන්න කියලා යකාටුවේ චාමින්ද අපිට මේ කවියකින් ඒ තේරවිල්ල තෝරන්න කරන ආරාධනාව හරි අපූර්වට ලියලැවලා තියෙනවා. ආහසට විද්ද විදමන පොළවට වැටුණා, පොළවට වැටුණු විදමන රන් කරඬුවක වැටුණා, රන් කරඬුව වැසී තුන් ලෝම බැබළුණා, මෙය දත් කෙනෙක් මුදල් ගන්ටාරය තෝරා දෙන්න. අපි කිව්වේ ඒක තමයි. ඉතින් ටික වෙලාවක ඉඳන් මුදල් ගන්ටාරය තුන් තේරවිල්ල තෝරලා එවන්න කියලා. තාම හැබැයි නිවැරදි උත්තරේ ලැබුණේ නෑ කෙනෙක්ගෙන්වත්. පොඩ්ඩක් උත්සාහ කරලා බලමු, තව පුංචි වෙලාවක් තියෙන්නේ. ඉතින් ඔබ රජරට ගුවන් විදුලියේ ආදරණීය උදෑසනත් එක්කයි මේ රැඳෙන්නේ.

0: මිල්ටන් මල්ලවාරච්චි ගීතය ගායනා කළේ.
1: සසර දනව්වේ අනාථ ලූසතුන්ගේ හදේ සෝදුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලොවුතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලොවුතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවදෙන ලොවුතුරු අරණ. lowthuruwarana.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලොවුතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීලවංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
2: රස ජනනී
3: අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතෙරට ගෙන්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
2: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
3: රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය.
2: දුරකථනය 0812-388-651. රස ජනනී
3: අත මිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
4: යාළුවනේ, ඔයාලත් සමනලෝයනේ පුංචි අපේ විශ්වයේ වැඩසටහන අහලා තාම තෑග්ගක් දිනාගත්තේ නැද්ද? එහෙනම් ඔයාලත් සෑම බදාදා දිනකම සවස 4:15 විකාශය වෙන පුංචි අපේ විශ්වයේ වැඩසටහනින් අහන ප්‍රශ්නයට පිළිතුරු දීලා තෑගි දිනා ගන්න.
5: FM 90.1 FM 107.3 රජරට සේවයෙන්.

0: ධර්මය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළබෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොල සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03775500. රජරටයි ගොවිබිමයි වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි සෑම බදාදා දිනකම පෙරවරු 9 සිට 9:30

0: හා මොකදඔය කරන්නේ?
1: මේක මට පරම්පරාව ලැබුණ පෙට්ටගම. මේක ඇතුල තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
2: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
3: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
2: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
4: උදෑසන 8:00 වෙලා විනාඩි 54යි. තවත් විනාඩි 5ක විතර කාලයක් තියෙන්නේ ඔබට මට මේ ගුවන් කාලේ ආදරණීය උදෑසනේ රැඳෙන්න. දැන් ඉතින් ඔබ බලාපොරොත්තුෙන් ඉන්නේ අපි අර කියපු බහතෝරන්න දීපු මේ තුන් තේරවිල්ලේ හරි උත්තරය දැනගන්නනේ නේද? ඉතින් උත්තර දීපු අය අපිට කියන්න ඕනේ ඒගොල්ලෝ බොහොම උනන්දුවෙන් අපේ ගීත ප්‍රචාරය වෙන අතරතුරේ දුරකථනයෙන් කතා කරලා සජීවීව සම්බන්ධ නොවුනත් අපිට උත්තරේ දුන්නා. ඒ වගේම WhatsApp අංකයටත් උත්තර කීපයක් එවලා තිබුණා. ඉතින් ඒ උත්තර එවපු අය පිළිබඳව මතක් කරන්නම්. මැදවච්චියෙන් ලක්ෂිත රත්නායක, ගලිමිදුරෙන් දිනුක සම්පත්, පලාගලින් රංජිත් වික්‍රමසිංහ, හොරුවිලෙන් කුසුමා රත්නායක, කුලියාපිටියෙන් නදීකා වික්‍රමසිංහ, හබරණින් දේවිකා, ඒ වගේම යකාටුවේ චාමින්ද අපිට උත්තර කීපයක්ම එවලා තිබුණා. ඒ වගේම පණ්ඩුලගම කුමාරිහාමි මහත්මියත් අපිට උත්තරයක් කිව්වා කතා කළා. මේ මෙතන තියෙන උත්තර කියවපු අය සහ WhatsApp මගින් උත්තර ලැබපු අය කීප දෙනෙක්ගේ නම්. හැබැයි දැන් නිවැරදිම උත්තරේ මොකද්ද? මුදල් ගන්ටාරේ තමයි අපි දීපු, ඔබට දීපු මේ තුන් තේරවිල්ල. මේ තේරවිලි අතරේ තෝරලා තිබුණේ නෑ නිවැරදිව එකක්වත්. ළඟට එන උත්තර කීපයක් තිබුණා. දැන් මෙහෙමයි වෙන්නේ. මුදල් නම් මිල, ගන්ටාරේ නම් මණිය. දැන් අපි මණිය කියලා කියන්නේ සද්ද කරන්න මේ නිකන් නාද කරන මහා විශාල නේද නාද කරන එකට අපි ගන්ටාරේ කියලා කිව්වොත්. මුදල් නම් මිල, ගන්ටාරේ නම් මණිය, මිල මණිය මලමිණිය. ඕක තමයි උත්තරේ. ඉතින් අපි තුන් ටිකක් ඉතින් මහන්සි වුණා නම් නේද අපිට. එතකොට දැන් ඕන තරම් පහසුකම්ත් තියෙනවා අපිට මේ අන්තර්ජාලය භාවිතා කරලත් මේවට ඕනනම් උත්තර හොයාගන්න පුළුවන්කම තියෙනවා. අපි තව දවසක මේ වගේ අපූරු බහතෝරණ තේරවිලි ටිකක් අරගෙන ආදරණීය උදෑසනයේදී හම්බ වෙමු. ඉතින් එහෙමනම් අද උදෑසන සිට ඔබත් එක්ක ආදරණීය උදෑසනයේ රැඳුණා ප්‍රධාන පාලක මැදිරියෙන් හිතවතා මහින්ද ලාල් විතාන, ඒ වගේම මැදිරියේ ඉඳලා සහාය දුන්නා ටෙල්කා ශාමලී, මම ඔබත් එක්ක රැඳුණු සනත් චන්ද්‍රසේකර. අද දවල් 11:00ට මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් ආදරණීය උදෑසනෙන් සමු ගන්නට අවසර දෙන්න. මේ ගීතයත් තේරවිලි ගීතයක්. අහන්නකෝ. ගිහිල්ලා එන්නම්.

0: 107.3 රජරට සේවය මේ අපේ රේඩියෝ එක.
1: RS වානි කම්පනි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB 500 වානි කම්පනි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානි කම්පනි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානි කම්පනි
0: රජරට සේවය මෙගහර්ට්ස් 107.3
1: මේ පැය පුවත්
2: පැයිපුවත් සමගින් මම සනත් චන්ද්‍රසේකර. මෙරට අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් 77%ක් පමණ සවිබල ගැන්වීමේ ක්‍රියාවලියට අනුගත කර ඇතැයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව 2023 වසරේ සිට ඊට අදාළ නියමු ව්‍යාපෘති ආරම්භ කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුකල මහතා පවසයි. ලෝක බැංකුව යටතේ සවිබල ගැන්වීම සඳහා තෝරාගෙන ඇති අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 10,975ක් බව සඳහන් වේ. ඔවුන් අතරින් 40%ක් සවිබල ගැන්වීමේ ක්‍රියාවලියට අනුගත කරගෙන ඇතැයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් තෝරාගත් අස්වැසුම ප්‍රතිලාභී පවුල්වලට අමතරව සමාජ ආරක්ෂණ අරමුදලේ සහ මහභාණ්ඩාගාරයේ මුදල් යොදා ගනිමින්ද අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරන බව සඳහන් වේ. දිවයිනට පැමිණි රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු පිරිස අද කොළඹ ජාතික රෝහලේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා අද කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෙත යාමටද නියමිතව ඇතැයි සඳහන් වේ. තෙදින නිල සංචාරයක් සඳහා රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු 7 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස ඊයේ දිවයිනට පැමිණියේය. මෙම සංචාරය තුළදී ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශ අතර අවබෝධතා එකඟතාවන්ට එළඹීමටද නියමිතව තිබේ. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස තෙදින නිල සංචාරය නිම කරමින් හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. පැයපුවත් අවසන් මීළඟ පැයපුවත් ප්‍රකාශය පෙරවරු 10ට බලාපොරොත්තු වන්න.
0: රජරට සේවය මෙගහර්ට්ස් 107.3
1: මේ පැයේ පුවත් RS වානි කම්පනි නවීන තාක්ෂණින් SLS සහතිකය සමඟ RS RB 500 වානි කම්පනි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානි කම්පනි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානි කම්පනි
3: රජරට සේවී අඟහරුවාදා සොඳුරු අවසරය රාජ්‍ය සේවයේ පිණිසයි.

0: වැහි කඳුලක්ව වැටි නිහඬ මිහිකත තෙත් කළ රස කල්පනාමය සීරි
1: 1976 ජනවාරි 14 වෙනිදා පාන්දර ඇවිල්ලා අනුරාධපුරෙන් බැහැලා පත්තරයක් අතට අරන් බලාපු ගමන් මගේ ඇස් දෙකෙන් කඳුළු කඩාගෙන හැලෙන පපුව කඩාගෙන හැලෙන වේදනාවක් මට ඇති වුණා.
0: ගල්කිරියා කඳුපා මුලට යා වූ වෙල්ලිපනැලි නේක සකුණ නාද පිපි ආ වනමල් නැගී ආ හිරු කොමලිය බණ්ඩාරයන්ගේ ස්වර්ණමන් පෙත පාදා ඇත. අස්වැන්න කවරෙකු නෙළුවොද කම් නැත යන හැඟීමෙන් ගොවියකු අතහරින කුරුළු පාළුවක්සේ ස්වර්ණශ්‍රී බණ්ඩාරයන් සිය ඥානය නවක දුහුණන් වෙත මුදා හලේය. උල්පත පාමුල අඟහරු ආදා උදේ 9ට
2: තෙබුවන සමග ගී රස මියුරු මියුරු ගීතාවලියක රස පහස විඳ ගන්න සෑම බ්‍රහස්පතින්දාවකම පෙරවරු 9 සිට සමන් දෙන්න රජරට සේවයේදී

0: රජරට සේවය
1: FM 107.3 සුසංවේදී සම්නිවේදනයක් කරා
2: පෙරවරු 9:00 වී විනාඩි 6යි දැන් වෙලාව. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවයේ සමග ප්‍රියමිතුරු මිතුරුනි ඔබ අප රැඳිලා ඉන්නේ. ඉතින් ඔබගේ දහසකුත් එකක් බලාපොරොත්තු අද දවස තුළ ඉටු කරගන්නට ඔබ අදහස් කරගෙන ඇති සියල්ල සාර්ථක කරගන්න යහපත් සිතුම් පැතුම් ඉටු කරගන්නට ඔබට දිරිය ශක්තිය නිරන්තරයෙන් ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අදත් සූදානම් වෙන්නේ රජරට ගුවන්විදුලි මැදිරියේ සිට අමතක නොවන මතක සමගින් එක් වෙන්නට. අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ අමතක නොවන මතක තුලින් ජාතික ගුවන්විදුලියෙන් බිහි වුණු විශිෂ්ට නිවේදකවරයෙක් පිළිබඳව, එහෙම නැත්නම් ගේයපද රචකයෙක් පිළිබඳව කතා කරන්න ඔහු තමයි කරුණාරත්න අබේසේකරයන්. මෙතුමා පිළිබඳව කතා කරනකොට ජාතික ගුවන්විදුලියේ ළමා පිටිය, ඒත් එක්කම ළමා පිටියෙන් බිහි වුණු බොහෝ ශිල්පීන් ශිල්පිනියන්, එහෙම නැත්නම් විශිෂ්ටයන් අපිට සිහිපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතුමාගේ සේවය, ජාතික ගුවන්විදුලියත් එක්ක තිබුණු පිබිදීම අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කරුණාරත්න අබේසේකරයන් කිව් සැනින් බොහෝම දෙනෙකුට එතුමාගේ ගේයපද රචනා තමයි සිහිපත් වෙන්නේ. එනිසා අපි මේ ගීතයත් එක්ක කතා බහට මුල පුරමු.

ධර්මදාස වල්පොල, කලාසූරී ලතා වල්පොල සමග ගීතයේ ගායනා කළේ මේ ගීතයේත් ගේපද සංකල්පනාව කරුණරත්න අබේසේකර සූරින්ගේ. එතුමා මේ 1983 අප්‍රේල් මාසයේ 20 වෙනිදාවක තමයි අපෙන් සමුගන්නේ. මේ වෙනකොට වසර 43ක් වෙනවා කරුණරත්න අබේසේකරයන් අපෙන් සමුගෙන. නමුත් මේ එතුමාගේ ගේපද සංකල්පනා එහෙනකොට අපිට එතුමා මිය ගියා කියලා හිතෙන්නේ නැහැ. හුඟක් වෙලාවට අර කරුණරත්න අබේසේකරයන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණවලට වැඩි අර හින්දි ගීතනු වලට සිංහල පද යොදලා ඒ ගීත රචනා කිරීම තුළ බොහෝම දෙනෙකුගේ සිත් ඇදබැඳ තබා ගන්නට එතුමා සමත් වෙනවා. හුඟක් වෙලාවට දැන් වෙසක් පොසොන් කාලවලදී කලාසූරි අල්හාජ් මොහිදීන් බෙක් ගායනා කරන බුද්ධං සරණං ගච්ඡාමි වගේ මේ ගීත තාමත් ජනතාව බොහොම ආදරයෙන් වැළඳ ගන්න බොදු ගීත. මේ ගීත අතරේ බොදු ගීත, ඒ වගේම ආදර ගීත, විරහ ගීත, බැති ගීත, ඒ වගේම ළමා ගීත, අපිට අමතක කරන්න බැරි ළමා ගීත රැසක් මෙතුමා අතින් නිර්මාණය වෙලා තියෙනවා, රචනා වෙලා තියෙනවා. ඒ සියල්ලත් එක්ක තමයි අපි එතුමන් පිළිබඳව අද දවසේ කතා කරන්න සූදානම් වෙන්නේ. දැන් මෙතුමා මුලින්ම පාසල් ගිහිලා තියෙන්නේ කොළඹ මාලිගා කන්ද මිශ්‍ර පාසලකට. ඊට පස්සේ අවුරුදු 4-5ක් විතර ඉගෙන ගන්නකොට තමයි ලෝක යුද්ධය ආරම්භ වෙලා තියෙන්නේ. ඒ නිසා මුලදී අධ්‍යාපන කටයුතු වලට බොහෝ බාධා එල්ල වුණා කියලා තියෙනවා එතුමගේ ජීවිත කතාව තුළ. හැබැයි ඒ බාධා එල්ල වුණත් ඒ සියල්ල මැඩගෙන වසර කිහිපයක් අධ්‍යාපන කටයුතු අඩාල කරගෙන හරි ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඒ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් මේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේ ලබන්න සහ මේ ගුවන්විදුලියට සම්බන්ධ වෙන්න එකම දිනයක ඉඩකඩ ලැබුණා කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයට එන්න කියලා තියෙන්නේ, ගුවන්විදුලියට එන්න කියලා තියෙන්නේ එකම දවසේ.

ඉතින් ඒ වෙලාවේ ගුවන්විදුලිය තෝරගන්නවද එහෙම නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය තෝරගන්නවද කියන දෙගිඩියාවෙන් පසු වෙලා තියෙනවා. කොහොම නමුත් එතුමා ගුවන්විදුලියට සම්බන්ධ වෙලා තියෙනවා 1942 ඉඳලා. ඒ කියන්නේ පාසල් ශිෂ්‍යයෙක් විදිහට ඉන්න අවදියේ ඉඳලා එතුමා ගුවන්විදුලියට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ සඳහන් වෙනවා ඒ කාලයේදී එතුමාට ලැබුණු වැටුප රුපියල් 7ක් කියලා. ඒ කියන්නේ මේ එක දවසකදී රුපියල් 7ක වැටුපකට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් කොහොම හරි උසස් අධ්‍යාපන කටයුතුත් ගුවන්විදුලියේ කටයුතුත් දෙකම එක විදිහට කරගෙන ගිහින් තියෙනවා. ගුවන්විදුලියට සම්බන්ධ වීමේදී අමතක කරන්නට බෑර සරස්වති ළමා මණ්ඩපය මෙතුමා තමයි මේ බාර අරගෙන ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කාලේදී ඒ කියන්නේ අදාළ නිෂ්පාදකතුමා නැති අවස්ථාවලදී මුලින්ම කරුණරත්න අබේසේකරයන් මේ වැඩසටහන ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ කොහොම හරි එතුමාටම මේ වැඩසටහන කරන්න ඉඩකඩ සැලසිලා තියෙනවා. ඒ වැඩසටහන බොහොම අපූර්වට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මුලින්ම මෙතුමා මේ ගුවන්විදුලියේ එවකට හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වන තේවිස් ගුරුගේ මහත්මිය යාගේ හිත දිනාගල තියෙන්නේ ආදරය ගෞරවය මේ සියල්ලත් එක්කම නිවේදකයෙක් විදිහට ඒ වගේම ගේයේ පද රචකයෙක් විදිහට තමන්ගේ කාර්යභාරය ආරම්භ කරලා තියෙන්නේ මේ විදිහට. දැන් කරුණාරත්න අබේසේකරයන් කිව්වහම අපිට චිත්‍රපට ගීතය අමතක කරන්නට බෑ. මුලින්ම එතුමා ගීතයක් රචනා කරලා තියෙන්නේ වරද කාගේද කියන චිත්‍රපටයට.

0: වරද කාගේද සිනමා සිත්තමට ඇතුළත් වුණු ගීතයක්. මේ තමයි කරුණරත්න අබේසේකරයන් මුලින්ම ගීත රචනා කළ චිත්‍රපටය වරද කාගේද. පෙරවරු 9යි විනාඩි 19යි දැන් වෙලාව.
1: සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝ දුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවදෙන ලෞතුරු අරණ. ලෞතුරු අරණ .net වෙබ් අඩවිය ඔස්සේ සහ මෙම ධර්ම දේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීලවංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්ම දේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
2: ආහාහා මොකද ඔය කර මට પરම්පරාව ලැබුණ පෙට්ටගම මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින්නේ. ආ!
3: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානියක් ගැනත් දන්නේ
4: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
3: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන්. සත්‍ය විවරණ.
1: තිලෝව තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: සංසාරෝත්පත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන 30වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන්
0: වහන්සේකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-577-500.
2: පෙරවරු 9:23 දැන් වෙලාව අමතක නොවන මතක තුලින් කරුණරත්න අබේසේකර සූරීන් පිළිබඳව අපි මතකය අවදි කරන්නේ. වෙනද වගේම අදත් දන්කොටුවෙන් මිහිර පතිරණ මහත්මයා ඉන්නවා. අයිබෝවන්.
3: අයිබෝවන්, අමතක නොවන මතක විශාල අපේ කරු අයියා. තමින් බඹරෙන්දී උපත ලැබූ කරුණරත්න අබේසේකර සූරීන් අපි කවුරුත් හඳුන්වන්නේ කරු අයිය කියලා. කරු අයිය ගැන මට මතකේ තියෙන එකම ඉස්සෙල්ලා මතකේ තෙන්නේ මාණික් සඳසාගර කියලා ඒකල හිටියා අධ්‍යක්ෂකවරේ. ඔහු තම නිර්මාණය වන කළුදර චිත්‍රපටිය සඳහා සංගීත අධ්‍යක්ෂණයට යොදාගත්තේ නිමල් මෙන්ඩික් කියලා සංගීත ශිල්පියෙක්. මේ සංගීත ශිල්පියා ලියලා තිබුණා මේ චිත්‍රපටිය සඳහා මාස්ටර්ස් කියලා ඉංග්‍රීසි ගීත. මේ ඉංග්‍රීසි ගීතය සඳහා

0: රචනා කිරීමට ආරාධනා කළා කරුවයියට. කරුවයියා තමයි මේ ගීතය සඳහා අනම් අටින් කියන ගීතය රචනා කෙරුවේ. මේ ගීතය ගායනා කිරීම සඳහා ඒ කාලේ කතා කරලා තිබුණේ ගීත ලංකාවේ ගායනා කරපු ශිල්පියෙකුට. නමුත් මේ ශිල්පියා කළ ගායනය ගීතවත් එහෙම නැත්නම් කරුවයියටවත් මාණික් සම්සහාකරටවත් සතුටුදායක තත්ත්වයක් වුණේ නැහැ. ඒ අනුව කරුවයිය කිව්වා මේ නිවිල් ප්‍රනාන්දුට අපි කතා කරමු කියලා. එනොත් මෙම චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ ටිස් අබේසේකරයන් නිවිල් ප්‍රනාන්දුව හඳවාගෙන ආවා. ඇවිල්ලා මේ චිත්‍රපටිය සඳහා වන මේ ගීතය සඳහා කරලා නිර්මාණය වෙච්ච ගීතය තමයි මාස්ටර් සර්විනිය ලියවුණු පනම් ගීතය. අපි පුළුවන්කමක් තියෙනවා නම් මේ ගීතය අහමු. මේ ගීතය දුනායි කියලා මා සඳහන් කළ නිමල් මෙන්ඩිස් මහතාවත්, මාණික් සන්තසාගර මහතාවත්, ටිස් අබේසේකර චූරින්වත්, දෙවිල් ප්‍රනාන්දුත්, කරු අයියත් අද කවුරුවත් අපි අතර නැහැ. නමුත් ගීතය සජීවි. බොහොම ස්තුතියි. මම මිහිර පතිරණ දංකුවේ සිට.
1: ඔව්, ඒක තමයි ඇත්තටම නිර්මාණයක අයිතිකරුවන් නැති වුණත් ඒ නිර්මාණය අපි රසවිඳිනකොට, එහෙම නැත්නම් ඒ නිර්මාණය තුළ ඉන්නකොට අපි ඒ රසවිඳිනකොට අපිට හිතෙනවා මේ අය මේ නිර්මාණය කළේ මොනතරම් මේ අයට නිර්මාණශීලී හැකියාවක් තිබෙනවද. සමහර අය පින් දෙනවා. ඉතින් මේ පින්දීම එදා විතරක් නෙමේ අදත් සිදු වෙනවා ජනතා හිතසුව පිණිස කළ නිර්මාණ නිසා.

ගීතය ගායනා කළේ. ඒවගේම මේ තවත් සිදුවීමක් තියෙනවා. ඒ තමයි මේ එතුමා අර ස්වතන්ත්‍ර නිර්මාණවලට වැඩිය හින්දි ගීතණුවලට වචන දැමීම, ඒ ගීත රචනා කිරීම කරගෙන ආවනේ. එක්තරා දවසක් මේ අබිරහස චිත්‍රපටය වෙනුවෙන් ගීතයක් ලියන්න ආරාධනා කරලා තියෙනවා කීප දෙනෙකුටම. කෙනෙක් මේ වෙනකොට චිත්‍රපටයේ වැඩ කටයුතු සියල්ලම අවසන් කරලා තියෙනවා. චිත්‍රපටය රූගත කරනකොට නළු නිලියන් රඟපෑම් කරලා තියෙන්නේ මේ හින්දි ගීත ගායනා කරමින්. ඒ කියන්නේ හින්දි චිත්‍රපටයේ මේ ගීත අනුව තමයි ඒ අය රංගනයේ ඉදලා තියෙන්නේ. ඉතින් ආරාධනා චිත්‍රපටයේ එන ගුම්ගුනාර කියන ඒ ගීතයේ අනුව තමයි සිංහල ගීතය රචනා කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් නළු නිලියන්ගේ අර තොල් සෙලවීම අනුව, ඒ වගේම හින්දි ගීතයේ තනුවට ගැලපෙන විදිහට මේ ගීතය රචනා කරන්නට ඕනේ. මේ සඳහා මේ නිෂ්පාදකතුමා, ඒ වගේම අධ්‍යක්ෂවරයා බොහෝම දෙනෙකුට කියලා තියෙනවා මේ ගීතය රචනා කරන්න කියලා. 7 දෙනෙක්ම ගීතය රචනා කරලා තිබුණට ඒ ගීතය මේ ගැලපිලා නැහැ. ඒ කියන්නේ නළු නිලියන්ගේ රංගනයට ඒ ගීතය ගැලපිලා නැහැ. ඊට පස්සේ මේ අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදකවරයා ගිහිල්ලා කරුණරත්න අබේසේකරයන් මුණ ගැහිලා මේ වගේ ගීතයක් රචනා කරන්න තියෙනවා, මේ කීයක් ගන්නවද කියලා අහලා තියෙනවා. එතුමා ප්‍රකාශ කළ තියෙන රුපියල් 750ක් අවශ්‍යයි කියලා. ඊට පස්සේ මේ මෙච්චර ගාණක් නම් වැඩි, වෙනදට ඔබතුමා මෙච්චර ගාණක් ගන්නේ නැහනේ කියලා නිෂ්පාදකවරයා සහ අධ්‍යක්ෂවරයා යන්න ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒ කරුණරත්න අබේසේකරයනුත් එතුමාගේ මේ වාහනයට නැගලා යන්න ලෑස්ති වෙනකොට අර දෙන්න ආපහු දුවගෙන ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අබිරහස චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදකවරයා මේ අපිට එහෙනම් ගීතය දෙන්න කියලා ආපහු කියලා තියෙනවා. ඊට පස්සේ ආපහු මේ අය කියලා තියෙනවා, ඇයි ඔබතුමා මෙච්චර ගානක් මේ ගීතයට ගන්න කියලා. 7 දෙනෙක්ම මේ ගීතයෙන් 7 දෙනෙකුටම බැරි වෙච්ච දේ මම කළානේ, එනිසා මට මේ ගාන දෙන්න. මම මේ වෘත්තියක් විදිහට තමයි මේ ගීත ලිවීම කරන්නේ. ඒ නිසා මට මගේ වෘත්තිය සමහර වෙලාවට සමහර අයට ඒ කාලේ රුපියල් 50ටත් සින්දු ලියලා ලබා දීලා තියෙනවා කියලා එතුමා සඳහන් කරලා තියෙනවා. නමුත් ඒ වෙලාවේ ඒ අවස්ථාවේ හැටියට තමන් කරපු කාර්යභාරය බොහොම වටිනවා කියලා කරුණරත්න අබේසේකරයන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් එතුමා මේ වගේ සිදුවීම් රැසක් තිබෙනවා, කියන්නේ බොහෝ සිදුවීම් තමන්ගේ සිදුවීම් බවට, එහෙම නැත්නම් සමහර ගේ අත්දැකීම් තමන්ගේ අත්දැකීම් බවට පත් කරගෙන ගීත ලියපු අවස්ථාවන් තියෙනවා. අබිරහස චිත්‍රපටයේ ගීතේ තමයි මේ ආරාධනා චිත්‍රපටයේ ගුම්ගුනාර හේ හේ බවරේ කියන ගීතයේ තනුවට සමාන ගීතනුව මේ.

එච්චාරි ජෝතිපාල ඇන්ජලීන් ගුණතිලක ගීතය ගායනා කළේ කරුණාරත්න අපේසේකරයන් මේ ගේයපද සංකල්පනා වගේම කාව්‍ය ඒ රචනා කරන්නත් සමත් වුණු කෙනෙක්. එතුමා මේ තමන්ගේ කාව්‍ය රචනා ඉදිරිපත් කරලා තියෙනවා. මේ ඒ කවි රචනාත් බොහොම සාර්ථක රචනා බවට පත් කරලා තියෙනවා. එතුමාගේ මේ යහළුවන් විදිහට, කියන්නේ පන්තියේ හිටි සගයන් විදිහට චිත්‍රානන්ද අබේසේකරයන්, සුමන අක්මීමන වැනි අය සමග එකතු වෙලා කවි සංගරාවලට දවස් ගානිම, කියන්නේ දවස් පතා දිනපතා කවි රචනා කළා කියලා සඳහන් වෙනවා. ඒ වගේම මේ මෙතුමා ජාතික ගුවන්විදුලියේ මේ ළමා වැඩසටහනකින්ම ඇවිල්ලා ඊට පස්සේ ළමා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් බවටම පත් වෙලා තියෙනවා. ඒත් එක්කම

ජේඒ මිල්ටන් පෙරේරා ගීතය ගාය නැකළේ. ඉතින් මේ වගේ ගීත සිය දහස් ගානක් කරුණාරත්න අබේසේකරයන් නැතින් රචනා වුණා. දැන් මේ ගීතත් එක්කම අපි සඳහන් කරන්න ඕනි ගුවන්විදුලි ළමා ගීත කලාව පිළිබඳව. දැන් මේ ගුවන්විදුලිය තුළ කියන්නේ ගුවන්විදුලි ගීත බිහිවෙන්න කලින් ළමා ගීත තිබිලා තියෙන්නේ බොහොම ස්වල්පයක්. එහෙම නැත්නම් ඉතාම පොඩි සංඛ්‍යාවක් තමයි ළමා ගීත තිබිලා තියෙන්නේ. ඒ ළමා ගීත නෙත් මේ වෙළඳ තැටි සඳහා. කොහොම වුණත් මේ ළමා ගීත අතරේ කරුණාරත්න අබේසේකරයන් රචනා කරලා තියෙනවා ළමා ගීත ගණනාවක්. ඒ අතරේ අපේ හදවතේ රැඳුණු ගීත විදිහට අපේ අම්මා කොළඹ ගිහිල්ලා ඒත් එක්කම දැන්නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ ලේ නගේ පිට උඩ ඉරිතුන ඇන්දේ ඒ වගේම අම්මමාව දොයි කරන්න හදපු හැටි අගේ සරුංගලේ හිනහේවි බෝනික්කා මේ වගේ ගීත තාමත් එදා ඉඳලා අද දක්වා බොහොම ජනප්‍රිය ගීත. මොනතරම් ළමා ගීත තිබුණත් මේ වගේ ගීතයක් අහනකොට අපිට මේ පුදුමාකාර සතුටක් දැනෙන්නේ. ඒ ළමා ගීත තුළ ළමා බව එහෙම නැත්නම් ළමා මනසට ගැළපෙන බව හොඳින්ම තිබෙනවා. ඉතින් ළමා පිටියත් එක්ක කරුණාරත්න අබේසේකරයන් අපේ රටට දායාද කළ ළමා ගායක ගායිකා පරපුරක් ඉන්නවා. හැබැයි පස්සේ කාලක මේ ළමා ගායන ශිල්පීන් ශිල්පිනියන් ගීත ශේෂ්ත්‍රයේ එහෙම නැත්නම් ගායන ශිල්පීන් ශිල්පිනියන් බවට පත් වෙලා අනක්කාව අය ඉන්ද්‍රානි විජේ බණ්ඩාර, මල්ලිකාද සිල්වා, සුධර්මාද සිල්වා, ෆ්‍රීම් රෝස් ජයසිංහ, ඇන්ඩලීන් ගුණතිලක, චන්ද්‍රානි ගුණවර්ධන, නන්දා මාලිනී, අමිතා වැදිසිංහ, රංජිත් නවරත්න, නොයිලින් ලියනගේ, එස් ලියනගේ, විජිත කුසුම් ලියනගේ මේ වගේ ගායන ශිල්පීන් ශිල්පිනියන් රාශියක් අපිට හඳුන්වා දෙන්නට පුළුවන් සහ මතක් කරන්න පුළුවන්. ඒ වගේම මේ ළමා පිටිය කරන්න කරුණාරත්න අබේසේකරයන්ට සහයෝගය දක්වලා තියෙනවා ඩීඩී ඩැනී, ඒත් එක්කම ශාන්ති දිසානායක, තිලකසිරි ප්‍රනාන්දු, කුලරත්න තෙන්නකෝන් වගේ සංගීතවේදීන්. මේ හැම තැනකම ශේෂ්ත්‍රයේ දැවැන්තීන් එහෙම නැත්තන් අපේ හදවත්වල ලැගුම්ගත් බොහෝම දෙනෙක් හිටපු බව අපි නැවත නැවතත් සිහිපත් කරන්නට ඕනේ. ඉතින් ඒ නිසාම තමයි ඒ දැවැන්තයින්ගේ සහයෝගය ලැබුණු නිසාම තමයි කරුණරත්න අබේසේකරයන්ගේ නිර්මාණය මේ තරම් සතුනේතා සහ මේ තරම් රසවත් නිර්මාණ බවට පත් වුණේ.

කලසූරි ලතා වල්පොල ගීතය ගායනා කළේ ඩිංගිරිමණිකා චිත්‍රපටයට ගීතය ඇතුළත් වුණේ. දැන් මෙතුමා මේ ගේයපද රචකයෙක් වගේම විශේෂයෙන්ම සජීවී විස්තර ප්‍රකාශකයෙකු විදිහටත් බොහෝම දෙනාගේ ඇගයුමට පැසසුමට ලක්වෙච්ච කෙනෙක්. එතුමාගේ විශිෂ්ටතම විස්තර ප්‍රකාශයේ විදිහට කවුරුත් අවිවාදයෙන් අදත් පිළිගන්නේ දිවංගත අග්‍රාමාත්‍ය SWRT බණ්ඩාරනායක මැතිතුමන්ගේ අවමඟුල් පෙරහැර පිළිබඳව කළ විස්තර ප්‍රකාශය. එදා ඒ විස්තර ප්‍රචාරය අහගෙන බොහෝම දෙනෙක් හඬා වැටුණා කියලා සඳහන් කරනවා. එකට හේතුව ඒ විස්තර ප්‍රකාශයේදී එතුමන් භාවිතා කළ වචන, යෙදුම්, ඒ වගේම ඒ අවට පරිසරයේදී ඒ පරිසර වෙනුම් අතිශයින්ම සංවේදී ඒවා වුණා කියලා කියනවා. ඉතින් මේ එතුමාගේ ගැඹුරු ශෝකී තැන්පත් හඬ මේ ශෝකේ තීව්‍ර කරන්න සමත් වුණා කියලා තමයි බොහෝම දෙනෙක් කියන්නේ. ඒ වගේම විශේෂයෙන්ම වෙළඳ වැඩසටහන් නිවේදකයෙක් විදිහට කරුණරත්න අබේසේකරයන් සිටියේ ඒ කාලේ බොහොම ඉහළ හිනිපෙත්තේ. ඉතින් ඒ නිසා මෙතුමාට මේ ඉහළ ඉල්ලුමක් තිබුණා වෙළඳ වැඩසටහන් ප්‍රචාරයේදී. එතුමාගේ කටහඬ නැතුවම බැරි වුණා කියලා සඳහන් වෙනවා. ඒ වගේම මේ මෙතුමා මේ වෙළඳ වැඩසටහන් සඳහා ලියපු අපූරු වෙළඳ වැකි අදත් බොහොම දෙනෙක් සිහිපත් කරන්නේ බොහොම ආදරයෙන් සහ ගෞරවයෙන්. ඒ කියන්නේ ගුවන්විදුලියේ තියෙන මේ පෞරුෂය මේ වැකි වලින්, එහෙම නැත්නම් මේ එතුමාගේ රචනා වලින් නැවත නැවත සිහිපත් කරනකොට ඒක ගුවන්විදුලියටත් අභිමානයක්. ජයරත්න නම් මල්, මල් නම් ජයරත්න. එයාලංකා ආයතනයට ලියු සංග්‍රහශීලී එයාලංකා වෙතින්. එත් එක්කම වෙනින් කවුරුවත් නොවේ ලෙනින් මොරායිස් මේ වගේ වැකි තාම හදව

රැව් පිළි රැව් දෙනවා. ඒත් එක්කම මේ ඉරිදා දවස්වල වෙළඳ සේවයෙන් ප්‍රචාරය වුණු මැලිබන් ගුවන් තොටිල්ල අහන්න බොහෝම දෙනෙක් බලාගෙන හිටියාය කියලා අදත් අපිට මේ වැඩසටහන ප්‍රචාරය වෙනකොට, එහෙම නැත්නම් මේ වැඩසටහන සඳහා අහගෙන ඉන්න බොහෝම දෙනෙක් අපිට මතක් කරනවා කරුණරත්න අබේසේකරයන් කළ වැඩසටහන්. ඒත් එක්කම මාසික රැඟුම, මේ වගේ වැඩසටහන් බොහෝම අපූර්වට කරුණරත්න අබේසේකරයන් එදා ඉදිරිපත් කළා. ඒත් එක්කම මතක් කරන්න ඕනේ, දැන් එතුමාගේ ගීපද සංකල්පනා අතරේ කලාසූරී, අල්හජ් මොහිදින් බේක, ලතා වල්පොල, ජේ.ඒ. මිල්ටන් පෙරේරා විශේෂ නිගේ අය පෙරමුණ ගත්තේ කරුණරත්න අබේසේකරයන්ගේ ගේ පද සංකල්පනා නිසා. එතුමාගේ මේ ගී පද සංකල්පනා අතරේ විරහා වේලියුම් ඇතුළත් උණු අවස්ථා තිබුණා. ඒකට හේතුව එතුමාගේ ජීවිතයේදී එතුමා මේ ප්‍රේමය නිසා බොහොම සටන් වැදුනා කියලා කියනවා. ඒ සටන් කළේ එතුමා කවියෙන් සහ ගීතයෙන්. ඉතින් අවසානයේදී මේ පෙම් සටන ජයග්‍රහණය කළාට පස්සේ එතුමා රචනා කළ ගීතය තමයි මේ.

චේතනා පරිශුද්ධ වේ නම් පෙම් සටන් පරදින්නේ නැහැ. ඉතින් ඒ කාලේ මේ බොහෝ තරුණ තරුණියන් තමන්ගේ ළඟ තියාගත්ත පාඩයක් විදිහට, එහෙම නැත්නම් තේමාවක් විදිහට සමහර විට සමරු පොත්වල පවා මේ පාඩේ සඳහන් කරමින් ඒ අය මේ පාඩය බොහෝ භාවිතා කරලා තියෙනවා. ඉතින් එදා වගේම අදත් බොහෝම දෙනෙක් මේ ගීතය ප්‍රිය කරනවා සහ මේ ගීතයට ඇලුම් කරනවා. ඒ වගේ මතක හිටින වැකි රසක් රචනා කළ කරුණරත්න අබේසේකරයන් නිවේදකයෙක් විදිහට, ඒත් එක්කම ගේය පද රචකයෙක් විදිහට, ඒත් එක්කම ගුවන්විදුලි නිවේදන කලාව තුළ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් විදිහටත් බොහෝ දේවල් අපිට කරලා තියෙනවා ඉදිරි කාලය වෙනුවෙන්. ඒ කියන්නේ අපිට කතා කරන්න පුළුවන් බොහෝම දේ එතුමා අතින් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම එතුමා පිළිබඳව සඳහන් කරන්නට ඕනේ පොදු රාජ්‍ය මණ්ඩලීය මේ මහා රැජින ලංකාවට සම්ප්‍රාප්ත වූ අවස්ථාවේදී එතුමා බොහෝම හොඳින් ඒ පිළිබඳව විස්තර කතනය ඉදිරිපත් කරා කියන කාරණය

බොහෝම දිනෙක් සිහිපත් කරනවා, මතක් කරනවා. එනිසා ඒ පිළිබඳවත් සඳහන් කරන්නට ඕනේ. පොදු රාජ්‍ය මණ්ඩලය නම් විලමැඳ පිපුණු පියුම අපේ මහරජින යනුවෙන් තමයි එතුමා තමන්ගේ විස්තර කතනය ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මේ බොහොම හොඳින් විස්තර කතනය තුලත් එතුමා තමන්ගේ හැකියාවන් දක්ෂතාවයන් පෙන්වපු ප්‍රගුණ කරපු කෙනෙක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම දැන් ගේපද සංකල්පන අතරේ එතුමා කැමැතිම ගීතය ඔබට රසවිඳින නිදිකඩ සලසමින් අද දවසේ අපි අමතක නොවන මතක තුලින් සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. කලාසූරි අල්හාජ් මොහිඳින් බෙග් ගායනා කළ මේ ගීතය 1967 වසරේ සරසවි සම්මාන හිමි කරගත් ගීතයක්. ඉතින් මේ ගීතය බෙග් මාස්ටර්ත් කැමති ගීත අතරේ තියෙන ගීතයක්. කරුණරත්න අබේසේකර මෙහෙම මේ ගීතයට ප්‍රියයි කියන කාරණයක් සඳහන් කරන්නට ඕනේ. ප්‍රිය මිතුරු මිතුරියනි, අපි අමතක නොවන මතක තුලින් අද දවසේ කතා කළේ ජාතික ගුවන්විදුලියෙන් බිහි වුණු විශිෂ්ට නිවේදකයෙක්, ඒ වගේම ගේයපද රචකයෙක් වන කරුණාරත්න අබේසේකරයන් පිළිබඳව ඔබ අපිට අදහස් යෝජනා එක්කලා බොහොම ස්තුතියි. ඒ අදහස් යෝජනාවලට ඔබේ නම් ඉදිරිපත් කරන්න ගියොත් කාලයේ බොහෝ වැයවනවා ගීතයේ රසවිඳින ඉඩකඩ ලබා ගත යුතු නිසා. මේ ගීතයත් එක්කම අද දවසේ අපි සමුගන්නවා 1983 අප්‍රේල් මාසයේ 20 වනදා තමයි කරුණරත්න අබේසේකරයන් අපෙන් සමුගත්තේ. මේ පහුගිය අප්‍රේල් මාසයේ 20 වනදාට වසර 43ක් සම්පූර්ණ වුණා. නමුත් අද ඊයේ වගේ ඒ මතකය අපිට

0: 107.3 රජරට සේවය මේ අපේ රේඩියෝ එක.
1: RS වානිකම්හි නවීන තාක්ෂණින් SLS සහතිකය සමඟ RS RB 500 වානිකම්හි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානිකම්හි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානිකම්හි
0: රජරට සේවය මෙගහර්ට්ස් 107.3
1: මේ පැයි පුවත්
2: පෙරවරු 10:01 පැයපුවත් සමගින් මම ජීවන්තා රූපසිංහ. ලොව මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වන වාර්ෂික දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 2026 වර්ෂයේදී ස්ථාන පහක් ඉදිරියට පැමිණ තිබේ. ඒ අනුව 2025 වර්ෂයේදී 139 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙවර 134 වන ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ. දේශ සීමා රහිත මාධ්‍ය වේදිකාව සංවිධානය විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව ශ්‍රී ලංකාව මෙම ස්ථානයට පත්ව ඇත. 2026 ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව මෙවර ශ්‍රී ලංකාවට ලකුණු 40.77 හිමිව ඇති අතර පසුගිය වර්ෂයේදී එම ලකුණු සංඛ්‍යාව 39.93 ලෙස පැවතිනි. මෙම දර්ශකයේ පළමු ස්ථානය නෝර්වේ රාජ්‍යයට හිමිව ඇත. එහි දෙවන ස්ථානය නෙදර්ලන්තයටත් තෙවන ස්ථානය ස්ටෝනියාවටත් හිමිව තිබේ. මාධ්‍ය නිදහස අඩුම රටවල් ලෙස එරිත්‍රියාව, උතුරු කොරියාව, චීනය සහ ඉරානය එම දර්ශකය මගින් පෙන්වා දී තිබේ. හබරාදුව කොක්වත්තේ නිවසකට අකුණුසර වැදීමෙන් තරුණියක් මිය ගොස් තිබේ. ඊයේ දිනේ මෙසේ අකුණුසර වැදී නිවසේ වහලය සහ බිත්තියක් කඩා වැටි ඇති බව පොලිසිය පවසයි. අනතුරින් එම නිවසේ තාවකාලිකව නවාතැන්ගෙන සිටි තරුණියන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. එහිදී බරපතල තුවාල ලැබූ 25 හැවිරිදි තරුණියක් මෙසේ මිය ගොස් ඇතැයි සඳහන් වේ. අනෙක් තරුණිය කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මීළඟ පැයේ පුවත් ප්‍රකාශයේ පෙරවරු 11ට
0: රජරට සේවය මෙගහර්ට්ස් 107.3
1: මේ පැයේ පුවත් RS වානිකම්හි නවීන තාක්ෂණින් SLS සහතිකය සමඟ RS RB 500 වානිකම්හි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානිකම්හි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානිකම්හි
3: රස ජනනී
4: අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතිරට ගෙන්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
3: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න

0: ආ මොකද ඔය කරන්නේ?
1: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටගම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
2: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
3: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
2: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
4: තිලෝව තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍ය.

0: සතිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 0337 500 500

0: රජ රටයි
1: FM 91.1 අනුරාධපුරේට FM 107.3 SLBC හා රේඩියෝ ගාඩන් ඇප් මගින් මුළු ලොවටම රජරට සේවය.

0: සඳදා උදෑසන ගීත ඉල්ලීම්. සුපුරුදු තේමා හඬින් නැරඹෙන සඳුදා උදෑසන ගීත ඉල්ලීම් එකතුවෙන් ඔබ ප්‍රිය කරන ගීතය අහන්න එන්න මැදිරියේ දුරකථනයේ අංකය 02522220930. අයිබෝවන්
1: අයිබෝවන් ජීවන් තමිස්, මම වෙන්ඩිස් මත්තෙගොඩ සංගත් මහතේ තුන්වෙනි කටමගේ ඉඳලා සම්බන්ධ වෙන්නේ. ඉතින් අද ඉල්ලන ගීතය 60 දශකයේ නාරද දිසාසේකර සූරින්ගේ සංගීතයට කරුණාරත්න අබේසේකර සූරින්ගේ පංහිගෙන් දියවුණු නාරද දිසාසේකර සූරින් ගායනය කරන මේ භවයේදී මුළු ගේ දායේ එකතු නොවෙනු ඇත අපායේ. ඒ අමරණීය සරල සත්‍ය ගීතය තමයි අද ඉල්ලන්නේ. ඒ ගීතයට මම එකතු ගන්නවා රත්නාලයාගේ ජේසන්තුර ඩීම් රණවීර මහත්මය ඇතුළු පවුලේ සම දෙනමත්, මිලුවන්ගොඩ ගාහේ සුමතිපාල මහත්මය ඇතුළු පවුලේ සම දෙනමත්, ඉදියන්දල ආනන්ද කල්දේර මහත්මය, මාති කල්දේර මහත්මිය, කුමුදිකා සිරෝමි බෙන්රගම, බදුලේ ඥානා කුමාරි පෙරේර, රදාවර්මේ ගාමිණී වීරසිංහ මහත්මය, දමදිනී බර්නාඩ් ලියනගේ මහත්මය, පල්ලවෙල නයිනිකාන්ති, මාතලේ කුමාරි එල්මුදුගොල්ල, පුරණෑගල බැහැර නිවුතම් ප්‍රාන්ත මහත්මය, කන්දලිමේ සරත් දසනායක මහත්මය, නෙත්‍යාගම සෝම්සිරි මහත්මය, පුළුල්නබි ආරි දස් මහත්මය, ඒ වගේම නිමාත් සේනාරත්න මහත්මය, කේසු ගතපාල මහත්මය, ජිල්ලෙන්පුර ඉන්ද්‍රාණි මහත්මිය, ඉන්ද්‍රාණි පුෂ්පලතා මහත්මිය ඇතුළු අපේ හිතවතුන් සියලු දෙනාමත් රජරට ගුවන් සේවයට සම්බන්ධ වෙන සියලු දෙනාම එකතු කරගෙන ගීතයට සම්බන්ධ වෙනවා. සුබ දවසක්.

0: නාරද දිසාසේකර ගීතය ගායනා කළේ සඳදා උදෑසන ගීත ඉල්ලීම් එකතුව සමඟ ඔබ අප රැඳෙන්නේ. ජායල සේන මහත්තයා ඉන්නවා. අයිබෝවන්.
1: අයිබෝවන් සුබෝදෑසනක් ඔබතුමිය ඇතුළු අපගේ ගුවන් විදුලිපතුන් සියලු දෙනාට. අද මම විතරක් තෝරගත්තා. අද මේකට සහභාගී වෙනවා කුමාරි මිනි රාගම ලංකා, ඒ වගේම පැරණිම ගුවන් විදුලි සහායිකාව වන බදුල්ලේ ඥාලා කුමාරි අක්කා ඇතුළු ගුවන් විදුලි හිතවතුන් දෙදෙනාම මේ ගීත සම්මන්ත්‍රණය කරනවා. ස්තුතියි අවස්ථාවට ලැබෙනවා.
0: උපාලි ධනවල විතාන මේ ගීතේ රචනා කළේ එච්.එම්. ජයවර්ධනගේ සංගීතය. මේ ආචාර්ය වික්ටර් රත්නායක.

0: ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ගී හඬ අයිබෝවන්.
1: අයිබෝවන් සුබ දවසක් වේවා ජීවන්තා රූපසිංහ මහත්මිය. මම තේරුවාවිල KDA සමරසිංහ. මම අද කැමති විසිර සේනාරත්න මහත්මයා ගායනා කරන නීල ජලාශේ රංගනා හංස කුමාරී ගීතය ඉතහන් එකතු කරගන්නවා. නාලන්ද සපුගස්සයායේ පත්මා ගමගේ අක්කා WM පුෂ්පාකාන්තී ඇතුළු පවුලේ සියලු දෙනාත් රජරට ගුවන් විදුලියට ලැබැඳි මගේ හිතවත්ම මිතුරු මිත්‍රයන් සියලු දෙනාමත් ත්‍රිවිධ හමුදාවේ වීරෝදාර රණවිරුවන් රණවීරවරියන් සියලු දෙනා සමගින් සුවසේවයේ නියුතු සුවවිරුවන් සුවවීරවරියන් සියලු දෙනාත් සිවිල් ආරක්ෂක බලකායේ සේවයේ නියුතු සියලුම සොයුරන් සොයුරියන් සියලු දෙනාමත් විශේෂයෙන්ම මම රාජකාරී කළ පස්වන බලෑනිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ සේවන බලෑනිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන් සහ සිසු නිලයන් සියලු දෙනාමත් අබාධිත තත්ත්වයෙන් සිටින මගේ රණවිරු මිතුරන් සියලු දෙනාමත් විශ්‍රාම සුවයෙන් සිටින මගේ රණවිරු මිතුරන් සියලු දෙනාමත් ගීතයන් එකතු කරගන්න බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට.

0: CD.
1: පෙරවරු 10:21 දැන් වෙලාව සඳදා උදෑසන ගීත ඉල්ලීම් එකතුව සමග ඔබ අප රැඳෙන්නේ. අයිබෝවන්
2: අයිබෝවන් විශ්වන් ගොකල්ලෙන් පුණ්‍යසිරි මම ගීතයක් තෝරගත්තා. මේ සම්බන්ධ ගුණතිලක මහත්මයා ගායනා කරන ඒ ගීතයට එකතු කර ගන්නවා වැහැර නිව්ටන් ප්‍රනාන්දු, අලාවි රත්නකාන්ද, අනවඩ විසුමිල්ලා හිට්ටියාරච්චි, මාගිරි මෙටියාය සුබතාල, යෝගිව නිමා සේනාරත්න ඇතුළු මේ වෙලාවේ ගුණ මිතුමිතා සියලු දෙනාම එකතු කරන් ගීතයම

0: රූකාන්ත ගුණතිලක ගීතය ගායනා කළේ සඳදා උදෑසන ගීත ඉල්ලීම් එකතුව සමග ඕබාපර ඇඳෙන්නේ පෙරවරු 10යි විනාඩි 25යි දැන්. අයිබෝවන්
1: ආයිබන් ජීවන්ත උපසීම මේ සබතු මීට සබුදැසන් මම කාලා දිගල මහත්මයා කියයි හිමාසිනරත්න. මම අද තෝර ගත්තේ දයානන්ද ගුණවර්ධන මහත්මයා රචනා කරපු WD අමරදේව මහත්මයා ගායනා කරන ආදරංගුම් කියන මේ ලස්සන ගීතය. මම එහෙම ගීතේ එකතු කර ගන්නවා. ගොකරැල්ල පුණ්‍යසිරි මල්ලි නොච්චරම සෝම්සිරි අයියා තෙල් දින උල්ලල පන්සේ ජීවි ගෝමාරත්න මහත්මයා නිලුකා පීරහණි මහත්මයා මගේ සහෝදර සීලා වඩුගේ
0: දයානන්ද ගුණවර්ධනයන් ලියූ ගීතය සංගීතවත් කළේ සෝමදාස ඇල්විතිගල සූරීන්. මේ පණ්ඩිත් අමරදේවයන්ගේ ගී හඬ.

0: සඳුදා උදෑසන ගීත ඉල්ලීම් එකතුව සමග ඔබ අප රැඳෙන්නේ පෙරවරු 10යි විනාඩි 31යි දැන් වෙලාව. අයිබෝවන්
1: අයිබෝවන් සුබ උදෑසනක් මංගුලිය පිටියේ මාලනී රැයිතොඩි.
2: ඔව්. මාලනී තෝරාගත්තු ගීතය අහන්නේ කවුද?
1: මහත්ය බෑරම්ම පුතාලා සුලක්කනේ නෝකා මාලිගායරු සඳරු ඉන්න බබාලහයි අනමලින් සිංහල හිටිය ආරච්චිලත් එකතු කරගෙන නැබිරියන් ඔබතුමියත් එකතු කරගෙන ගීතය අහමු.
0: මලිනී අපි ගීතය අහන්න සූදානමින් ඉන්නේ.
3: ආ හා හා මොකද ඔය කරන්නේ?
4: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටගම. මේක ඇතුළ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ.
3: අයින් වෙන්න.
5: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. අනික ගැනත් දන්නේ නැහැ.
6: සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
5: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
7: අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සෝතැවුල් නිමා කරවන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු වරණ සදාම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 FM 98.1 උස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකතික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුව දෙන ලෞතුරු වරණ lauturuwarana.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු වරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
3: ආ හා හා මොකද ඔය කරන්නේ?
4: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටගම. මේක ඇතුළ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ.
3: අයින් වෙන්න.
5: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
6: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
5: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
0: ගීත ඉල්ලීම් එකතුව සමග ඔබ අප රැඳෙන්නේ. විශාරද සුනිල් ඉදිරිසිංහ ගායනා කළ ගීයක් ඔබ වෙනුවෙන්. ගීතයේ ගේ පද සංකල්පනාව සුනිල් ආර් ගමගේ සූරින්ගේ.

0: ගීත ඉල්ලීම් එකතු වේ. මීළඟ ගීතය අහන්නක් කෙනෙක් ඉන්නවා. අයිබෝවන්.
1: අයිබෝවන් ජීවන්තානෝන මාත්‍ය සුබ උදෑසනක් වේවා.
0: එසේම වේවා.
1: මම කීර්ති පැස්කල් මහත්මයා සම්මිකා බල්පොල් මහත්මිය ගායනා කරන ගීතයක් ඉල්ලුවේ. ඒකට එකතු කරගන්නවා මම මගේ පවුලේ හැම දෙනාමත්, රජරට සීවිට සවන් දෙන මේ වෙලාවේ සියලු දෙනාම බොහොම ස්තුති අවස්ථාව ලබා දුන්නට.
0: සමන් චන්ද්‍රනාත් වීරසිංහ රචනා කළ ගීතය සංගීතවත් කළේ මහින්ද බණ්ඩාර. මේ කීර්ති පැස්කුවල් ධම්මිකා බණ්ඩාර සමඟ.

මම ඒසුකස පාල මාජන මැතිාව සාදස්දිලෙන් මම මයි ජීවිතයට පුතුකරා පළවෙනි ඔපතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය ඒත්තම අලුත් දුලේ රජ් කුමාර රත්තොට සමන් අලංගුර මල්ලි පවුලි සිරිදන තෙල්දෙනී පන්සල පාරේ සුමන්තත්න මල්ලි ඇතුළු පවුලි සිරිදන අල්ලව කකුණානේ රත්න කහඹ මල්ලි ඇතුළු පවුලි සිරිදන ලග්න සරත් මධුමාන මත් අනිල් මිලිස් මාත්මයා මාදම්බි පැරණගිරි ශාන්ත මල්ලි දිසෙම්පුර රණවීර කිඳු ගොකරැල්ලි පුන්නසිරි මල්ලි මේ අවස්ථාවේ සද්දන් මහගෙන ඉන්නවා මදුරාගොඩ උඩවංගුවේ නිලන්ත මල්ලිත් ඉන්නවා අම්බම්පුරෙන් සංජයනාංගි චූටි සංජයනාංගි ඉන්නවා දකුණු පස්සෙම කුමුතිකා ශිරෝම මීනාංගි ඉන්නවා පිළියන්දෙනි මාජි කල්දේර ආනමඩේ සුන්දා හෙච්ච ආරච්චි අම්මා සීරා රාජසිංහ මහත්මිය දිසෙම්පුරෙන් ඉන්ද්‍රාණි නාංගි රත්නපාල විවල කොස්තායි නින්දලාරි පුස්පලතා කලේ දුලේ මාලේ දිසානායක කැකිරා මල්දින් පුර කරුණා රත්නායක වාරිය පුර නිලුපත් වේදසනී

0: කලාසූරී ලතා වල්පුල ගීතය ගායනා කළේ මේ ගීතය මාතලන් චිත්‍රපටයට ඇතුළත් වුණු ගීතයක්. ගීත අහන්න තවත් විනාඩි 13ක් තියෙනවා මේ පැය තුළ. අයිබෝවන්.
1: අයිබෝවන්
0: ඔව්, සන්ධ්‍යා ජෝතිගේ ගීතයක් අහන්න සූදානමින් ඉන්නේ නේද?
1: ඔව් මිස්, පළමුවම ඔබ සියලු දෙනාටම මේ දවස් 17 වෙනි කරන කාර්ය මණ්ඩලයට අතුතුමා ඔබතුමියටත් මම අද ගීතයට එකතු කරගන්නවා මගේ දුවහන්සි මහත් යාග මහත්තයනුවා සබදීනුල් සහ මගේ අදර මහත්තය තීසමානවඩු මානවඩු පවුලේ සියලු දෙනා සියලු මහත්මයා නිවටේලාරණ මහත්මයා පින්දානි සීනාරණ මහත්මයා ඉතත්ති ගාමිණි අබේරණ මහත්මයා මේ හේරත්නනි කියක්කත් මේ සීලු දෙමහමයි කුතුහලින් ගීතය සාම
0: ඒ එච්චාර ජෝතිපාලා

0: එච්.ආර්. ජෝතිපාල ගීතයේ ගායනා කළේ සුනිලා ඉබෝවන්.
1: ආයිබෝවන් ඔබතුමියට සුබ දැස්සනක් සුබ දවසක් වේවා. ගීතයක් තෝරගත්තා. ගීතය අහන්න පුතට ගන්නවා රත්නකහඳව, මාලනී ජයකොඩි, පුන්නිසිරි, යුසෙන් පරින්ද්‍රානි, විමල් සේනාරත්න, ශාන්ති විජේසිංහ, සුගත පාල. මේ අලු හැමෝම එකතු කරගෙන බොහොම ස්තුතියි.
0: ආචාර්ය අජන්ත රණසිංහ රචනා කළ ගීතයක් සංගීතයේ ප්‍රියා සූර්යසේනගේ, ප්‍රියා සූර්යසේන නිරංජලා සරෝජිනී සමගමේ.

0: මේ ගීතේ මහන්න කෙනෙක් ඉන්නවා. අයිබෝවන්.
1: අයිබෝවන්, මම ආනමඩු වන්දරව සිරිනන්ද මල ගෙදර. මම ওই ගීතේට එකතු වෙනවා. මේවා එකතු කර ගන්න අපේ රජරට මේ සම්සදේ සියලු දෙනාමත් මේ අවස්ථාවේ අපේ රජරට සේවයට සවන් දෙන රසිකයෝ හැම දෙනාමත් එකතු කරගෙන ගීතේ සම්බන්ධව මම ස්තුතියි.

0: පිළියන්දලින් මාජි ඉන්නවා. අවසන් ගීතය අහන කවුද ඉන්නේ කියලා කියමු.
1: මා ගීතය අහන්නේ ඉන්නවා ආනන්ද කල්දේරා ප්‍රසාද්, සුජාන් හෙට්ටිආරච්චි, පාතිමයි, ජගත් චන්ද්‍රසිරි, අනිල්, ඥානා කුමාරි, කුමුජිකා චිරෝමි, බර්නාඩ් ලියනගේ, කැත්තපවි ජයසිං අය, සමන් හලංගොඩයි, මිනිවන්ගොඩ සුමිති පාලයි, ඒ වගේම බීඑම් රීරවයි, වැහැර නිව්ටන්වයි, නිමල් සේනාරත්නයි, සුගතපාල ඒ සුගතපාලවයි, උපාලි සරත් මදුමාලගේ. ගොඩාක් ස්තුතියි ලබා දුන්නට.
0: ප්‍රිය මිතුරු මිතුරියනි, මේ ගීතෙන් උදෑසන ගීත ඉල්ලීම් එකතුව නිමා වෙනවා. උදෑසන ගීත ඉල්ලීම් එකතුවට ඔබට සම්බන්ධ වෙන්න නොහැකි වුණා නම් පස්වරු 1:15 සිට පස්වරු 2 දක්වා ප්‍රචාරය වන සවස ගීත ඉල්ලීම් එකතුව සමගින් එක් වෙන්නට ඔබට ආරාධනා.

0: සුසංවේදී සම්නිවේදනයක් කරා රජරට සේවය මෙගහත් එකසිය හතයි දශමත්තුන
1: ආරස් වානේ කම්පී නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමඟ ආරස් RB500 වානේ කම්පී ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආරස් වානේ කම්පී සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආරස් වානේ කම්පී
0: රජරට සේවය මෙගහත් 107.3
1: මේ පැයේ පුවත්
2: පෙරවරු 11යි විනාඩි 1යි මේ පැයේ පුවත් වසර 25කට පමණ ඉහතදී පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ ආරම්භ කරන ලද විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව වල්බිහි වී ගරා වැටෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. වෙළඳකුටි 20කින් පමණ මෙම ආර්ථික මධ්‍යස්ථානය සමන්විත වේ. මහවැලි බී කලාපීය ආදර්ශ කලාප වැඩසටහන යටතේ රුපියල් ලක්ෂසියයක වියදමින් ඉකුත් යහපාලන රජයේ සමයේ මෙය ඉදිකර තිබේ. ප්‍රදේශයේ එළවලු පළතුරු මෙන්ම අනෙකුත් නිෂ්පාදන කටයුතු අලවිකර ගැනීම සඳහා මෙම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ විවෘත කර දෙන ලෙස ප්‍රදේශවාසීහු බලධාරීන් වෙතින් ඉල්ලීමක් කර සිටී. මුලතිව් කල්ලප්පාඩු ප්‍රදේශයෙන් මුහුදු ගිය දීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ. මෙම දීවරයින් දෙදෙනා පසුගිය දෙවනදා පෙරවරුවේ කල්ලප්පාඩු වෙරළ තීරයෙන් දීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණි. ඊයේ දිනේ වනතුරුත් ඔවුන් නැවත ගොඩපීමට පැමිණ නොමැති බව අතුරුදන් වූ දීවරයින්ගේ ඥාතීහු පවසති. මේ සම්බන්ධව ඥාතීන් විසින් නාවික හමුදාව දැනුවත් කිරීමට පියවරගෙන ඇති අතර ප්‍රදේශයේ ධීවරයින් එක්ව අදාළ මුහුදු ප්‍රදේශයේ ඊයේ දිනයේ සෝදිසි මෙහෙයුමක්ද දියත් කර ඇත. මේ අතර අද දිනේද නැවත සෝදිසි මෙහෙයුම් සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ. මධ්‍යන 12ට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න.
0: ගහත් 107.3
1: මේ පැයේ පුවත් ආරස් වානේ කම්පී නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමඟ ආරස් RB500 වානේ කම්පී ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආරස් වානේ කම්පී සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආරස් වානේ කම්පී
3: තිලෝ තිලක වූ අමාමේනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-7500.
1: සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝ දුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 91.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවතෙන ලෞතුරු වරණ lauturuwarana.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීලවංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකියි.
0: රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි කොර සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: හා හා හා මොකදෝය කරන්නේ?
1: මේක මට පරම්පරාව ලැබුණ පෙට්ටගම. මේක ඇතුළ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින්.
2: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනව හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
3: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
2: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
4: යාළුවනේ, ඔයාලත් සමනලෝයනේ, පුංචි අපේ විශ්වයේ වැඩසටහන අහලා තාම තෑග්ගක් දිනාගත්තේ නැද්ද? එහෙනම් ඔයාලත් සෑම බදාදා දිනකම සවස 4:15ට විකාශය වෙන පුංචි අපේ විශ්වයේ වැඩසටහනින් අහන ප්‍රශ්නයට පිළිතුරු දීලා තෑගි දිනා ගන්න.
5: FM 91.1 FM 107.3 රජරට සේවයෙන්.

11 පහුවෙලා විනාඩි 9යි. ඔන්න එහෙනම් අපි අදත් සඳුදා උදෑසන ආයමත් ආදරෙන් එකතු වෙනවා. ඔබ මේ තේමා වාදනය බලාපොරොත්තුෙන් ඉන්න බව අපි දන්නවා. ඉතින් අපි අද දවසේ සුපුරුදු විදිහට ආයමත් ආදරෙන් සමග එකතු වෙන්නේ තවත් හරි අපූරු මාතෘකාවක හිත හිරිවට්ටපු මතකයන් පිළිබඳව කතා බහ කරන්නට. හිත හිරිවට්ටන ආදරණීය මතක හාරවසන හැඟුම් හෝරාව තමයි මේ ආයමත් ආදරෙන් හෝරාව. ඉතින් අද අපි මොනවද ගැනද අපේ මතකයන් ස්පර්ශ කරන්නේ? හිත ඇතුළේ හිර වෙලා තියෙන හුස්ම, වචන

ලා එළියට එන්න බැරි වුණාම සුසුමක් වෙලා පපුවෙන් පිට වෙනවා. ඒ සුසුම් අතරේ දහසක් මතකයන් මගහැරුණු ආදරයත් අතහැරුණු බැඳීමුත් වගේම නොකියවුණු කතාත් හැංගිලා තියෙනවා. අන්නේ ආදරණීය උණුසුම් සුසුම් පිළිබඳවයි අද අපේ කතාබහ. ඉතින් ඔබට ඔබේ ජීවිතයේ ආදරණීය උණුසුම් සුසුම් පිළිබඳ මතකයන් තියෙනවා නම් ඒවා බොහොම නිර්මාණාත්මක විදිහට අපේ පැත්තට අරගෙන ඉන්න පුළුවන්. සුපුරුදු ලෙන්ගතු දුරකථන අංකය 02552220930. ඒ වගේම WhatsApp මගිනුත් ඔබේ නිර්මාණ අපිට එවන්න පුළුවන්. 07194430540. 07194430540. එහෙමනම් හොඳ සැනසුම් සුසුමක් හෙළලා අපේ සුසුම් පිළිබඳ මතකයන් ස්පර්ශ කරන මේ ආදරණීය හෝරාව ආරම්භ කරමු. මේ ආරම්භෙන්නේ සඳුදා දවසේ ආයමත් ආදරෙන්.

0: 11 විනාඩි 15යි. සුසුම් පිළිබඳව අපේ ආදරණීය මතක ස්පර්ශය අද දවසේ ආයමත් ආදරෙන් තුලින් අපේ හිතවතා චමින්ද ප්‍රදීප් චන්දන ප්‍රදීප් සමරසිංහ ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කාලෙක ඉඳන් අපි බලමු සුසුම් පිළිබඳව චන්දන අද දරන අදහස මොකක්ද කියලා.
1: අයිබෝවන් සුබෝදයසන. ඔන්න ඉතින් ආයමත් ආදරෙන් තුලින් අපිට අදත් හම්බ වෙන්න හොඳ මාතෘකාවක් නිර්මාණය කරලා තියෙනවා අපේ සරත් අයියා. මේ මාතෘකාවේ තියෙන දුකට කඳුලට සතුටට සැනසුමට සුසුම්. එන සුසුම කියලා කියන්නේ හුස්ම කියන එකනේ. අපි දන්නවා අපි ජීවියෙක් වුණාම හුස්ම ගන්නවා. අපි ඒක හිතලා මතලා කරන දෙයක් නෙවෙයි, ස්වාභාවිකව සිදුවෙන ක්‍රියාවලියක්. නමුත් අපි හිතාමතා සුසුම් හෙලන අවස්ථාවක් තියෙනවා. සමහර අපි කියනවා හුස්ම හිරට ගත්තා මට පාලට දාගන්න බැරි වුණා. මගේ හුස්ම හිර වුණා. මෙහෙම කියනවා යම් යම් සිදුවීම් එක්කලා. එතකොට මේ සුසුම කියන්නේ එහෙම නැත්නම් මේ හුස්ම කියන එක අපිට එකට එකතු වීමක්, බද්ධ වීමක් සිද්ධ වෙනවා. දැන් අපිට දුක ඇති වෙච්ච වෙලාවක අපේ සුසුම කියන එක ඉතාමත්ම සංවේදී ආකාරයෙන් අපිට පාලනය වීමක් සිද්ධ වෙනවා. සතුට ඇති විචාර සමායට අපේ හුස්ම ගන්න වේගය වැඩි වෙන්න පුළුවන්. ආවේගයක් ඇති විචාර අපේ හුස්ම ගන්න වේගය සුසුම වැඩි වෙන්න පුළුවන්, වේගවත් වෙන්න පුළුවන්. අපි ජීවිතේදී අපිට ගොඩාක් පෞද්ගලිකව අපේ ජීවිතයේ ගෙවා ගන්නකොට අපිට මේ සුසුම අපිට ගොඩක් සම්බන්ධ වෙනවනේ. දැන් අපි දුකකට, වේදනාවකට, සතුටකට පත්වෙච්ච අවස්ථාවකට සුසුමයකේ සාක්ෂියක් බවට පත් වෙනවා. හුස්ම ඉහළට අරගෙන ඉවර වෙලා අපිට පල්ලයට දාගන්න බැරි වුණා කියලා අපි කියනවනේ. ඒ කියන්නේ ගොඩක් අපි කිසියම් ත්‍රාසයකට, බීතියකට, භයකටපත් වුණාම, කිසියම් විස්සෝපයකටපත් වුණාම තමයි අපි ගත්තු හුස්ම පල්ලයට දාගන්න බැරි වුණා කියලා කියන්නේ. එතකොට අපි සතුට වෙච්ච වෙලාවකට අපේ හුස්ම සමායට වේගවත් වෙන්න පුළුවන්. ආවේගශීලී විචාමත් අපේ සුසුම වේගවත් වෙටෙන්න පුළුවන්. ඉහළ යන වේගයේ පහළ යන වේගයේ වැඩි වෙන්න පුළුවන්. හැබැයි සුසුම හිර වුණොත් තමයි අපේ ජීවිතේ සමු ගන්න සිද්ධ වෙන්නේ. දැන් මේ සුසුම කියන වචනේ එහෙම නැත්නම් මේ ක්‍රියාවලියත් එක්කලා බැලිමු. විවිධ නිර්මාණ විශේෂයෙන්ම අපිට දන්නවා මට මතක හැටියට හුස්ම කියලා තිරනාට්‍යකුත් තිබුණා. ඒ වගේම සුසුම කියලා එක්ක අපිට ගත්තාම විවිධ ගීත රාශියක් මේ සුසුම ගැන ලියවලා තියෙනවා. කලා නිර්මාණවලදී නිර්මාණකරුවන් මෙය ස්පර්ශ කරලා තිබෙනවා. ඒ වගේම තමයි මේ සුසුම කියන එක දැන් අපි අපේ අම්මා, අපේ තාත්තා, තාත්තලා අම්මලා අපිට දෙදෙනාම එක හා සමානයි. නමුත් කවුරුත් පිළිගන්නවා අපි තලන් අපේ දරුවන්ගේ ජීවිත තරම් සුසුම් හෙලෙන අම්මලා හැර වෙන කිසි කෙනෙක් නැහැ. අම්මා තමයි පුදුමාකාර සුසුමක් හෙලන්නේ අපේ ජීවිත ලස්සන කරන්න, දරුවන්ගේ ජීවිත වෙනුවෙන්. ඒ අම්මගේ සුසුම, අම්මගේ හුස්ම අපේ ඉතාමත්ම ලයාන්විතව අපේ හෘදයේ තරක තැම්පත් වෙලා තියෙනවා. ඒ අම්මා අපි වෙනුවෙන් සුසුම් හෙලනවා දුකට, අප වෙනුවෙන් සතුටට. අපේ ජයග්‍රහණවලදී, අපේ පරාජයන්වලදී අම්මා අපිත් එක්ක සුසුම් හෙලනවා. අපි සුසුම් හෙලන අවස්ථාවන් ගොඩක් තියෙනවා. වර්තමානයේ තාරුණ්‍ය ගත්තාම සුසුම් හෙලනවා බොහෝ විට ප්‍රේමයේ වියෝවෙන් සුසුම් හෙලනවා. අපි සුසුම් පවන් කියලා ගීතයක අහලා තියෙනවනේ. දයන් විතරම මට මතක ඇටියෙද ගායනා කරන්නේ. අපිට එතකොට විවිධ අපේ ප්‍රතිචාරයන් දක්වන්න පුළුවන් අපේ මේ සුසුමෙන්නේ. අපි යමකට විරුද්ධ නම් අපිට වේගවත් හුස්ම ගන්න පුළුවන්. වේගවත් අපේ හුස්ම ක්‍රියාත්මක වෙනවා. අපි ආරෝපණය වෙන ආවේගයත් එක්කලා. සංවේදී නම් ඒක බොහොම හිමින් හුස්ම වැටෙනවා. අනික මේ බුදුහාමුදුරුව මේ සුසුම, එහෙම නැත්තම් මේ හුස්ම අරගෙන ඥානාපානාසති භාවනාව වගේ භාවනාවන් හුස්ම ඉහළ ගන්නවා. ඔන්න මම හුස්ම පහළ දානවා. දැන් හුස්ම ඉහළට ගත්තා. දැන් හුස්ම පහළට ගත්තා. මේ හුස්ම පිළිබඳව කල්පනා කරන එක, හුස්ම පිළිබඳව සිහියෙන් යුක්තව, සතියෙන් යුක්තව අපි කටයුතු කරනවා නම් භාවනාවක් බවට පත් වෙනවා. ආනාපාන සති භාවනාව. ඒ කියන්නේ අපි හිතනකොට අපේ ජීවිතේ සැහැල්ලු කරගන්න, මනස නිදහස් කරගන්න අපිට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා සුසුම් කියලා කියන්නේ විවිධ ආකාරයෙන් විවිධ පැතිකඩ වලින් අපිට කතා කරන්න පුළුවන් මාතෘකාවක්. ඒ නිසා අපි හැමෝම නිවැරදිව හුස්ම ගන්න, නිවැරදිව සුසුම පාලනය කරගම්මු. අපේ සුසුම නිවැරදිව අපිට දුකට සැපට අපිත් එක්ක ඉන්න, කඳුලට වේදනාවට සැනසුමට අපි ළඟින්ම ඉන්න සුසුම අපි ආරක්ෂා කරගමු. මනා සිහියෙන් යුක්තව අපි හුස්ම ගමු. හොඳ ස්වාභාවික පරිසරයක් තුළ හොඳ හුස්මක් ගමු. දැන් හැමෝම හුස්ම ඉහළට අරන් පහළට ඉහළලා ඉතිරිවල ටික කරගෙන යමු. එහෙනම් ආයමත් ආදරෙන් තුලින් ලබන සතිය හමු වෙමු. මම චන්දන ප්‍රදීප් සමරසිංහ.

0: 11 24යි වෙලාව. 11 පහ වෙලා විනාඩි 24ක් ගත වුණා. අපි සුසුම් පිළිබඳ මතක ස්පර්ශ කරමින් ඉන්න වෙලාවේ අපිත් එක්ක දුරකථනයේ මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා අපේ ආදරණීය හිතවතෙක් අයිබෝවන් කාටගස් දිගලිය නිමල් සේනාරත්න මහතා ඉන්නේ අපි එක්කලා සම්බන්ධ වෙලා.
1: ඔව්. මහත්මය මේ සුසුම් නමයි කියන සුසුම් දෙකේ විරාම දක්වන්න පුළුවන් අපට. එක සෙනසුම් සුසුම් දෙක දුක් සුසුම් උදාහරණයක් වශයෙන් ගත්තොත් මම කියන ආගයක් නැත්නම් තරුණයෙකුට දෙම්වතියක් දෙම්වතෙක් මුණ ගැසුනාම හිතේ හසුවක් සෙනසුමක් ඇති වෙනවා. ඒ සෙනසුම් සුසුමක් විදිහට අපිට ගන්න පුළුවන්. දෙන්නේ කියෝ දෙන්නක තම අතහැර ගියාම දැනෙන දුක වියෝව දුක් සුසුමක් විදිහට ගන්න පුළුවන්. අපේ භාග්‍ය සම්මාසම බුදුන් වහන්සේ යුද්ධත්තේ ලබා ගත්තේ ආනාපාන සති භාවනාව කියන විහිත් මේ භාවනාව තුළින් ඒ ලෝකික හඳුන් ලැබුණා. සුසුම ඉහළ ගැනීම පහළ ගැනීම දේවගත් සම්මාසයේ දේශන කරලා තියෙන්නේ ඒ ආනාපාන සති භාවනාව. මට කතා කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. තවත් කෙනෙකුට අවස්ථාව ලබා දෙන්න ඕන හින්දා මම නවතින්නම්. සුබ දවසක්. මම මහකීමැටිය නිමල් කියලා.
0: ඔව්, බොහොම ස්තුතියි ඒ අපූර්ව අදහස. ඒ කියන්නේ මේ ඒකට පොඩි දාර්ශනික වටිනාකමක් එකතු කළා නිමල් සේනාරත්න මහතා. කාටගස් දිගලේ බොහෝ වෙලාවක් දුරකථනයේ රැඳිලා ඉන්නත් සිද්ධ වුණා එතුමට අවස්ථාව ලබා ගන්න. බොහොම ස්තුතියි. ඉතින් මේ සුසුම් පිළිබඳ මතකයන් ආරවුස්සන වෙලාවේ ගයනී දිසානායක තමයි අපිට මේ මාතෘකාව සමාජ මාධ්‍ය ජාලයට මුදාහරපු සැනින් පළවෙනියටම නිර්මාණය එව්වේ. ඒ රාත්‍රියේ මේ නිර්මාණයක් මගේ අතටපත් වෙන්නේ. ගයනි දිසානායක මෙහෙම කියනවා. මම නම් කරන්නේ මේ නිර්මාණය තනිකමක් නොදැනුනේම නුඹ නිසා. දැන් මෙතන නුඹ කියන්නේ මං හිතන්නේ සුසුම ගැන. ගයනි මෙහෙම ලියනවා. මැදියම් රැක වලාකුළු අතරින් හිනහින පෙම් පාන සඳ නොබෝ දිනකින් අහසින් බැස යාවේ. ඒත් තනියට හිටියේම අහිංසක තරු කැල. හැබැයි ලස්සන පෙනුනේම ආඩම්බරකාර සඳ නුඹේම විතරයි. පිනිවැටි හිමිදිරියේ පිපෙන මල් හවස් යාමේ මියදුනත් පසුදින උදෙන් පිනි බිඳු එනවාමයි සුපුරුදු ලෙන්ගතු කමින්. එළිය අඳුරහා එක්කුණු ලෝකය හිරුට සඳුට අවනතව එවැනි හිමිවීම් සමුගැනීම් මැවුනත් තනිවට තනි මකපු කඳුලට පපුවේ දුක තුනී කරපු සතුටෙදි ළඟින් නිඳ දිරිමත් කරපු නුඹ තරම් අස්වැසිල්ලක් තවත් නැති තරම්. ඉතින් සුසුම හැමදාම මගේ ළඟම ඉන්න ජීවිතේ දරා ගැනීම වලදී මට නුඹ නැතුවම බෑ. ගයනි දිසානායකයි මේ අපූරු නිර්මාණය අපට එවන්නේ. 11 පහුවෙලා විනාඩි 28යි. ඔබටත් ආරාධනා කරනවා සුසුම පිළිබඳ ආදරණීය මතක ස්පර්ශයන් අරගෙන මේ පැත්තට එන්න. 02552220930. ඒ වගේම WhatsApp දුරකථන අංකයත් ඔබට මතක් කරන්නම්. 0471943530.

0: 107.3 රජරට සේවය. මේ අපේ රේඩියෝ එක.
1: ආහහා මොකද ඔය කරන්නේ?
2: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටකම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
3: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
4: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
3: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
0: රස ජනනී
5: අපනයින කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතිරට ගින්වන අපනයින කෘෂි සංවාදය රස ජනනී.
0: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
5: රසජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය.
0: දුරකථනය 0812-388-651. රසජනනී
5: අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.

0: උත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03 77 500 500

ඔබ සුසුමක් හෙළන වෙලාවේ අනුග්‍රාහක බවතුන්ගේ දැන්වීම් කීපයක් සඳහා පුංචි ඉඩක් අපි අරගත්තා. අපි අද කතා බහ කරන්නේ ආදරණීය විදිහට ඔබේ ආදරණීය මතකයන් ආරවුස්සන ආයමත් ආදරෙන් තුලින් ජීව විද්‍යාත්මකව අපේ පෙනහළු අපිව ජීවත් කරවන්න සුසුම උදව් කරනවා වගේ ආදරණීය මතකයන් ඉස්සරහා හදවත හුස්ම ගන්නෙත් සුසුම නිසාම වෙන්න ඇති. අන්නේ සුසුම පිළිබඳවයි අපේ අද ආදරණීය මතක ස්පර්ශ කිරීම. ඉතින් මේ මතක ස්පර්ශයන් අතරේ යකාටුවේ චාමින්ද අපේ හිතවතා කවදත් අපිට බොහොම හරබර විදිහට මාතෘකාව අර්ථකථනය කරන යකාටුවේ චාමින්ද අදත් ටිකක් දිග අදහසක් අපිට එවලා තියෙනවා. අපි බලමු මේ අදහසත් එක්ක සුසුම පිළිබඳව ඔයා හිතාගෙන ඉන්න දේවල් කොච්චර දුරට මේ කතන්දරෙත් එක්ක සමාන වෙනවද සමපාත වෙනවද කියලා. පළමු හුස්මේ සිට අවසන් හුස්ම දක්වා මෞකුස නැමැති උණුසුම් සුරක්ෂිත ලෝකෙන් එළියට ආ සැනින් දරුවාට දැනින්නේ අසීමිත තනිකමකි. ඒ පළමු සුසුම ඇතුලේ තියෙන්නේ මට නැවතත් ඒ උණුසුම සහ රැකවරණය ලැබේවිද කියන නොදන්නා බිය සහ බලාපොරොත්තුවයි. ළමයෙකුට සුසුම කියන්නේ තමන්ගේ සිහිනය කරා යන පාලමක්. ඒ සුසුම තුල කිසිම වෛරයක් හෝ කුහකකමක් නැහැ. ඇත්තේ තමන් ආසා කරන ලෝකය තමන් සතු කර ගැනීමේ පිරිසිදු පිපාසයක් විතරයි. තරුණ හදවතින් පිටවෙන සුසුම තුල බලාපොරොත්තුවත් බියත් යන දෙකම මිශ්‍රව පවතිනවා. දරුවෙකුගේ ජයග්‍රහණයක් හෝ පවුලේ සතුටක් දකින විට මැදිවියේ පියෙක් හෝ මවක් හෙළන සුසුම තුල මගේ මහන්සිය අපත ගියේ නැහැ යන සැනසීම ගැබ්බ තියෙනවා. තමා අතින් රිදුණු අය තමාට රිදවූ අය ගැන සිතා ඒ සියල්ල අතීතයට මුදා හරමින් හෙළන සුසුම ආත්මේ පිරිසිදු කරන අවසන් ස්නානයක් වගේ. ඕනම පොතක අවසානයේ තිතක් දයන්නාසේ අපේ ජීවන කතාවේ අවසානය සනිටුහන් කරන්නේ ඒ දිග හුස්මයි. ඉන්පසු ඉතිරිවන්නේ අප ලෝකයට ඉතිරි කර ගිය මතකයන් සහ ගුණ සුවඳ පමණයි. ජාති ආගම් හෝ භාෂා භේදයකින් තොරව ඕනෑම මිනිසෙකුට වැටහෙන එකම භාෂාව හදවතින් නිකුත් වන මේ හුස්මේ ස්වරයයි. ඒ තමයි යකාටුවේ චාමින්දගේ හුස්ම පිළිබඳ විවරණය. ඉතින් අපි ඒ විවරණයත් එක්ක තවත් අපූරු ගීතයකට යමු. අපි ඔබට ආරාධනා කරනවා හුස්ම පිළිබඳ ඔබේ ආදරණීය මතකයන් අරගෙන මේ පැත්තට එන්න. 11:38 වෙලාවයි.

රණ්ඩුවක් ඉවරුණෑම් පස්සෙත් ඉතින් දිග හුස්මක් පිට කරලා සියලුම තරහ මරහකම් අකාමකා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි සුසුමේ තියෙන ආශ්චර්යය. ඉතින් එවැනි ආශ්චර්යමත් ආදරණීය සුසුම අපේ ජීවිතවලට කොච්චර දුරට ඇදගත් වුණාද කියලා ඔයාගේ මතකයන් එක්ක අපි කතා බහ කරන හෝරාව කෙමෙන් ගෙවිලා යන වෙලාව. ඉතින් 11 පහු වෙලා විනාඩි 44ක් හෝරා යන්ත්‍රයේ සටහන් කරනකොට ඒකේ අනිත් පැත්තට කියන්නේ තවත් විනාඩි 16ක් විතරයි ඔබත් එක්ක මට රැඳිලා ඉන්න තියෙන්නේ කියලා. ඒක දැනෙනකොටත් ලොකු හුස්මක් පිට වෙනවා. අනේ අද දවසට ඔබෙන් නික්ම යන්න වෙනවා නේද කියලා. මල්කි විමලසේන අපිත් එක්ක එකතු වෙන අපේ අලුත් හිතවතියක් මල්කි විමලසේන. මල්කි එවන අනුරාධපුරයේ ඉඳලා සුසුම පිළිබඳ කෙටි නිර්මාණයක් මේ විදිහට. හිතින් අපි බොහෝ දුර යද්දි ලැබෙන හැම මොහොතෙදිම වෙන්නුණු මතක, එක්ුණු මතක, තනි නොකරන සුසුම. ඉර බහින හැන්දෑවේ අහස දිහා බලාන හඬන කඳුළු, කමක් නෑ තව මං ඉන්නවා කියන සුසුම්. ඇත්තටම සුසුමක උණුසුම කොතරම් බරද? හන්තානියුවත් දුර යන අන්දම මහා පුදුමෙකි. සුසුම් ළඟ සුවඳ තැවරූ මායින් නැත. ඇත්තේම උණුසුම පමණි. ඒ සුසුමට මං ආදරෙයි. මල්කි විමලසේන එහෙම ලියන්නේ සුසුම පිළිබඳව.

සුසුම පිළිබඳව ආදරණීය මතක හාරවුස්සමින් යන පැයේ හෝරාවේ චාරිකාව තව විනාඩි 9කින් විතර ඉවර වෙන්න නියමිතයි. 11 පහු වෙලා විනාඩි 51යි වෙලාව. ඉතින් මේ චාරිකාව නිම කරන්නට මත්තෙන් තවත් මේ චාරිකාවේ සටහන් තබන්නට වූ ආදරණීය සටහන් කීපයක් තියෙනවා. ඒ සටහන් නොකියා ගියොත් ඔවුන්ගේ සිතින් ටිකක් උණුසුම් සුසුමක් පිට වේවි. අනේ මගේ නිර්මාණය කියුනේ නෑ කියලා. ඒ සුසුමට ඉඩ නොතියා. දැන් ලෑස්ති වෙන්නේ තරංග හර්ෂණී අපිට මාදිපොළ ඉඳලා එවපු නිර්මාණය මේ හෝරාව අවසන් භාගයේදී රසවත් කරන්න ඉදිරිපත් කරන්න. සුසුම් වැහි වලා අඳුර තුල තරු කුසුම් සැඟවිලා වෙනදා දකිනා මුවංග හසරැලි වලා අඳුරේ හිර වෙලා මහා මේරුවට වඩා බර සුසුම් හිත තුල හිර වෙලා නුඹ වෙතින් නොනැවති ගලනා සෙනෙහෙදිය නැවතිලා දරා ගන්නට බැරි තරම් දුක් ගොඩක් හද තුල ඉපදිලා පෙනින නොපෙනින ඈත දුර සිට සුසුම් හැරපන් ඔහුට ලං වෙලා තරංග හර්ෂණී ලියනවා ආපහු සැරයක් සතුටෙදි දුකේදි කඳුලේදි නැගෙන එකම දේ සුසුමයි වෙන්වීමකදී අපිට ඉතිරි වෙන්නේ මතක එක්ක පපුවෙන් නැගෙන බරම බර මේ සුසුමයි ඒ සුසුම හරි වේදනයි තරංග හර්ෂණී මාදිපුල ඉඳලා අපිට එවුව ඒ අපූරු නිර්මාණය

තවත් විනාඩි 4යි තියෙන්නේ කිව්වහම මම දන්නවා ආයෙත් දිග සුසුමක් පිට වෙනවා කියලා. ඉතින් මේ කතා බහ හමාර කරන අවසාන විනාඩි කීපය අපිට පානදුරේ ඉඳලා අලුත් හිතවතියක් අපිත් එක්කලා අත්වල් බැඳ ගන්නවා. අද ඉඳලා කල්යාණි බණ්ඩාර ඇය වෙනවා බොහොම කෙටි නිර්මාණයක්. ජීවිතේ බොහෝ තැන්වල සුසුම් අතහැර වාතලයට බලා සිටියා. දිනෙත් දල්වා කාලයට ඉඩදී බෙදා ගන්නට දුක කවුරුවත්ම නැති දවස්වල ජීවිතයේ නිහඬ බව හොඳම දේවිය මට ආදරය කළා මම ආදරණීය සුසුමට. කල්යාණි බණ්ඩාර පානදුරේ ඉඳලා අපිට නිර්මාණය වන්නේ. ඉතින් අද අපේ මේ ආදරණීය කතාබහ ආගෙන හිටපු හිතවතුන් කීප දෙනෙක් දුරකථනයෙන් අමතලා විශේෂ ස්තුතියක් කළා අපිට මේ අපූරු මාතෘකා තෝරා ගැනීම පිළිබඳව. අපේ කවදත් අපිට නිතර කතාබහ කරන ලෙන්ගතු කමින් අපිත් එක්ක බැඳෙන පද්මා පොළොන්නරුවේ ඉඳලා අපිට කතා කරලා කිව්ව පද්මගේ ආයතනයේ සේවය කරන සියලුම දෙනාට මේ තෝරගන්න සමහර මාතෘකා එක්ක කරන කියන වැඩපළත් අමතක වෙනවා කියලා. ඒ තරමට ලිංගතු කමින් යුතුව මේ මාතෘකා පිළිබඳ මතකයන් අපි සමීප කරන බව තමයි අය කිව්වේ. බොහොම ස්තුතියි පද්ම, අපි වහගෙන ඉඳලා ඒ විදිහට අගය කරනවාට. ඒ වගේම සිරිනන්ද මැදගෙදර මහතා බොහොම ආදරෙන් අපිට මේ වැඩසටහන ඉවර වෙන්න මොහොතකට පෙර කතා කළා කිව්වේ මේ විදිහට අලුත් ආකාරයට රජරට ගුවන් විදුලිය ඉදිරිපත් කරන වැඩසටහන පිළිබඳව බොහොම කැමැත්තෙන් ලිංගතු කමින් යුතුව අහගෙන ඉන්නවා. මේ සියලු දේ පිටිපස්සේ තියෙන්නේ මනුෂ්‍යත්වයේ කරා යන ගමන් මගයි කියලා. ඉතින් බොහොම ස්තුතියි ඔබ මේ කරන ඉදිරිගැන්වීම නිසා අපේ වැඩසටහන තව තවත් පෝෂණය කරන්නට අපිට හිතක් පහළ වෙනවා. ඒ නිසාම ඉතින් අපේ කතා බහ මේ විදිහට හමාර කරගෙන යද්දී අපිට සිද්ධ වෙනවා අද දවසේ ආයමත් ආදරෙන් සමුගෙන යන්නට සැනසුම් සුසුමක් හෙළලා අපි අද දවසේ නික්ම යමු. ඒ සුසුම සැනසුමක් බවට පත් වෙන්නේ ආපහු ලබන බදාදා දවසෙත් අපිට මේ විදිහටම හම්බ වෙන්න ලැබෙන නිසා ආයමත් ආදරෙන්. එහෙනම් ගිහිල්ලා ඉන්නම්. මම සනත් චන්ද්‍රසේකර.

0: බුද්ධියට ආමන්ත්‍රණය කරන ජනතාවාදී ප්‍රවෘත්ති වාර්තාකරණය.
1: මධ්‍යන 12යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවයයි. මෙන්න දිවා ප්‍රවෘත්ති. සංස්කරණය ප්‍රදීප් ප්‍රණතුංග, ප්‍රකාශය ජීවන්තා රූපසිංහ.
0: ප්‍රවෘත්ති සිරස්තල.
1: මාලදිවයින් ජනාධිපති ආචාර්ය මුහම්මද් මුයිසුම් පිළිගැනීමේ නිල උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි. ශ්‍රී ලංකා මාලදිවයින් දීපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කෙරෙන බව ගිවිසුම් කිහිපයකට අස්සන් තැබේ. අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ කඩිනම් වැඩපිළිවෙලක්. ලොව මාධ්‍ය නිදහස පිළිබඳ වාර්ෂික දර්ශකයේ ශ්‍රී ලංකාව පියවර කිහිපයක් ඉදිරියට. වල්වැදී ඇති පොළොන්නරුව මනම්පිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය යළි ආරම්භන ලෙස ඉල්ලීමක්. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ තෙදින නිල සංචාරයේ දෙවන දිනය අදයි. අදිරාණීගම ගම්මානයේ සිට කටියාව ගොවි ජනපදයේ දක්වා දිවෙන ගම්මැද්ද මාර්ගය ගිලා බැසීමේ අවධානමක. මද්‍රව්‍ය නිවාරණ ව්‍යාප්ත දීප ව්‍යාප්ත මෙහෙයුම යටතේ ඊයේ දිනේදී පුද්ගලයන් 548 දෙනෙකු පොලිස් අත්අඩංගුවට. අමෙරිකා එක්සත් ජනපදය ඉරානය සමග ඉතා සාධනීය සාකච්ඡා පවත්වමින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අදත් පස්වරු දෙකෙන් පසුව ප්‍රදේශ රැසකට වැසි.
0: දැන් දේශීය ප්‍රවෘත්ති.
1: තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද පැවැත්වේ. ඒ අනුව අද පෙරවරුවේ එම නිල පිළිගැනීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරිණි. නිල පිළිගැනීමේ උත්සවයෙන් පසුව දෙරටේ නායකින් ඒකාබද්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමටද නියමිතව තිබේ. දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද අපේක්ෂිතය. එමෙන්ම විවිධ ශ්‍රේෂ්ඨවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිබිඹු කරමින් අවබෝධතා ගිවිසුම් කිහිපයක්ද අත්සන් කරනු ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණි මාලදීන් ජනාධිපතිවරයා එළඹෙන 6 වෙනිදා දක්වා මෙරට රැඳී සිටිනු ඇතැයි සඳහන් වේ. මෙරට අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් 77%ක් පමණ සවිබල ගැන්වීමේ ක්‍රියාවලියට අනුගත කර ඇතැයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව 2023 වසරේ සිට ඊට අදාළ නියමු ව්‍යාපෘති ආරම්භ කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුකල මහතා පවසයි. ලෝක බැංකුව යටතේ සවිබල ගැන්වීම සඳහා තෝරාගෙන ඇති අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 10,975ක් බව සඳහන් වේ. ඔවුන් අතරින් 40%ක් පමණ සවිබල ගැන්වීමේ ක්‍රියාවලියට අනුගත කරගෙන ඇතැයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් තෝරාගත් අස්වැසුම ප්‍රතිලාභී පවුල්වලට අමතරව සමාජ ආරක්ෂණ අරමුදලේ සහ

0: පැමිණ ඇති බව සඳහන් වේ. දේශසීමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානය විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව ශ්‍රී ලංකාව මෙම ස්ථානයට පත්ව ඇත. 2026 ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව මෙවර ශ්‍රී ලංකාවට ලකුණු 40.77ක් හිමිව ඇති අතර පසුගිය වර්ෂයේදී එම ලකුණු සංඛ්‍යාව 39.93ක් ලෙස පැවතිනි. මෙම දර්ශකයේ පළමු ස්ථානය නෝර්වේ රාජ්‍යයට හිමිව ඇත. එහි දෙවන ස්ථානය නෙදර්ලන්තයටත් තෙවන ස්ථානය ස්ටෝනියාවටත් හිමිව තිබේ. මාධ්‍ය නිදහස අඩුම රටවල් ලෙස එරිත්‍රියාව, උතුරු කොරියාව, චීනය සහ ඉරානය එම දර්ශකය මගින් පෙන්වා දී තිබේ. වසර 25කට පමණ ඉහතදී පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ ආරම්භ කරන ලද විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව වල් බිහි වී ගරා වැටමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. වෙළඳ කුටි 20කින් පමණ මෙම ආර්ථික මධ්‍යස්ථානය සමන්විත වේ. මහවැලි බී කලාපීය ආදර්ශ කලාප වැඩසටහන යටතේ රුපියල් 101ක පමණ වියදමකින් ඉකුත් යහපාලන රජයේ සමයේ මෙය ඉදිකර තිබේ. ප්‍රදේශයේ එළවලු පළතුරු මෙන්ම අනෙකුත් නිෂ්පාදන අලවිකර ගැනීම සඳහා මෙම විශේෂ ආර්ථික මධ්‍යස්ථානය නැවත විවෘත කර දෙන ලෙස ප්‍රදේශවාසීහු බලධාරීන් වෙතින් ඉල්ලීමක් කර සිටී. දිවයිනට පැමිණි රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු පිරිස අද කොළඹ ජාතික රෝහලේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා අද කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත යාමටද නියමිතව ඇතැයි සඳහන් වේ. තෙදින නිල සංචාරයක් සඳහා රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු 7 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස ඊයේ දිවයිනට පැමිණියේය. මෙම සංචාරය තුළදී ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශ අතර අවබෝධතා එකඟතාවයන්ට එළඹීමටද නියමිතව ඇත. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස තෙදින සංචාරය නිමා කරමින් හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
1: රජරට සේවයේ ප්‍රවෘත්ති.
0: එප්පාවල අදිරාණීගම ගම්මානයේ සිට කටියාව ගොවිජනපදය දක්වා දිවෙන මාර්ගය වෙහෙරගල රජමහා විහාරස්ථානයේ ආසන්නයේදී දැඩි ලෙස ගිලා බැසීම හේතුවෙන් ගැමියෝ දුෂ්කරතාවයට පත්ව සිටිති. ගම්මානයේ ආසන්නයෙන් ගලා යන කලා ඔයේ අතු ඇලකට යාව පිහිටි මෙම මාර්ගය මෙසේ ගිලා බැස විශාල ලෙස කාදණයට ලක්ව ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. ඉකුත් දිත්වා සුලි කුණාටුව හමුවේ මෙම මාර්ගයද මෙසේ හානියට පත්ව ඇති බව ඔවුහු කියති. ගැමියෝ මෙම මාර්ගය ගම්මැදි අතුරු මාර්ගයක් ලෙසත් සිය ගොවිපල නිෂ්පාදන වෙළඳපොළ වෙත ගෙන යන කෘෂි මාර්ගයක් ලෙසත් භාවිත කරති. තවදුරටත් මෙම මාර්ගය මෙලෙසම පැවතිය හොත් මුළුමනින්ම කාදණයට ලක්ව ගමනාගමනය අවහිරවන බව ඔවුහු පවසති. මේ කෙරෙහි කඩිනම් අවධානය යොමු කර මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ගැමියෝ බලධාරීන් වෙතින් ඉල්ලීමක් කරති. දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ පුද්ගලයින් රැසක් ඊයේ දිනේදීද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඒ අනුව ඊයේ දිනේදී පුද්ගලයින් 26,346ක් පරීක්ෂාවට ලක් කළ බව පොලිසිය පවසයි. එහිදී සැකපිට පුද්ගලයින් 548 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ සම්බන්ධයෙන් ඍජුව සම්බන්ධ පුද්ගලයින් 147 දෙනෙකුද හඳුනාගෙන ඇතැයි සඳහන් වේ. එමෙන්ම මෙම මෙහෙයුම් මගින් වරෙන්තුකරුවන් 212 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 158 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර බීමත් රියදුරන් 135 දෙනෙකු සහ අපරීක්ෂාකාරී රිය පැදවීම් යටතේ පුද්ගලයින් 83 දෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ. මීට සමගාමීව ඊයේ දිනේදී වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3996

0: දෙනෙකුට එරෙහිවද නීතිමය පියවරගෙන ඇතැයි සඳහන් වේ. මාස 4ක වැටුප් නොලැබීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පුත්තලම අරුවක්කාඩු දුම්රිය මාර්ගයේ උණබම්බු ගේට්ටු මුරකරුවෝ පවසති. ඔවුහු වසර 14ක පමණ කාලයක් තිස්සේ පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාවට හුණුගල් ප්‍රවාහනය කරන අරුවක්කාඩු දුම්රිය මාර්ගයේ ගේට්ටු මුරකරුවන් ලෙස සේවයේ නිරතව සිටිති. රුපියල් 7500ක් වැනි සුළු මාසික වැටුපකට ඔහු සේවයේ නිරතව තිබේ. එයද නොලැබීමෙන් තමන් දැඩි අසරණ භාවයට පත්ව සිටින බව මෙම ගේට්ටු මුරකරුවෝ පවසති. මේ කෙරෙහි කඩිනම් අවධානය යොමු කර සිය මාසික වැටුප ලබා දීමට කටයුතු කරන මෙන් ඔහු බලධාරීන් වෙතින් ඉල්ලීමක් කරති. මුලති වූ කල්ලප්පාඩු ප්‍රදේශයෙන් මුහුදු ගිය දීවරයන් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ. මෙම දීවරයින් දෙදෙනා පසුගිය දෙවනදා පෙරවරුවේ කල්ලප්පාඩු වෙරළ තීරයෙන් දීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණි. ඊයේ දිනය වනතුරුත් ඔවුන් නැවත ගොඩබිමට පැමිණ නොමැති බව අතුරුදන් වූ දීවරයින්ගේ ඥාතීහු පවසති. මේ සම්බන්ධව ඥාතීන් විසින් නාවික හමුදාව දැනුවත් කිරීමට පියවරගෙන ඇති අතර ප්‍රදේශයේ දීවරයින් එක්ව අදාළ මුහුදු ප්‍රදේශයේ ඊයේ දිනයේ සෝදිසි මෙහෙයුමක්ද දියත් කර ඇත. මේ අතර අද දිනේද නැවත සෝදිසි මෙහෙයුම් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. හබරාදුව කොක්වත්තේ නිවසකට අකුණු සැරවැදීමෙන් තරුණියක් මියගොස් තිබේ. ඊයේ දිනේ මෙසේ අකුණු සැරවැදී නිවසේ වහලය සහ බිත්තියක් කඩා වැටී ඇති බව පොලිසිය පවසයි. අනතුරින් එම නිවසේ තාවකාලිකව නවාතැන්ගෙන සිටි තරුණියන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. එහිදී බරපතල තුවාල ලැබූ 25 හැවිරිදි තරුණියක් මෙසේ මියගොස් ඇතැයි සඳහන් වේ. අනෙක් තරුණිය කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
1: දැන් විදේශීය ප්‍රවෘත්ති.
0: අමෙරිකා එක්සත් ජනපදය ඉරානය සමග ඉතා සාධනීය සාකච්ඡා පවත්වමින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට ආරක්ෂාව සැපයීම සඳහා අමෙරිකානු හමුදා යෙදවීමේ සැලසුමක් ප්‍රකාශයට පත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම නිවේදනයත් සමග ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධියේ නව සමුද්‍රීය පාලන ක්‍රමයට සිදුකරන ඕනෑම අමෙරිකානු මැදිහත්වීමක් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක් ලෙස සලකන බව ඉරානය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. මේ අතර තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් තිබේ. ප්‍රතිඵල අනුව තමිලග වෙට්‍රි කලගම් පක්ෂය නියෝජනය කළ ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණගෙන තිබේ. ඒ අනුව මේ වන විට ඔහුගේ පක්ෂය විසින් පළමු අදියරේ තැපැල් ඡන්ද ගණන් කිරීමේදී කොට්ටාස 234න් 107ක් දිනා ගැනීමට සමත්ව ඇත. දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග සන්ධානගතව ඇති ADMK සන්ධානයයි. ඔවුන් ආසන 75ක් මේ වන විට දිනාගෙන තිබේ. මේ අතර මින් පෙර බලයේ සිටි MK ස්ටාලින්ගේ නායකත්වයෙන් යුත් DMK සන්ධානයට කොට්ටාස 52ක පමණක් ජය හිමිව ඇතැයි සඳහන් වේ. අද දිනේ බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ. මෝ සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට

0: ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
1: යළිත් ප්‍රවෘත්ති සිරස්තල.
0: මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු පිළිගැනීමේ නිල උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි. ශ්‍රී ලංකා මාලදිවයින් දීපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් පුළුල් කෙරෙන ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබේ. අත්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ කඩිනම් වැඩපිළිවෙලක්. ලොව මාධ්‍ය නිදහස පිළිබඳ වාර්ෂික දර්ශකයේ ශ්‍රී ලංකාව පියවර කිහිපයක් ඉදිරියට. වල්වැදී ඇති පොළොන්නරුව මනම්පිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය යළි ආරම්භන ලෙස ඉල්ලීමක්. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ තෙදින නිල සංචාරයේ දෙවන දිනේ අදයි. අදිරාණිගම ගම්මානයේ සිට කටියාව ගොවිජනපදය දක්වා දිවෙන ගම්මැද්ද මාර්ගය ගිලා බැසීමේ අවධානමක. මද්‍රව්‍ය නිවාරණ දීපව්‍යාප්ත මෙහෙයුම යටතේ ඊයේ දිනේදී පුද්ගලයන් 548 දෙනෙකු පොලිස් අත්අඩංගුවට. අමෙරිකා එක්සත් ජනපදය ඉරානය සමග ඉතා සාධනීය සාකච්ඡා පවත්වමින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අදත් පස්වරු දෙකෙන් පසුව ප්‍රදේශ රැසකට වැසි දිවා ප්‍රවෘත්ති ඉන්නිමයි.
1: රජනට සේවයේ ප්‍රවෘත්ති
2: ආර්.ස්වාමි කම්පී SLS සහතිකයේ සමග පියකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.ස්වාමි කම්පී.

0: සේනනායක වේරලියද්ද ගීතේ ගායනා කළේ.
1: ආහාහා මොකද ඔය කරන්නේ?
2: මේක මට පරම්පරාව ලැබුණ පෙට්ටගම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
3: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
4: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
3: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන්. සත්‍ය විවරණ.
5: තිලෝව තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: අරෝත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොල සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03775500.
2: ඔන්න පොඩ්ඩනේ රජලට සේවයෙන් ඔයාලට අලුත් තෑගක්.
3: සමනල උයනේ අලුත් විශේෂාංගයක්.
2: සෑම බදාදා දිනකම සවස 4:15ට
3: කැප්ටන් ලොක්කයි
2: ඩ්‍රොයිඩ් පොඩ්ඩයි එක්ක එකතු වෙලා
4: දැනුම සොයන්න,
5: නුවණ වඩන්න,
6: විනෝද වෙන්න, අපිත් එක්ක එකතු වෙන්න.
2: FM 90.1, FM 107.3 රජලට සේවයෙන්
7: මුත්‍යා බේ විශ්වය.
0: මධ්‍යන 12:28 දැන්.

0: මොකද ඔය කරන්නේ?
1: මේක මට පරම්පරාව ලැබුණ පෙට්ටගම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
2: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
3: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
2: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
4: අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සෝතැවුල් නිමා කරවන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු වරණ සදහම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 FM 90.1 උස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින් කළ මිනිසුන් කන්දී අසන නිර්මල සුව දෙන ලෞතුරු වරණ. ලෞතුරු වරණ .net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු වරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකියි.
5: රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි කොත් සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: දොළහයි හතලිස් පහයි. මේ ශ්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශ ගීතානි ඒකනායක. මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙරටේ ජනාධිපතිවරුන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා. කලාපයේ වැදගත් ආර්ථික හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව මාලදිවයින පිළිගන්නා බව ජනපති කියයි. දෙරට අතර අවබෝධතා ගිවිසුම 7කට අත්සන් තැබේ. බස් ගාස්තු සහ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව අවධාරණය කෙරේ. ස්වර්ණාභි වන්දනා 2026 ධාතුන් වහන්සේ වන්දනා පින්කමට අගමැතිවරිය එක් වෙයි. පරිගණක අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදේශිකයෝ බදාදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙති. නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලින් 77 දෙනෙකු නාවික හමුදා භාරයට. ප්‍රදේශ රැසකට අද පස්වරුවේ තද වැසි. ඉරාන නව යෝජනාවට ඇමරිකාවෙන් ධනාත්මක ප්‍රතිචාර. ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතරගයේ පළමු දිනය අදයි. දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මොයිෂු මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද පෙරවරුවේ සිදු කෙරිණි. මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමෙන් අනතුරුව ආචාර වෙඩිමුර සහිත ත්‍රිවිධ හමුදා උත්තමාචාර්ය පිළිගැන්වීම සිදු කෙරිණ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා මුයිෂු මහතා දිවයිනට පැමිණියේය. දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙරටේ ජනාධිපතිවරුන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූහ. දෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අද පෙරවරුවේ අත්සන් තැබිණි. කලාපයේ වැදගත් ආර්ථික හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව විසින් මාලදිවයින පිළිගනු ලබනු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී පැවසීය. මාලදිවයින සමග හවුල්කාරීත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කෙරේ. තොරතුරු තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, ධීවර කෘෂි සැකසුම්, සංචාරක සහ විවේකමෙන්ම දේපල වෙළඳාම හා නාගරික යටිතල පහසුකම් යන අංශවලට අදාළව ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගවේෂණය කරන ලෙස ජනාධිපතිවරයා එහිදී මාලදිවයිනේ ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළේය. දෙරටේ ජනතාවට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබා දීමේ අපේක්ෂාවෙන් ක්ෂේත්‍ර රසක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා අදහස් හුමාරු කර ගැනීම ඉතා වැදගත් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. සංචාරක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා සහ තරුණ සංවර්ධනය, ලේඛනාගාර, ආරක්ෂක යන ක්ෂේත්‍රවල සහයෝගිතාව පිළිබඳව අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තැබීම දෙරටට ඉතා වැදගත් වන බව දිසානායක මහතා සඳහන් කළේය. දිට්වා ආපදා තත්ත්වයේ හමුවේ මාලදිවයින රජය සහ ජනතාව දක්වූ දායකත්වයට සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ ස්තුතිය පිරිනමන බව ජනාධිපතිවරයා පැවසීය. ධීවර ක්ෂේත්‍රයේ සහයෝගිතාව ශක්තිමත් කර ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳව මාලදිවයින ජනාධිපතිවරයා වෙත දිසානායක මහතා ස්තුතිය පළ කළේය.
1: මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර දැනටමත් විශිෂ්ට ගුවන් සබත්තාවයක් පවතින අතර ගුවන් සේවා මෙන්ම සමුද්‍රීය සබත්තාවේ සහයෝගිතාව අපගේ ආර්ථිකයේ දෙකටම වැදගත් වන සංචාරක අංශයට සහය වනු ඇතැයි අප විශ්වාස කරනවා. අද උදෑසන අපගේ සාකච්ඡා අතරතුර කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා අපගේ හවුල් කැපීම නැවත තහවුරු කරා. ශ්‍රී ලංකාව සහ මාලදිවයින, ඉන්දියන් සාගරයේ මන්සන්ධිවල පිහිටා රාජ්‍යයන් දෙකක් අප දෙරටම බොහෝ විට පොදු බලපෑම්වලින් මුහුණ දෙන රටවල් වෙනවා. විවිධ ජාරම්වලට හා තරජවලට අපගේ රටවල් සහ අපගේ මුහුදු සීමා පත්කර ගැනීමට ඉඩ නොදීමට සාහාමික ක්‍රියාමාර්ග ගත යුතු තිබෙනවා. මෙම විශේෂ අවස්ථාවේදී ශ්‍රී ලංකාව මාලදිවයින මහ කොමසාරිස් කාර්යාලය සඳහා කොළඹින් ඉඩමක් වෙන් කර ඇති බවත්, ඒට ප්‍රතිචාර වශයෙන් මාලදිවයින විසින් මාලෙහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහා ඉඩමක් වෙන් කර ඇති බවත් මම නිවේදනය කිරීමට කැමැතියි. අදාළ ගිවිසුම් අවසන් කිරීමට රජයන් දෙකම කටයුතු කරමින් සිටිනවා. අවසාන වශයෙන් ශ්‍රී ලංකාවට මෙම සංචාරය සිදු කිරීම පිළිබඳව ජනාධිපති මුසුම එතුමාට ආර්යවස සම්භාවනීය දූත කණ්ඩායම සමාජිකයන්ට නැවත වරක් මගේ අවංක කෘතඥතාවය පළ කරන්න කැමැතියි. ඔබතුමා අප රටේ සංචාර කිරීම තුළින් අප දෙරට අතර ශක්තිමත් හවුල්කාරීත්වය පාදක වන හොඳ හිත විශ්වාසය සහ මිත්‍රත්වය පිළිඹු වෙනවා. මෙම සංචාරයේ ඉදිරි වසරවලදී අපගේ සබඳතා තවදුරටත් තහවුරු කරන ඇතැයි අප විශ්වාස කරනවා.
0: මෙහිදී මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිෂු මහතා පැවසුවේ දෙරට අතර සාකච්ඡා ඵලදායීව පැවති බවයි. ද්විපාර්ශ්වික කලාපීය සහ ගෝලීය සහයෝගිතාව ශක්තිමත් කිරීම කෙරෙහි එහිදී අවධානය යොමු වූ බව ඒ මහතා පැවසීය. වෙළඳාම සහ ආයෝජන පුළුල් කිරීම, අධ්‍යාපන සහ කුසලතා වැඩි දියුණු කිරීම, සමුද්‍රීය ආරක්ෂාව සහ පාරිසරික සහයෝගිතාව ඉහළ නැංවීම වැදගත්කම මුයිෂු මහතා අවධාරණය කළේය. එමෙන්ම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කොළඹදී විශේෂ ව්‍යාපාරික හමුවකට එක්වීමට නියමිතයි. මාලදිවයින විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරු කීප දෙනෙක් සහ එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති. මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිෂු මහතා අද පස්වරුවේ ජනාධිපති මන්දිරය වෙත යාමට නියමිතයි. ඒ හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි. එම කාලය තුල බැංකු මාවත, ජනාධිපති මාවත, බැංකු මාවත හන්දිය ජනාධිපති මන්දිරය දක්වා රථවාහන ගමනාගමනය සීමා කෙරේ. කොළඹ පිටකොටුව දෙස සිට කොළඹින් පිටවන වාහන සෙරමික් හන්දියෙන් වමට හරවා කොම්පඤ්ඤ වීදිය දෙසට හා ඩියර් විජේවර්ධන මාවතින්ද හයිලෙවල් පාර, ගාලු පාර හා 120 මාර්ගයට ගමන් කරන සියලු වාහන ටෙක්නිකල් හන්දිය ඔස්සේ මරදාන, බොරැල්ල දෙසට හා ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම, කන්නන්ගර මාවත ඔස්සේ නෙළුම්පොකුණ වටරවුම හරහා නන්දා මෝටර්ස් හන්දිය, නිදහස වටරවුම, රීඩ් මාවත ඔස්සේ කොළඹින් පිටවිය හැකිය. ගාලු පාර, හැවුලොක් පාර, හයිලෙවල් පාර ඔස්සේ කොළඹට ඇතුළු වන වාහන ලිබර්ටි වටරවුමෙන් වමට හැරි පිත්තල හන්දිය ඔස්සේද තුම්මුල්ල හන්දිය ඔස්සේ ගමන් කර රීඩ් මාවත, තර්ස්ටන් පාර, ජෝසි හන්දිය, ග්ලාස් හවුස් හන්දිය, නන්දා මෝටර්ස් හන්දිය, නෙළුම්පොකුණ හරහා කන්නන්ගර මාවත ඔස්සේ සොයිසා වටරවුම හරහා ගමන් කිරීමට අවස්ථාව සලසා ඇත. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ඉන්ධන මිල සංශෝධනය කළද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නිලාන් මිරැන්ඩා මහතා පවසයි. බස් රථ ප්‍රතිපත්තියට අනුකූලව එලෙස ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බව හෙතෙම ජාතික ගුවන්විදුලියට පැවසීය. ඉන්ධන මිල ඉහළ ගියද ත්‍රිරෝද රථ ගාස්තු මිල ඉහළ නොදමන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසයි. ගෝලීය තත්ත්වය යටතේ ඉන්ධන මිල ඉහළ යාම දක්නට ලැබේ. ත්‍රිරෝද රථ රියදුරන්ට සහනයක් ලබා දීමට නම් ත්‍රිරෝද රථ නියාමනයක් කිරීම අත්‍යවශ්‍ය බව හෙතෙම පෙන්වා දෙයි.
2: මේ පෙට්‍රල් මිල ඉහළ හැම පහළ යෑම ලෝක තත්ත්වයක් කියන එක අපි හැමෝම දන්නවා. මේ පවතින ලෝක තත්ත්වය යටතේ පෙට්‍රල් වැඩිවීම මිසක් අඩුවීම බලාපොරොත්තු වෙන්නේ කොහේ යයිද කියලා හිතාගන්න බෑ. මේ විධිමත් නියාමනයක් නොමැති කමේ පීඩාව ලොකුයි පෙට්‍රල් රුපියල් 12කින් වැඩිනවට වඩා. ඒ නිසා මම රටේ ත්‍රිරෝද කර්මාන්තයේ ත්‍රිරෝද මගියා පිළිබඳ හිතන යම් කෙනෙක් වෙයිද ආණ්ඩුවේ පැදුවේ හිතනවා නම් පෙට්‍රල් මිල ඉහළ දාලා ඉවරලා එක ප්‍රශ්නයක් සිදු කරනවා වෙනුවට සමස්ත ත්‍රිරෝද කර්මාන්තයේ මගියා ත්‍රිරෝදගත් සහනයක් සැලසෙන්නේ රුපියල් සතවලින් නෙමෙයි ව්‍යුහාත්මකව නියාමනයක් නොමැති කමේ තියෙන පීඩාව. අන්න ඒක නැති කරන්න
0: කිරිපත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ සංවිධානය කළ ස්වර්ණාභි වන්දනා 2026 ධාතුන් වහන්සේ වන්දනා පින්කමට අගමැති ආචාර්ය හරිණි අමරසූරියෙක් වෙයි. දෙදහස් විසි හය වෙසක් පොහොය අරමුණු කරගනිමින් රුහුණු විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍යනාංශී අංශාධිපති ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මාකොළ මංගල නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි එම ප්‍රදර්ශනය සංවිධාන කර තිබුණි. මෙම ප්‍රදර්ශනයේදී සර්වඥ ධාතුන් වහන්සේ මෙන්ම සීවලී, අඟුලිමාල, අනුරුද්ධ සහ මිහිඳු යන මහරහතන් වහන්සේ ඇතුළු උතුම් රහතන් වහන්සේ රැසකගේ ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමේ දුර්ලභ අවස්ථාව සදැවතුන්ට උදා වී ඇතැයි අග්‍රාමාත්‍යවරිය එහිදී පැවසුවාය. දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ පුද්ගලයන් 26,346 දෙනෙකු ඊයේ පරීක්ෂා කර තිබේ. එහිදී සැකපිට පුද්ගලයන් 548 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆෙඩරික් වුට්ල මහතා පවසයි. අපරාධ සම්බන්ධයෙන් ඍජු හඳුනාගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 147කි. දිනවරෙන් තුකරුවන් 212 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගනු ලැබූ විවෘත වරෙන් තුකරුවන්ගේ සංඛ්‍යාව 158කි. බීමත්‍රිය දුරන් 135 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇත. අපරීක්ෂාකාරී රියපදවීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 83 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව විරලාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ මෙහෙයුම්වලදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයන් 77 දෙනෙකු සිය භාරයට ගෙන තිබේ. පසුගිය මස 17 වෙනිදා සිට 30 වෙනිදා දක්වා දේශීය ජල තීරයේ ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් සිදු කර ඇත. ඩිංගි යාත්‍රා 17ක්, ට්‍රැක්ටර් රථ 6ක් සහ වාණිජ පුපුරන ද්‍රව්‍ය තොගයක්ද නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කෙරිණි. නැගෙනහිර, උතුර සහ වයඹ නාවික විධාන මෙම මෙහෙයුමට සහභාගි විය. ඉන්දිය නාවික හමුදාවට අයත් INS සින්දුකේශරි සබ්මැරීනය මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණින් ඊයේ කොළඹ වරාය වෙත පැමිණියේය. මෙම සබ්මැරීනය දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ එහි කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධාන කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගී වීමට නියමිතයි. එම පිරිස දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීමට නියමිත බව නාවික හමුදාව පවසයි. ප්‍රමුඛ පුවත මිලඟට
3: ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: පරිගණක ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ විදේශිකයෝ පිරිස ලබන බදාදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙති. එම සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත. දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අන්තර්ජාලය උපයෝගී කරගනිමින් මුදල් ඇතුළු විවිධ වංචනික ක්‍රියාකාරකම්වල නිරත වූ විදේශීය ජාවාරම්කරුවන් 120 දෙනෙකු වෙලිකඩ පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගැනින. එහිදී පලාගිය තවත් සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතයි. ලොව බොහෝ රටවල දත්ත පද්ධතිවලට ඇතුළු වී මෙම පිරිස සූක්ෂම ලෙස මුදල් වංචා කර තිබේ. චීනය, වියට්නාමය, මැලේසියාව, මැඩගස්කරය, පිලිපීනය, තායිලන්තය සහ කාම්බෝජ රටවලට අයත් පරිගණක පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත මෙම පිරිස මැදවැලිකඩ පාරේ මහල් නිවසක් කුලී පදනම් මත ලබාගෙන එහි රැඳී සිට ඇත.

0: පෙරසර සම්වර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්.
1: බුත්තල නගරයේ සංවර්ධන ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීමට බුත්තල ප්‍රාදේශීය සභාව පියවර ගනී. ඒ යටතේ බුත්තල සතිපුල භූමියේ වෙළඳ සංකීර්ණයක්, බහුකාර්ය ගොඩනැගිල්ලක් සහ ඩිජිටල් දැන්වීම් පුවරුවක් ඉදිකිරීමට නියමිතයි. ප්‍රාදේශීය සභා අරමුදලින් රුපියල් මිලියන 30ක් වැය කර බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකෙරේ. රුපියල් ලක්ෂ 45ක වියදමින් ඩිජිටල් නාම පුවරුව සවිකෙරේ. දේශීය ණය සංවර්ධන අරමුදලින් රුපියල් මිලියන 5ක් වැය කර වෙළඳ සංකීර්ණය ඉදිකිරීමට නියමිතයි. එම කාර්යයන් සිදු කළ යුතු ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා ඌව පළාත් පාලන කොමසාරිස් කීර්ති දිසානායක මහතා ඇතුළු පිරිසක් පසුගියදා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. බුත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති රාජිත චතුරංග මහතාද එම අවස්ථාවට එක් විය. මෙම සියලු ව්‍යාපෘති මේ වසර අවසන් වීමට පෙර නිම කිරීමට නියමිතයි.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනෙන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කෙරේ. එහි වැදගත්කම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා නේපාල ව්‍යාපාරික කවුන්සිලය කොළඹදී ආරම්භ කෙරිණ. නේපාල ශ්‍රී ලංකා කොරිඩෝව හරහා තිරසර වෙළඳාම සහ ආයෝජන සඳහා උත්ප්‍රේරකයක් බවට පත්වීමට මෙම ව්‍යාපාරික කවුන්සිලය අපේක්ෂා කරයි. ශක්තිමත් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් ඔස්සේ දැනට පවතින සහ අනාගත ව්‍යාපාරික අවස්ථා විවෘත කිරීම, දෙරට අතර සමෘද්ධිය වර්ධනය කිරීම මෙම කවුන්සිලය මගින් අරමුණු කෙරේ. එමෙන්ම එය වෙළඳාම, සංචාරක ව්‍යාපාරය, ආයෝජන සහ දැනුම හුවමාරුව ප්‍රවර්ධනය සඳහා වේදිකාවක් ලෙස ක්‍රියා කරනු ඇත.

0: டிஜிட்டல் பெற கவன டேக் பண்ண NSB டிஜிட்டல் பேங்கிங் உப வெனுவின் இதிரேன் ஆர்த்திக புவன்.
1: ශ්‍රී ලංකා මහ බැංකුව අප්‍රේල් මාසයේ නිකුත් කළ වාර්තාවට අනුව උද්ධමනය ඉහළ ගොස් ඇති අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයක් වාර්තා කරයි. මෙරට ආර්ථිකයේ ප්‍රධාන අංශ කිහිපයක් කැපී පෙනෙන වෙනස්කම් රැසක් සිදු වී ඇත. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ පදනම් වූ වාර්ෂික උද්ධමනය පසුගිය මාර්තු මාසයේ පැවති 2.2 සිට අප්‍රේල් මාසය වන විට 5.4 දක්වා ඉහළ ගොස් තිබේ. මෙද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය ඒ තුළින් දේශීය බලශක්ති මිල ගණන් ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත.
2: ශක්ති හද අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඳුම මිල ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 0112864012.
1: නමුණුකුල සිට රණුගල්ල දක්වා දිවෙන මාර්ගයේ අබලන් වීම නිසා ප්‍රදේශවාසීහු දැඩි දුෂ්කරතාවට මුහුණ දී සිටිති. මෙම මාර්ගය මීට පෙර බස් රථයක් ධාවනය වුවත් මාර්ගය අබලන් වීම නිසා එය ඇන හිට ඇත. මෙහි පාගමනින් හෝ ගමන් කිරීම දුෂ්කර වී තිබේ. මෙම තත්ත්වයේ හේතුවෙන් නමුණුකුල, රණුගල්ල, තැන්නේ කුඹුර, දේවපුර සහ මියනකඳුර යන ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. පාසල් දරුවන්ටද එමගින් බලපෑම් එල්ල වී තිබේ. මෙම මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ජනතාව අදාළ වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිති.
3: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 0112077787.
2: විදෙස් පුවන්.
1: පවතින ගැටුම් අවසන් කිරීම සඳහා තම රට ඉදිරිපත් කළ නව යෝජනාවට ඇමරිකාව ප්‍රතිචාර දක්වා ඇතැයි ඉරාන රජය පවසයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මීට පෙර යෝජනාව සම්බන්ධයෙන් ඍණාත්මක ස්ථාවරයක් ගනු ලැබීය. ඉරාන රාජ්‍ය මාධ්‍ය එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ඉස්මයිල් බගයි උපුටා දක්වමින් ප්‍රකාශ කළේ ඇමරිකාව පාකිස්තානයේ මැදිහත්වීමෙන් ඒ සඳහා ප්‍රතිචාර දක්වා ඇති බවයි. එම පිළිතුරු දැනට සමාලෝචනය කරමින් පවතින බව රාජ්‍ය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි. ඉරානය ඇමරිකාවට කරුණු 14කින් යුතු යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඉරාන ගැටුම් මැදේ ජපානය, චීනය, දකුණු කොරියාව යන රටවල මුදල් අමාත්‍යවරු සහ මහබැංකු අධිපතිවරු මෙන්ම අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමේ සමාජිකයෝ කලාපීය සමගිය සහ සහයෝගිතාවේ වැදගත්කම අවධාරණය කරති. උස්බෙකිස්තානයේ ඊයේ පැවති රැස්වීමකදී ඔහු මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළහ. ජපාන මුදල් අමාත්‍ය කටයාමා සට්සුකි මහත්මිය සහ පිලිපීන නියෝජිතයා එම රැස්වීමේ සමමූලිකත්වය දරූහ. මෙද පෙරදිග ගැටුම නිසා පැනනගී ඇති අවිනිශ්චිතතාව මැද්දේ කලාපීය සම්බන්ධීකරණය පෙර නොවූ විරු පරිදි වැදගත් වී ඇතැයි ජපාන මුදල් ඇමතිවරිය එහිදී පැවසුවාය. බොරතෙල් මිල ඉහළයාම අකණ්ඩ ගැටුම් සහ ආර්ථික මන්දගාමීත්වය මගින් උද්ධමනය වේගවත් වීම පිළිබඳව ඔහු කනස්සල්ල පළ කළහ. තෙල් නිෂ්පාදනය කරන රටවල් වන ඔපෙක් ප්ලස් කණ්ඩායමේ සමාජිකයෝ 7 ලබන මාසයේදී දෛනික බොරතෙල් නිෂ්පාදන කෝටාව බැරල් 180,000කට වඩා

0: පළමු දිනේ අදයි. එම තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහර දෙන දඹුල්ල කණ්ඩායම දිවා භෝජනයට තරඟය නතර කරන විට කඩුලු 4ක් දෙවි ලකුණු 85ක් ලබා සිටියේය.
1: කාලගුණ වාර්තාව.
0: දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද පසුරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වෙයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ඉක්ම වූ තද වැසි ඇදහැලෙයි. දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති අවසන් කරන්නට යලි සිරස්තල. මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙරටේ ජනාධිපතිවරුන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා. කලාපයේ වැදගත් ආර්ථික හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව මාලදිවයින පිළිගන්නා බව ජනපති කියයි. දෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ. බස් ගාස්තු සහ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව අවධාරණය කෙරේ. ස්වර්ණාභි වන්දනා 2026 ධාතුන් වහන්සේ වන්දනා පින්කමට අගමැතිවරියෙක් වෙයි. පරිගණක අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදේශිකයෝ බදාදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙති. නීති විරෝධී දීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 77 දෙනෙකු නාවික හමුදා භාරයට. ප්‍රදේශ රැසකට අද පස්වරුවේ තද වැසි. ඉරාන නව යෝජනාවට ඇමරිකාවෙන් ධනාත්මක ප්‍රතිචාර. ජාතික සුපර් ලීග් සිව් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු දිනය අදයි. ඒ සමගින් අපගේ දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න. දැන් අග්නි විශේෂාංගය.

0: සත්‍යවාදී ගුවන් තරංග වියමන.
1: අද මැයි මස 4 වෙනිදාය. මෙයට දින 3කට පෙර ලෝකයට සුවිශේෂී දිනයක් කෙළඹුණි. එය නම් ලෝක කම්කරු දිනයයි. වැඩ කරන ජනතාවගේ දිනයේ වශයෙන්ුත් එදින සැලකේ. මෙවර මැයි දිනය ශ්‍රී ලංකාවට වැදගත් වූයේ එදිනම අදිවෙසක් පොහොය දිනයත් යෙදී තිබුණු බැවිනි. පොහොයත් මැයි දිනයත් එකට යෙදීම මෙරට විපක්ෂයේ සමහර කණ්ඩායම්වලට දෙවියෝ බැලුවා වැනි ආශිර්වාදයක් විය. මෙකී තත්වය විශේෂ ආශිර්වාදයක් වූයේ එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණට බව පෙනේ. එක්සත් ජාතික පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නායකයෝ පොහොයට මුවා වී සිය නොහැකියාව වසාගත්. තමන් මැයි දිනයට ටීබී ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර දක්වන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ කීවේය. පුෂ්පෝපහාර දක්වන්නේ මුල අමතක නොකරන පක්ෂයක් වශයෙන් එතුමා කම්කරුවන් වෙනුවෙන් කළ සේවය ඇගීමට බවත් කීවේය. මින් පෙර කිසි දිනක රාජපක්ෂලාට මැයි දිනයේ හෝ වෙනත් දිනක හෝ ටීබී ඉලංගරත්න සිහි වූ බවක් අපේ මතකයේ නැත. පොදුජන පෙරමුණට මුලමතක් වී ඇත්තේ කර කියා ගන්නට කිසිවක් නොමැති වූ කල්හිය. ඔවුන්ගේ පාලන කාලය තුළ ඩී.ඒ. රාජපක්ෂ සිහි කළේය. ඔහු සහ බිරිය වෙනුවෙන් ජනතාවගේ මුදලින් ප්‍රතිමා සහ කෞතුකාගාර ඉදි කළේය. ටීබී ඉලංගරත්න නමින් අතුරු පාරක්වත් නම් කරන්නට එදා රාජපක්ෂවරුන්ට සිහි වූයේ නැත. උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ යනුවෙන් කියන නිසාදෝ පොහොට්ටුව කැලණි විහාරයේ පින්කමක්ද සංවිධානය කර තිබුණි. මැයි රැලිය හේතුවෙන් වඩාත්ම අසරණ වූ පුද්ගලයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව කීවාට කම් නැත. තමන්ගේ මැයි රැලියට එකතු වන ලෙස සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප විය. එය මෙවර මැයි රැලියේ සජිත් ප්‍රේමදාස ලැබූ පළමු පරාජය වශයෙන් සලකන්නට සිදුවේ. එකතුව වෙනුවට ලැබී තිබුණේ රනිල්ගේ සුබ පැතුමක් පමණි. සජිත්

ඔබගේ රැලියට සහභාගී වනවා වෙනුවට එක්සත් ජාතික පක්ෂය පිරිත් පින්කමක් කර දන්සලක් දුන්නේය. බොරියානි දන්සල සංවිධානය කළේ පිරිත් පින්කමට සෙනඟ ගෙන්වා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් වන්නටද පුළුවන්. මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ යන වග රනිල් වික්‍රමසිංහ වටහාගත් බව මැයි රැලිය වෙනුවට පින්කමක් තෝරා ගැනීමෙන් වැටහේ. ඕනෑම උත්සව සභාවක වඩාත්ම ආකර්ෂණීය අංගය ප්‍රධාන කතිකයා සභාව ඇමතීමයි. සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ප්‍රවෘත්ති නාලිකාවක දර්ශනවල දැක්වෙන ආකාරයට සමගි ජනබල වේගයේ මෙවර මැයි රැලියේදී ඒ සංකල්පය කණපිට පෙරලී ගොස් තිබේ. සජිත් ප්‍රේමදාස කතාව ආරම්භ කළ විගස ජනතාව සභාවෙන් නැගිට යන්නට පටන් ගත්තහ. කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජනබල වේගයේ ප්‍රබලයෙකු සභාවෙන් පිටතින්ද අපි එළියේ යයි ජංගම දුරකථනයට පිළිතුරු දෙන ආකාරයකුත් මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණි. අනේ එක්වෙමු කියා ආයාචනා කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාලට මේ මැයි දිනයේ සිදුවිය. ඔවුන් අසරණ වී සිටින තරම ඒ වචනවලින් පෙනේ. ජනපති අනුර නුවර එළියේ මහා ජන රාශියකට ආමන්ත්‍රණය කළේය. ඉතිහාසයේ උඩරට දැවැන්ත මැයි රැලි සංවිධාන කළ තැලැත්තන් කාර්යාල ඇතුළේ මැයි දිනය සැමරුවේය. මෙවර මාලිමාවේ මැයි දින පාඨය ජන රජයට ජන බලයක් යන්නයි. ජන බලය ඇත්තේ ජන රජයේ සමග බව මෙවර මැයි දිනයේදී වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔප්පු විය. පිටපත අනුරකේ ඉදිරි සූරිය ඉදිරිපත් කිරීම දිනුක මාලිබඩ.

0: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම්වල ඉඳලා එපා වෙලාද?
1: දැන් බෙහෙත් ගන්න පෝලිම්වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම්වල රස්තිය අඳුරුවි බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ්පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසිත අපේ පැතුමයි.
2: සුරේෂ් මොකද පරක්කු? දන්නේ නැද්ද බොස් ඉතින් බස්සල කෝච්චවල එනකොට චොට්ලිව් තමයි.
3: හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා.
4: පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම. දිවින පුරා විහිදුණු සේවා ජාලය.
5: KD Rice ලංකාවේ අපේ දෙයක්.
6: Good morning boss. ඔන්න අපි වෙලාවට වැඩ. මම ගත්තනේ අර KD Rice ඉලෙක්ට්‍රික් ස්කූටර් එක. පෙට්‍රල් උතෝන්නේ. බස් ගස්සුත් ඉතුරුයි.
5: KD Rice ලංකාවේ අපේ දෙයක්.

0: රජරට සේවය
1: FM 107.3 සුසංවේදී සම්නිවේදනයක් කරා
2: පස්සරු එකයි විනාඩි 15යි දැන්
3: අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සෝතැවුල් නිමා කරවන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරුවරණ සදහම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 FM 90.1 ඔස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින් කළ මිනිසුන් කන්දී අසන නිර්මල සුව දෙන ලෞතුරු වරණ. ලෞතුරුවරණ.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
4: ආහා හා මොකද ඔය කරන්නේ?
5: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටකම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින්නේ.
6: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානියක් ගැනත් දන්නේ
7: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
6: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන්. සත්‍ය විවරණ.

0: උත්පත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්.
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොල සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය.
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය.
0: දුරකථන අංකය 03-577-500. රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: 107.3 රජරට සේවය. මේ අපේ රේඩියෝ එක.
1: පස්වරු 1:19 දැන් වෙලාව. මෙතැන් සිට පස්වරු 2 දක්වා අපි සූදානම් වෙනවා උදෑසන 10 හෝරාවේ ගීත ඉල්ලීම් එකතුව සමගින් සම්බන්ධ නොවුණු ඔබට ඉඩකඩ සලසන්න. ඔබ ප්‍රියකරන ගීතය අහන්න. මුලින්ම දෙල්තොට නිමල් මහත්මයා ඉන්නේ. අයිබෝවන්.
2: අයිබෝ සදාවරක්. මම දෙල්ත නිමල්. යාරි හින්දක් මම ඉන්නේ පළවෙනි නයිනි බෝනට් නියගේ කුමාර එමුගල ගාමි හිමි මෙතන ගීතම් සම්පූර්ණයි.
1: පස්සරු දෙක දක්වා ඉඩකඩ තියෙන ඔබට මේ පැත්තට එන්න මැදිරියේ දුරකථන අංකය 02522020930.

0: ශෛලි වෛද්‍යන්ත ගුණසිංහ විශාරද මාලිනී බුලත්සිංහල සමග ගීතයේ ගායනා කළේ පස්වරු 1:23 දැන් වෙලාව. අයිබෝවන්
1: අගවන් මහත්මිය මම ගුණනාල වසන්ති මරන්න ගීතය අහන්න එකතු කරගන්නවා. පබ්ලේ සීල දෙනත් මේ වෙලාවේ ගීත ඉල්ලීම් අසන සීල දෙනත් එකතු කරගෙන මේ ගීතය අහමු.
0: ඔබ ප්‍රියකරන ගී හඬ වසන්තා සඳනායක ප්‍රධාන පිරිසගෙන්.

0: මම ජාත්‍යන්තරයේ දින සුපිරිවිගි ටූත් පේස්ට් එක එන්ජොයි කරන ගමන් හිටියේ.
1: ජාත්‍යන්තර දින
2: අවුරුදු 600ක් පෙරණි ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිගි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
1: ඔයාගේ දත් නම් ගුඩ් ලුකින්.
0: දෙන් වොට් අබවුට් මී?
3: ඔන්න පොඩනේ. රජලට සේවයෙන් ඔයාලට අලුත් තෑග්ගක්.
4: සමනල උයනේ අලුත් විශේෂාංගය.
3: සෑම බදාදා දිනකම සවස 4:15ට
4: කැප්ටන් ලොක්කයි
3: ඩ්‍රොයිඩ් පොඩ්ඩයි එක්ක එකතු වෙලා
5: දැනුම සොයන්න,
6: නුවණ වඩන්න,
7: විනෝද වෙන්න, අපිත් එක්ක එකතු වෙන්න.
3: FM 98.1 FM 107.3 රජලට සේවයෙන්.
8: හා හා හා මොකද ඔය කරන්නේ?
9: මේක මට පරම්පරාවෙන් ලැබුණු පෙට්ටගම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
10: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
11: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
10: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
12: තිලෝ තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: උත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවේ සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-577-500.
2: පස්සරු 1:30 දැන් වෙලාව. තවත් අඩහෝරාවක කාලයක් ඔබට තියෙනවා ගීත ඉල්ලීම් එකතුව සමගින් එක් වෙන්නට. තැපැල් පතක් ගුවනට එක් කරන්න සූදානම් ගෝන දූවෙන් සුමිත්‍රා අමරතුංගයි මේ තැපැල් පත යොමු කරලා තියෙන්නේ. ඇය ප්‍රියකරන ගීතය ගීත ඉල්ලීම් එකතුවෙන් ලබා දෙන්න කියලා අපෙන් ඉල්ලීමක් කරනවා. උපාලි ධනබල විතාන ලියු ගීපද සංකල්පනාවක් විශාරද එඩ්වඩ් ජයකොඩි මේ ගීතයේ සංගීතවත් කළේ මේ රෝහණ වීරසිංහගේ ගීහඬ.

0: Я не вірю.
1: සඳුදා සවස ගීත ඉල්ලීම් එකතුව සමග ඔබ රැඳිලා ඉන්නේ. තිලක් මංචනායක, තරංග, රංග, මඳු, සුදු, ජානක ඇතුළු පිරිස, එත් එක්කම ගුවනේ මිතුරු මිතුරියන් සියලු දෙනා මේක කරගන්න කියලා තැපැල් පතක් යොමු කරලා තියෙනවා. ඔබ වෙනුවෙන් විජේ කුමාරණතුංග, චන්ද්‍රලේඛා පෙරේරා සමග ගායනා කළ ගීයක්.

0: විජය කුමාර තුංග චන්ද්‍රලේකා පෙරේරා සමග ගීතය ගායනා කළේ. අයිබෝවන්.
1: අයිබෝවන්, මම කැකිරාව මල්දිනිපුර කරුණාරත්නායක. මම තෝරගත්තේ ශ්‍රීමති තිලකත් මහත්මියගේ ලස්සන ගීතයක්. මම මේ ගීතයට එකතු කරගන්නවා කැකිරාව මල්දිනිපුර චින්තර නිවසේ චින්තර, නිමලා, රොමිදු, හසලි, හසන්දි, දිනුලි, තිනුලි, දෙහන්සා, අස්මිත, නෙත්මිත් ඇතුළු චින්තර පවුලේ සියලු දෙනාමත්, මාතලේ පලාපත්තල හිමන්දී, බුද්ධින, හේමන්ති, මනෝද්, රසිකා, බද්දා, දිල්ම ඇතුළු පිරිසත්, ගිරිවල රිල්ලලෙන් චන්ද්‍රතිලක රත්නායක, සමින්දා, චමත්කා, ඉමාල්, ලක්මාලි රත්නායක ඇතුළු පිරිසත්, දඹදෙනියෙන් නයෝමි, මංජුල, දනුන්‍යා, දුමින්නෑ ඇතුළු පිරිසත්, ඌමිය බුලිපිටියෙන් ශීලා රත්නායක, ජන්දු බණ්ඩාර, නිමල් බණ්ඩාරත්, කහටගස්තිගිලේ සුගතපාල මහත්මාත්, නිමල් සේනාරත්න මහත්මාත්, රජරට මීබිදු කවිසංසදේ, රවින්ද කුමාරි, විජත් කුමාර සිංහල, උෂානි දමයන්ති, සීතා වයලට්, සිරිල් මෙච්චිරි, අජන්ත ගුරුවර්ධන ඇතුළු සියලුම දෙනාමත් එකතු කරගෙන මේ ලස්සන ගීතය හමු. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට.
0: ඔබ වෙනුවෙන් ශ්‍රීමති තිලකරත්නායක.

0: ශ්‍රීමතී තිලකරත්නගේ ගී හඬ පස්වරු 1:42. අයිබෝවන්
1: අයිබෝවන්
2: කියන්නේ
1: මම මදුරාගොඩ උඩවංගුවේ නිලන්ත.
2: ඔව්.
1: ගීතය අහන්න එකතු වෙනවා මදුරාගොඩ ප්‍රදේශයේ මේ වෙලාව රජරට ගුවන් විදුලිය සම්බන්ධයෙන් සියලුම දෙනායි. KDA සමරසිං අයියා ඉන්නවා සේරුවා විලෙන්. K සුගතපාල අයියා ඉන්නවා මහකිරි මැටියාව මහදීවුල් කාරගද්දි ගලියෙන්. නිමල් සේනාරම්ම ඉන්නවා මහකිරි මැටියාව කාරගද්දි ගලියෙන්. පුන්නසිරි අයියා ඉන්නවා ගොකරල්ලෙන්. නිව්ටන් ප්‍රනාන්දු ඉන්නවා වැහැර කුරුණෑගලෙන්. මාර්ගංග 556 කුරුණෑගල මාතලේ බස්වල රජරට ගුවන් විදුලිය සවන් දීගෙන යන සියලුම දෙනායි සමහන් තමන් හලංගොඩ ඉන්නවා මාතලෙන්. මගේ නංගි ඉන්නවා ඊශාලෙන් තමයන්ති ඊශාලෙන්ම ඉන්නවා මල්ලිකා අක්කා කෝංගොල්ල ගමේ අමරසිංහ සුනිල් ඇතුළු මේ වෙලාවේ රජරට ගුවන් විදුලිය සවන් දෙන සියලුම දෙනාම එකතු කර ගන්නවා. බොහොම ස්තුතියි අවස්ථාවක් ලබා දුන්නාට ඔබතුමියට. මම උඩවංගුවේ නිලන්ත.
0: ඔබ සියලු දෙනා වෙනුවෙන් තිරණය කරන ගීතය පුන්සිරි සොයිසාගේ හඬින්.

රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: හා මොකද ඔය කරන්නේ?
1: මේක මට පරම්පරාව ලැබුණ පෙට්ටගම. මේක ඇතුළ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
2: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
3: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
2: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන්. සත්‍ය විවරණ.
4: පස්සරු 2ට තවත් විනාඩි 12යි.
5: අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සෝතැවුල් නිමා කරවන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු වරණ සදාම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3, FM 90.1 උස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දේ යසන නිර්මල සුව දෙන ලෞතුරු වරණ. ලෞතුරු වරණ .net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු වරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
4: කුරුණෑගලින් අපිට කතා කළ දිමුතු හර්ෂණ ඇතුළු පිරිස එක් කරගන්න අපි මේ ගීතය අහන්නේ.

සෝමතිලක ජයමහ ඉන්ද්‍රාණී බෝගොඩ සමග ගීතේ ගායනා කළේ රත්තොට වලතලාවේ සමන් හලංගොඩ අපිට කතා කළා. මේ මොහොතේ මේ ඔහු හරිය ධාවනයේ නිරත වන නිසා ඔන්න ඉතින් දුරකථනයෙන් සම්බන්ධ වෙන්න නොහැකි බව සඳහන් කළා. කොහොම නමුත් සුනිලුත් ඒ වගේම ගුවනේ මිතුරු මිතුරියන් සියලු දෙනාමත් එක්කරගෙන විශාරද කපුගේ ගායන ගීතයක් තමයි අහන්න කැමතියි කියලා ඔබ සඳහන් කළේ.

0: හා මොකද ඔය කරන්නේ?
1: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටගම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
2: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තිනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
3: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
2: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
4: තිලෝව තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොල සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවේ සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-577-500.
1: රජරට සේවය මේ අපේ රේඩියෝ එක.
2: ආරස් වානි කම්පනි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආරස් RB500 වානි කම්බි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආරස් වානි කම්බි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආරස් වානි කම්බි
1: රජරට සේවය මෙගහත් 107.3
2: මේ පැයි පුවත්
3: පස්වරු දෙකයි පැයි පුවත් සමකින් මම ජීවන්ත. දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ පුද්ගලයින් රැසක් ඊයේ දිනේදීද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඒ අනුව ඊයේ දිනේදී පුද්ගලයින් 26,346ක් පරීක්ෂාවට ලක් කළ බව පොලිසිය පවසයි. එහිදී සැකපිට පුද්ගලයින් 548 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇති අතර අපරාධ සම්බන්ධයෙන් ඍජුව සම්බන්ධ පුද්ගලයින් 147 දෙනෙකුද හඳුනාගෙන ඇතැයි සඳහන් වේ. එමෙන්ම මෙම මෙහෙයුම් මගින් වරෙන්තුකරුවන් 212 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 158 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ. මේ අතර බියමත්‍රිය දුරන් 135 දෙනෙකු සහ අපරීක්ෂාකාරී රිය පැදවීම් යටතේ පුද්ගලයන් 83 දෙනෙකුද මෙහිදී අත්අඩංගුවටගෙන තිබේ. මීට සමගාමීව ඊයේ දිනේදී වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 3,996 දෙනෙකුට එරෙහිවද නීතිමය පියවරගෙන ඇතැයි සඳහන් වේ. මීළඟ පැයේ පුවත් ප්‍රකාශය පස්වරු 3ට බලාපොරොත්තු වන්න.
1: රජරට සේවය මෙගහත් 107.3
2: මේ පැයි පුවත් ආරස් වානි කම්පනි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආරස් RB500 වානි කම්බි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආරස් වානි කම්බි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආරස් වානි කම්බි
4: රසපූර්ණ භාවපූර්ණ අර්ථවත් ගේයපද රචනා සමඟ සුමයුරු ගීතාවලියක් දැයට දායාද කළ ගේයකාව්‍ය රචක පරපුරක අභිමානය ගේයකාව්‍යදීපනී සෑම ඉරිදාවකම පස්වරු 1ට රජරට සේවය ගේයකාව්‍යදීපනී මැයි මස 3 වැනි ඉරිදා සිට සෑම ඉරුදිනකම පස්වරු 1ට රජරට සේවය

0: 0 94 94 84.
1: සමාජ ගවේෂණ, ආර්ථික, දේශපාලන, සමාජීය හා කලාත්මක තොරතුරු රැසක් සමඟ සෑම අඟහරුවාදාවකම පෙරවරු 10 සිට 11 දක්වා රජරට සේවයෙන් සමාජ ගවේෂණ.
2: ස්වභාවිත ගීතයේ මියුරු සුපසන් ආමන්ත්‍රණය.
3: ඔබලියු අකුරුවල් පද පෙන් පෙළගෙන
2: නව පදමාලා
4: නුඹ තාමත් ගංගදීද
5: සෙනසුරාදා සවස 4ට.

0: එන්න.
1: සෙනසුරාදා සවස හතරට
2: නළල තිලකයෙන් සරසා ගන්න සාරදා.
0: ඔබ අප හමුවන සුන්දුරු සත් සරදැහැන්
2: හඳක් වගේ ඔබ ඇතින් දිලෙන විට
0: නව පදමාලා

කාන්තා ඔබ වෙනුවෙන් ගෙනෙන සිරිලිය වරුණ සෙනසුරාදා පසරු 1:15 සිට 2 දක්වා. වෛද්‍ය තොරතුරු, කලාත්මක තොරතුරු ඔබේ නිර්මාණවලින් සුසැති සිරිලිය වරුණ 107.3 රජරට සේවයේ ඔස්සේ සෙනසුරාදා පසරු 1:15 සිරිලිය වරුණ.

0: ගී සොබා සිනමා ගීතයක රසාභිමානි මතකාවර්ජනය
1: කෝමා පැතුම් ඔබේ ආදරේ කෝමා පැතුම් ඔබේ
0: රස සංකලනයක ආත්මීය අර්ථ විවරණය
2: අපි වත්තට යනවා මල්ලියුමක් කියන්නේ
3: එපා ලියුම් ගන්න එපා අම්මලා කැමති නැ ලියුම් යනවාට
2: මං නිකන් සපසනෙම කියවන්න
3: ඒත් එපා
2: එහෙනම් දැන් දෙන්නේ
3: ඒක වෙනම එකක් ලියුම් විසයි
0: රූපෙල හරින් මියසි පෙල හරට
4: ගලන ගඟකි ජීවිතේ දයාලු
0: සිනමා ගී සොබා

සවස 2 විනාඩි 7යි දැන් වෙලාව. අදත් සිංහල සිනමාවේ වසන්ත කාලය සොනු සොඳුරු මියුරු ගීතාවලියක් සමගින් ඔබේ සොඳුරු බාර නිවහනේ රැඳෙන්නටයි අපේ බලාපොරොත්තුව. අද සිනමාගේ සබා ආරම්භමින් අපි තෝරගන්නවා 1986 අවුරුද්දේ පෙබරවාරි මාසේ 7 වෙනිදාක මුලින්ම මෙරට සිනමාලෝලින් දකින යලි හමු වෙන්නයි. යලි හමු වෙන්නයි සිනමා සිත්තමේ මේ මියුරු ගීතය. යලි හමු වෙන්නයි චිත්‍රපටය සිනමා තිරයට ගෙන එන්නේ සිනමාවේදී සේන සමරසිංහ. 70 දශකයේ කස්තුරි සුවඳ චිත්‍රපටයෙන් සිනමා ගමන් මඟ ඇරඹු සේන සමරසිංහ 80 දශකයේ වන විට ඔහුගේ සිනමා නිර්මාණ කාර්යයේ සමාප්තිය කරා ගමන් කරනවා. ඉතින් මේ අවසන් භාගයේ ඔහු නිර්මාණය කළ යලි හමු වෙන්නයි සිනමා සිත්තමේ අපට ඇසුණු මේ මියුරු ගීතය. මේ චිත්‍රපටයේ නැරඹුවා නම් ඔබට මතක ඇති ගාමිණී පොන්සේකා, ශ්‍රියානි අමරසේන, ඒ වගේම සබිතා පෙරේරා, ශාන්තිලේකා, හෙව්ගෝ, ප්‍රනාන්දු, විමල් කුමාරද කොස්තා වගේ නළු නිළි කැලක් මේ චිත්‍රපටය සමග සිනමා තිරේ මතදී අපට මුණගැහෙනවා. ගීතේ ගීපද ලිව්වේ බණ්ඩාරකේ විජේතුංග කලාවේදියා සරත් දසනායක සංගීතවේදියාගේ මිහිරි ගී තනුවක්. ඔහු තමයි මේ චිත්‍රපටයේ පසුබිම් සංගීත නිර්මාණ කාර්යයක් කරන්නේ. සේන සමරසිංහ සිනමාවේදියාගේ සියලුම චිත්‍රපටවල වගේ සංගීත නිර්මාණ කාර්ය කරන්නේ සේන සමරසිංහන්ගේ සියලුම චිත්‍රපටවල සිනමා සංගීතවේදියා ලෙස කටයුතු කරන්නේ සරත් දසනායකයන්. ඉතින් මේ සියලු මතකයන් සමග අප ගීතයේ රසවින්දම මේ ගායනවේදී මිල්ටන් මල්ලවාර.

රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9 සිට 9:30 දක්වා

0: මම ජාත්‍යන්තරයේ දිනු සුපිරිවිගි ටූත් පේස්ට් එක එන්ජොයි කරන ගමන් හිටියේ.
1: ජාත්‍යන්තරයේ දිනු
2: අවුරුදු 600ක් පෙර ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිගි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාත කර ඇත.
1: ඔයාගේ දත් නම් ගුඩ් ලුකින්.
2: දෙන් වොට් මී
3: FM 107.3ෙන් මුළු රටටම රේඩියෝ ගාඩන් ඇප් එකෙන් මුළු ලොවටම රජරට සේවය.
4: ස්වර්ණමය යුගයක වසත් ගිරාවය
5: රන් කෙන්දෙන් බැල අතැඟිලි එක්කල ආදරයයි
4: සිනමා ගිය සබා ස්වර්ණමය යුගයක වසත් ගිරාවය සිනමා ගී සබා
6: දෙකයි විනාඩි 13යි දැන් වෙලාව 1967 මාර්තු මාසයේ 7 වෙනිදාවක 1967 මාර්තු මාසයේ 7 වෙනිදාවක ලංකාවේ සිනමාවේ 149 වෙනි චිත්‍රපටය විදිහට සිනමා ශාලාව වෙත එන මනමාලයෝ චිත්‍රපටයේ මේ මියුරු ගීතය. ගීතේ ගීපද ලිව්වේ ධර්මසිරි ගමගේ කලාවේදියා සංගීතවේදී ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළා. මනමාලයෝ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ටී භවනන්දන්. මෙහි ප්‍රධාන භූමිකාවන්ට පණ දුන්නේ ටෝනි රණසිංහ, ජෝ අබේ වික්‍රම සමග ශිරාණි කුරුකුලසූරිය. මේ නම ඇසූ සැනින් ඔබට තවත් නම් දෙකක් මතක් වෙන්න ඕන. ඒ තමයි ජීවරාණි කුරුකුලසූරිය සහ ජානකී කුරුකුලසූරිය. මේ සහෝදරයන් තිදෙනා ඔවුන් ලංකාවේ සිනමාවේ සුප්‍රකට නම්. ඉතින් කුරුකුලසූරියේ පවුලෙන් ශිරාණි කුරුකුලසූරිය තමයි මනමාලි චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවකට පණ දෙන්නේ. මේ ගායනවේදී නාරද දිසාසේකර.

0: මොකද ඔය කරන්නේ?
1: මේක මට පරම්පරාව ලැබුණ පෙට්ටගම. මේක ඇතුළ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
2: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
3: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
2: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
4: රස ජනනී.
5: අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතිරට ගින්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
4: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
5: රසජනනී, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගැටඹේ පේරාදෙණිය.
4: දුරකථනය 0812 388 651. රසජනනී.
5: අත මිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
6: රජරට සේවය කරගහතැන්නෙන් FM 107.3 සුපහෙදිලි ශ්‍රවණ තත්ත්වයක රේඩියෝ දිගහැරුම. රජරට සේවය.
2: ස්වර්ණමය යුගයක වසත් ගිරාවය.
7: රන් කින්දෙන් බැල අතැලි එක්කල ආදරයයි.
2: සිනමා ගී සබා
8: සුනාදෝ.
2: ස්වර්ණමය යුගයක වසත් ගිරාවය. සිනමා ගී සබා. දෙකයි විනාඩි 19යි දැන් වෙලාව. 1973 අවුරුද්දේ පෙබරවාරි මාසේ 23 වෙනිදාක මෙරට සිනමාලෝලින් මුල් වරට දකින සුහද පැතුම. සුහද පැතුම චිත්‍රපටයෙන් අලුත් පෙම්වතුන් යුවලක් හඳුන්වා දෙනවා. සිනමාවේදී කින්ස්ලි රාජපක්ෂේ තමයි මාල්නී පොන්සේකා සමග තිස්ස විජේ සුරේන්ද්‍ර. ඒ වන විට මාල්නී විජේ කුමාරතුංග සහ ගාමිණී පොන්සේකා සමග පෙම්වතුන් විදිහට රඟපාමින් හිටියා. නමුත් කින්ස්ලි රාජපක්ෂ සුහද පැතුම චිත්‍රපටය හරහා මාල්නිගේ පෙම්වතා ලෙස තිස්ස විජේ සුරේන්ද්‍ර හඳුන්වා දෙනවා. ඔවුන් ඉතාම සාර්ථක ප්‍රේමණීය රංගනයක නිරත වෙනවා. බොහෝ දෙනෙක් අනුමාන කළා එයින් පසුව මාල්නී තිස්ස යුගයක් බිහිවිය විය කියලා. නමුත් ඒ අනුමානය සපුරාම වැරදි යනවා. ඇත්තටම මේ චිත්‍රපටයෙන් පසුව මාල්නී සහ තිස්ස විජේ සුරේන්ද්‍ර එකට රඟපාන අවස්ථාවන් බොහොම අඩුවෙන් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. ඉතින් අන්න ඒ මතකයන් සමග සුහද පැතුම චිත්‍රපටයේ මේ මියුරු ගීතය අපි තෝරනවා ඔබේ රසවින්දනය සඳහා. ප්‍රේමකීර්ති දල්ලිස් කලාකරුවා තමයි ගීතයේ ගීපද ලිව්වේ. සංගීතවේදී PLA සෝමපාල සංගීතවත් කළා. මාල්නි පොන්සේකා තිස්ස විජේ සුරේන්ද්‍ර ප්‍රධාන භූමිකාවන්ට පණ දුන්න සුහද පැතුම සමගින් අපි රසවිඳුම. HR ජෝතිපාල ගායන විද්‍යා සමග ගායන ශිල්පිනිය ඇන්ජලින් ගුණතිලක.

0: FM 107.3 මුළු රටටම රේඩියෝ ගාඩන් ඇප් එකෙන් මුළු ලොවටම රජරට සේවය.
1: දැනුමට නුවණට විනෝදයට සල්ලි කොළපහයි. අන්තිම කෑලි තුන ගන්න මිස්.
2: අනේ මේ සෙල්ලමට උනත් ඔච්චර ගිනි ගණන් වලට බඩු විකුණන්න එපා. මං ගාව සල්ලි කොළ තුනයි තියෙන්නේ.
1: තුනෙනුත් දෙකක් ඉරිලානේ මිස්.
2: දැනුම නුවණ විනෝදයට දැන් සල්ලි කොළ ඕනේ නැහැ. අහන්න බදාදා හවස 4:15ට රජරට සේවය.
3: FM 107.3 FM 90.1 රජරට සේවය.
4: පුතියා බේ විශ්වය.
5: සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝ දුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවතෙන ලෞතුරු අරණ. lowturuwarana.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීලවංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
6: 107.3 රජරට සේවය.
7: ස්වර්ණමය යුගයක වසත් ගිරාවය.
8: රන් කෙන්දෙන් බැල අතැඟිලි එක්කල ආදරයයි.
7: සිනමා ගී සබා
9: මා ප්‍රාර්ථනා සාවෝ
10: ආරාධනා සුනා දෝ.
7: ස්වර්ණමය යුගයක වසත් ගිරාවය. සිනමා ගී සබා
11: දෙකයි විනාඩේ 29යි දැන් වෙලාව. 1970 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 10 වෙනිදාක ප්‍රථම වරට මෙරට සිනමාලෝලින් දකින විස්කත්තෝ චිත්‍රපටයෙන් තමයි සිනමාවේදී වසන්ත ඔබේසේකර සිය සිනමා ගමන් මඟ ආරම්භ කරන්නේ. ඒ කියන්නේ ඔහුගේ ප්‍රථම චිත්‍රපටය තමයි විස්කත්තෝ. මාගමසේකර කලාවේදියා විස්කත්තෝ චිත්‍රපටයට ලියූ මේ ගීතය සංගීතවත් කළේ සංගීතවේදී සෝමදාස ඇල්විටි කළ. ඔහු තමයි චිත්‍රපටයේ පසුබිම් සංගීත නිර්මාණ කාර්ය වගේම ගීතවල ගීතානු නිර්මාණවේදියා ලෙස කටයුතු කරන්නේ. විස්කත්තෝ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවන්ට පණ දෙන්නේ සිරිල් වික්‍රමගේ සෝමසිරි දෙහිපිටිය සමග ප්‍රේමා ගණේකුට නලෝ නිලියන් රසක් මෙහි රංගන දායකත්වයෙන් එකතු වෙනවා. ඉතින් වසන්ත ඔබේසේකර විස්කත්තෝ හරහා ඔහුගේ සිනමා ගමන් මඟ ආරම්භමින් පසු කාලිනව ලංකාවේ සිනමාවේ ප්‍රතිභාන්විත සිනමාවේදියෙක් බවට පත් වෙනවා. අපි මෙවරු ගීතය රස විඳිමු මේ ගායන වේදී ආචාර්ය වික්ටර් රත්නායක.

0: අප්‍රත්‍යාවලෝකන 70 වසරක සිංහල සිනමා ආලක මන්දාවේ සිට ජනප්‍රිය සිනමාවෙන් යථාරූපී සිනමාවට අක්කර පහ
1: සිනමාත් ගොඩක් කපන්නේ
2: ඉංග්‍රීසි ගන්න ඕනේ බා
3: සඳා කැමතිද මම යනවට
4: මං අකමැති ලැබෑනේ
3: ඇයි
4: ඔයාගේ මත දිනුනොත් නියන්නේ
3: එහෙනම් සඳත් කැමති මම යනවට
4: මං අසෝ ඉංග්‍රීසි ගන්න ලොක් එකක් වෙනවා බලන්න
3: මිනි පෙන් ලැබුණේ ආන්ඩ්විඩම්ද
5: ඔව්
3: ඒව ලැබෙන ඉඩකඩම් නැති ඇයට නේද
0: මිනිත්තු 128ක් පුරා දිවෙන අක්කර පහ සිනමාපටය වර්ෂයේ 1969 දී මුල් වරට තිරගත වූවකි අක්කර පහ මෙරට කලාත්මක සිනමාවේ පුරෝගාමී සිනමාකරුවා ලෙස බොහොමන් ලබන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අධ්‍යක්ෂණයකි.
3: ඒ වුණත් මටත් අක්කර පහක් ලැබුණා. සඳවතීට මන් දෙන තෑග්ග මොකද්ද?
4: මට සෙනගෙන් තෑගිපා.
3: අපි විතරක් ගන්න කවුද නැන්නේ?
4: ඔක තෑග්ගක් නෙමෙයි. මාව මතක් වෙන්න.
3: සේනමැදවත්? එහෙමයි සර්.
0: කටවහරට හුරු මඩවල එස් රත්නායක නොවේසේනම් මඩවල සිරිසේන රත්නායක ශූරීන්ගේ අක්කර පහ නවකතාව එනමින්ම සිනමාවට නගා ඇත. PEE අන්තෝනි පිල්ලේ නිෂ්පාදනය කොට ඇති අක්කර පහේ තිරපිටපත ලියන ලදුවේ තිස්ස අබේසේකර විසින්ය.
1: මං හාමුදුරු කෙනෙක් නෙවෙයි. එහෙමයි කියන්න ඕනේ නෑ තේරුණාද?
3: එහෙමයි සර්.
6: ඉස්සර මම නැති වුණාම පාලෝ කිව්ව මිනිහා දැන් නිවාඩුවටවත් ගෙදර යන්නේ නැහැ නේද?
3: නැහැ සමරි මං තව දවස් දෙක තුනකින් ගෙදර යනවා. කුඹුරු ගන්න දවස් මගහැරලා යන්න ඕනින්ද නැවතුනේ. නැත්තම් ඉතින් වැඩට අව වෙනවා.
6: උඹට එහෙනම් දැන් කුඹුරුවටත් එපා වුණා. තව ටික දවකින් ගමත් එපා වෙයි.
0: ආචාර්ය පීරිස්ගේ බොහෝ සිනමා නිර්මාණවල කැමරාකරුවා වූ MS ආනන්දන් අක්කර පහේද කැමරා කරන වගකීම උසුලා ඇත. මෙරට කලාත්මක සිනමාවේ සුමිත්‍රා පීරිස් නමින් පසුකාලීනව ප්‍රකට වූ එවක සුමිත්‍රා ගුණවර්ධන අක්කර පහ චිත්‍රපටයේ සංස්කරණ මෙහෙවර ඉටුකොට ඇත. ගමත් නගරයත් එකිනෙක යාකොට ගම කරා එන නගරේ අනිවාර්ය බලපෑමත් ඒ හරහා මතුවන ජීවන අරගලවලත් මනා පිළිබිඹුවක් ලෙස අක්කර පහ විචාරක ඇගීමට පාත්‍රව ඇත.
4: ඒ වුණාට මං කැමති සේන ඉස්සර හිටපු විදියට ඔයාගේ තිබුණ හරි නිමිච්ච පෙනුමක්.
3: මොකද දැන් පත් වෙලාද? ඇයි මට ඉඩම් විකින්න කම් ගීතම් කරුවේ?
4: ඕවා ගැන කතා කරලා දැන් පලක් නැහැ ගිහින් මූණකට හොදගන්නේ මං තේ ටිකක් හදන්න.
3: ඇයි අම්මේ මට මේ විචා කලින් නිකුවේ?
4: කිව්වනම් පුතා ඉගෙන ගන්න එක නවත්තනවනේ. ඔයා තිරසත්ත කියාලු බව දැනගත්තාම මම ඒක නවත්තුවා.
3: මොකක්ද නවත්තුවේ?
0: ඇලදොල ලඳු කැලෑ කඳු මුදුන් කෙතු වතු ආදීන සපිරිව කළු සුදු රූපෙලින් හැඩව ඇති අක්කර පහ රංගන අස්වැද්දුම මිල්ටන් ජයවර්ධන ජානකි කුරුකුල සූර්ය මාලනී පොන්සේකා අනෝමා වත්තල දෙනිය ඩග්ලස් රණසිංහ ගාමිණි විජේසූරිය ශාන්ති ලේකා ශ්‍රියානි පෙරේරා විජේරත්න වරකාගොඩ ආදීන්ගේය.
7: මගේ ෂර්ට් එක හොදලා දෙන්න මගේ සර මොදලා දෙන්න කියාගෙන
8: කුමාරේ නවත්තපන් ඔය කතාව
7: මට විතරක් කියන්නේ එයා නවත්තන්න කියන්නකො
3: මමද පටන් ගත්තේ
8: කවුරු පටන් ගත්තත් කමක් නැහැ උඹ බලයන් එහාට මටවත් ඔයගේ යමිනෙම නෙන්නේ නැතු
3: මෙහුල් දෙමට මනිමේ කලාවත් කියලා කියනවා
0: ආචාර්ය අමරදේවයන්ගේ සංගීතයෙන් උපවත් වී ඇති අක්කර පහේ තැන තැන ඇහෙන ගී හඬද ඔහුගේමය

0: රජරට සේවය කරගහතැන්නෙන් FM 107.3 සුපහෙදිලි ශ්‍රවණ තත්ත්වයක රේඩියෝ දිගහැරුම රජරට සේවය.
1: ස්වර්ණමය යුගයක වසත් ගිරාවය
2: රන් කින්දෙන් බැල අතැඟිලි එක් කර ආදරයයි
1: සිනමා ගීස්

දෙදහස් හත අවුරුද්දට 2007 අවුරුද්දේ නොවැම්බර් මාසයේ පළවෙනි දවක මෙරට සිනමාලෝලින් මුල් වරට සිනමා තිරය මත දකින සිනමා සිත්තම ආසයිමන් පියාඹන්න ආසයිමන් පියාඹන්න සිනමාවේදී උදේකාන්ත වර්ණසූරියගේ සිනමා සිත්තමක් උදේකාන්ත ගැන අපි මීට මත්තෙන් ඔබට සිහිපත් කොට තිබෙනවා. ඔහු මුල් කාලීනව චිත්‍රකතා ශිල්පියෙක් පස්සේ කාලයක තමයි ඉතාම ජනප්‍රිය සිනමාවේදියෙක් බවට පත් වෙන්නේ. විශේෂයෙන් 2010 නිර්මාණය වුණු බොහොමයක් ජනප්‍රිය සිනමා නිර්මාණ අතර ඔහුගේ චිත්‍රපටය රැඳුණ වාණිජමය අතින් සැලකිය යුතු සාර්ථකත්වයක් ලබන්නටත් ඔහු සමත් වුණා. ඉතින් උදේකාන්ත සිනමා තිරය මත දිගහැරිය ආසයිමන් පියාඹන්න චිත්‍රපටයේ මේ මියුරු ගීතය තෝරනවා අපි ඔබේ රසවින්දනය සඳහා. මේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවන්ට පණ දුන්නේ රොෂාන් රණවන සමග පූජා උමාශංකර්. ඇය ඉන්දිය සම්භාවයක් ඇති නිලි කතක්. ඉතින් ඔවුන් දෙදෙනා තමයි මෙහි ප්‍රධාන භූමිකාවන්ට පණ දුන්නේ. ගායත්‍රී ඩයස් ඒ වගේම උපේක්ෂා ස්වර්ණමාලි නලින් ප්‍රදීප් උඩුහෙළ වගේ රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් අපිට මේ සිනමා සිත්තම හරහා සිනමා තිරය මතදී මුණගැහෙනවා. සුනිල් විමලවීර කලාකරුවා තමයි ගීතේ ගීපද ලිව්‍ය සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ මිහිරිතම ගීතනුවක්. මේ ගායන ශිල්පිනිය උරේෂා රවිහාරී.

0: ආර් ස්වාමි කම්බි SL සහතිකයේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් ස්වාමි කම්බි
1: තිලෝ තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල

0: සතිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොල සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03775500
2: FM 107.3 මුළු රටටම රේඩියෝ ගාඩන් ඇප් එකෙන් මුළු ලොවටම රජරට සේවය.
3: සිනමාගේ සොබා සිනමාගේ තේක රසාභිමානී මතකාවර්ජනය
4: පාට පොදක් තිලකලා කලල් කලාවේ
3: රස සංකලනයක ආත්මීය අර්ථ විවරණය සිනමා

දෙකයි විනාඩි 47යි දැන් වෙලාව. අපි අද ටිකක් 80 දශකයේත් රැඳුණා. ඉතින් 70 දශකයේත් හිටියා. ඒ වගේම 60 දශකයේ ගීත දෙකක් විතර රස විඳලා. අපි දැන් 80 දශකයේ මේ ජනප්‍රිය මියුරු ගීතේ ඔබේ රස විඳිනේ සඳහා තෝරනවා. 1988 අවුරුද්දේ මුලින්ම මෙරට සිනමාලෝලින් සිනමා තිරය මත දකින මංගල තෑග්ග තවත් වෙනස්ම විදිහේ කතා තේමාවක් රැගත් සිනමා සිත්තමක් ආන්දෝලනාත්මක කතා තේමාවක් සහිත චිත්‍රපටයක් සිනමාවේදී SD ප්‍රේමරත්න තමයි සිනමා තිරය මත සනිටුහන් කරන්නේ. ඔහු තමයි අධ්‍යක්ෂවරයා. මෙහි ප්‍රධාන භූමිකාවන්ට පණ දෙනවා මැණිකේ අත්තනායක, වසන්ති චතුරානි, සනත් ගුණතිලක, සනෝජා බිබිලේ වැනි රංගන ශිල්පී ශිල්පිනියන්. ගීතේ කීපද ලිව්වේ කැමිලස් පෙරේරා කලාකරුවා, සංගීතවේදී HM ජයවර්ධන සංගීතවත් කළා. සංගීත නිපුණ මහාචාර්ය සනත් නන්දසිරිමේ.

රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පිරවරු 9 සිට 9:30.

0: පැය ගානක් ඩ්‍රයිව් කල්ලා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. ටක්කාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් ෆිට් සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
1: රජරට සේවය කරගහතැන්නෙන් FM 107.3 සුපහෙදිලි ශ්‍රවණ තත්ත්වයක රේඩියෝ දිගහැරුම රජරට සේවය.
2: ස්වර්ණමය යුගයක වසත් ගිරාවය
3: රන් කෙන්දෙන් බැල අතැඟිලි එක් කර ආදරයයි.
2: සිනමා ගී සබා
4: ආරාධනා සුනාදෝ.
2: ස්වර්ණමය යුගයක වසත් ගිරාවය සිනමා

දෙකයි විනාඩි 55යි දැන් වෙලාව. අද සිනමාගේ සබා නිමා කරමින් අපට සමුගන්නට කාලය පැමිණ තිබෙනවා. සමුගැනීමේ සනිටුහන තබන්නට අපි තෝරගන්නේ මෙන්න මේ මියුරු ගීතය. මේ ගීතය ඇසෙන විටම ඔබ දන්නා චිත්‍රපටයේ තමයි බිනරමලී. බිනරමලී සිනමා සිත්තම සිනමා තිරේ මතට ගෙන එන්නේ මුදලේ නායක සෝමරත්න සිනමාවේදියා. ඔහු ඒ නමින්ම ගුවන් විදුලියට නාට්‍යයක් ලිව්වා. ඒ නමින් නොවේ, ඒ කතාව අනුසාරයෙන් ගුවන් විදුලියට නාට්‍යයක් ලිව්වා. ඒ තමයි මුවන් පැලස. මුවන් පැලස අතිශය ජනප්‍රිය කාලයක තමයි ඒ කතාව අනුසාරයෙන් බිනරමලී චිත්‍රපටය ඔහු අධ්‍යක්ෂණය කොට සිනමා ශාලාව වෙත ගෙන එන්නේ. ඉතින් මුවන් පැලස අදත් ගුවන් විදුලි නාට්‍යයක් විදිහට සුවහසක් ගුවන් විදුලි ශ්‍රාවකින් රස විඳිනවා. ඉතින් ඒ කාලෙත් අතිශයින්ම ගුවන් විදුලි නාට්‍යයක් විදිහට මුවන් පැලස ජනප්‍රියව තිබූ අවදී තමයි බිනරමලී චිත්‍රපටයේ ඒ කතාව අනුසාරයෙන්. ඉතින් මෙහි ප්‍රධාන භූමිකාවන්ට පණ දුන්නා ස්වර්ණා කහවිට සමග වික්‍රම බෝගොඩ, ඒ වගේම ඩී ආර් නානායක්කාර, පියදාස ගුණසේකර, සුමන අමරසිංහ, විජයරත්න වරකාගොඩ, සිරිල් වික්‍රමගේ වගේ නළු නිලි කැලක් මේ චිත්‍රපටය සමග සිනමාතිරයේදී අපට මුණ ගැහෙනවා. ධර්මසිරි ගමගේ කලාවේදියා මේ අපූරු ජනප්‍රිය ගීතයේ ගීපද ලිව්වා. සංගීතවේදී සෝමදාස ඇල්විටිගල සංගීතවත් කළා. 1969 අවුරුද්දේ අගෝස්තු මාසයේ 10 වෙනිදාක තමයි මුලින්ම බිනරමලී සිනමාතිරයේ මතදී අප දකින්නේ. ගායනවේදී ජේ ඒ මිල්ටන් පෙරේරා ඇතුළු පිරිස ගායනා කළ ඒ මුල් ගීතය ඒ විදිහටම රස විඳින්න එහෙමනම් අපට සමුගන්නට අවසරයි. අපි නැවත ලබන සඳුදා සවස 2ට මුණ ගැහෙමු.

0: තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
1: අබන්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
0: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොල සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
1: බැතිබර දායකත්වය
0: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
1: දුරකථන අංකය 03-577-500.
2: ආ හා හා මොකද ඔය කරන්නේ?
3: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටගම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
4: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනව හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
5: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
4: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
1: රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝදුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවයේ උස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවතෙන ලෞතුරු අරණ. ලෞතුරුවරණ.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීලවංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දෙ හැකි.
1: මම ජාත්‍යන්තරයේ දිනු සුපිරිවිගි ටූත්පේස්ට් එක එන්ජොයි කරන ගමන් හිටියේ.
2: ජාත්‍යන්තරයේ දිනු
1: අපරණ ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිගි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
2: ඔයාගේ දත් නංගුට් ලුකින්
1: දෙන් වොට් අබවුට් මී?
3: රස ජනනී
4: අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතිරට ගෙන්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
3: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය
4: රස ජනනී. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය.
3: දුරකථනය 08 1 2 388 651. රසජනනී
4: අතමිට සරු හිට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.

0: FM 107.3 රජරට සේවය 47 වසරක අභිමානය
1: අනුරාධපුරන සාධාරණය
2: ගිනිගුලගින් දූවිලි ඇවිලෙනවා ඒගින්නෙන් උඹ දැවෙයි මලී
3: යුක්තිගරුක සමාජයක් වෙනුවෙන් රජරට සේවයේ ඉදිරිපත් කිරීමක්
1: ඔබේ නීති ගැටලු යොමු කරන්න මේ ලිපිනයට සාධාරණය ගුවන් විදුලි වැඩසටහන
3: රජරට සේවය අනුරාධපුරය.

0: සාධාරණීය නීති සංග්‍රහය රජරට ගුවන්විදුලි මගින් ඔබ වෙත සෑම සඳා දිනකම සවස 3-4 හෝරාව තුල ගෙන එන සමීප කරන වැඩසටහන නීති සම්බන්ධ දැනුම අවබෝධය ලබා දීම අපේ අරමුණ. අද අපේ මේ වැඩසටහන සහභාගී වෙනවා විශේෂයෙන් ඉඩම් ගැටළු පිළිබඳව කතා කරන්නට අපි ආරාධනා කළා. විශේෂයෙන්ම අන්තරාදුර නීතිඥ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්මයෙකු ලෙස ඔබ අඳුරන නීතිඥ කාලිංග රවීන්ද්‍ර මහතා, ඔබතුමාට ඔබතුමාව ආයුබෝවන් කියලා පිළිගන්නවා.
1: ආයුබෝවන්.
0: මේ කාලිංග මහත්මයා මේ ඉඩම් කඩම් පිළිබඳ නීති රීති අනපනත් ඉඩම් ආරවුල් ඉඩම් භුක්තිය පැවරීම විකිණීම තෑගිදීම වැනි අංශ පිළිබඳව බොහෝ අසන්න නිවසීම් කරනවා. ඇත්ත වශයෙන් අපිට පුවත්පත් බලන මාධ්‍ය මගින් පේනවා විශාල ගැටලු සහගත තත්ත්වයක් ඇතිලා තියෙනවා. හරි අපන් නීතියක් නැහැ, නීතිය පරණයි කියලා මිනිස්සු කියනවා, නීතිය සංශෝධන කරන්න වැඩක් නැහැ කියලා කියනවා වගේ සෑහෙන ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරමු. අපි දන්න අපිට තියෙන සීමිත කාල සීමාව තුළ මුලින්ම ඔබතුමාට ඉදිරිපත් කරන ප්‍රශ්නේ මෙන්න මේකයි. අපේ ඉඩම් නීති බොහොම පරණයි නේද? මොකද්ද මේකට ඔබතුමා කියන්නේ?
1: මෙහෙම ඉඩම් නීතිය පරණයි කියන කාරණාවේදී කාරණාව ගැන කතා කරන්නට ඉස්සෙල්ලා කියන්න ඕන වැදගත්ම කාරණාව තමයි ඉඩම් සම්බන්ධයෙන් ගත්තහම වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි රජ ඉඩම්, අනිත් එක පුජ්ජලික ඉඩම්. දැන් ওই රජ ඉඩම් සම්බන්ධයෙන් තමයි ওই තියෙන නීති අනපනත් ඉතා පරණයි නේද කියන තර්කයේ ඉන්නේ රජ ඉඩම් ආඥාපනත යර්ථේ ගත්තාම. රජ ඉඩම් ආඥාපනත යර්ථේ වැටෙන ඉඩම් වල ස්වභාවයයි සින්නක්කර ඉඩම් වල ස්වභාවයයි සම්පූර්ණයෙන් දෙකක්, රේල් පීලි දෙකක් වගේ. මොකද නීතිමය තත්වයන් දෙකක් යන්නේ, බෙදී යාම් පිළිබඳ තත්වයන් දෙකක් යන්නේ, අයිතිවාසිකම් බෙදී යාම් පිළිබඳ තියෙන තත්වෙනුත් දෙකක් යන්නේ. දැන් අපේ රටේ මේ නීති පද්ධතිය හැදෙනකොට, රජ ඉඩම් පිළිබඳ නීති පද්ධතිය හැදෙනකොට 1948 අපි නිදහස ලැබුණයින් පස්සේ ඉඩම් වලට අදාළ නෛතික තත්ත්වය පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්ත යම් යම් නීතීන් මගින් ක්‍රමවත් කරන්න උත්සාහ කරනවා. එහෙම ක්‍රමවත් කරන්න උත්සාහ කරන්නේ අපේ රටේ බහුතරයක් තියෙන්නේ, බහුතරයක් මතක තියාගන්න නිවල් මහත්මයා, බහුතරයක් වැඩි වශයෙන් තියෙන්නේ ආණ්ඩුවේ ඉඩම්. එහෙමත් නැත්නම් රජයට අයිති ඉඩම් කියන එක. ඒ කියන්නේ ඉඩම් වල අයිතිවාසිකම පොදු මහා ජනතාවට දීලා නැති ඉඩම් තමයි තියෙන්නේ. ඒ පොදු මහා ජනතාවට දීලා නැති ඉඩම් යාවත් කාලින කරන්න, විධානාත්මක කරන්න, ඒක නිසි විදියකට සකස් කරගෙන යන්න ඉඩම් සංවර්ධන ආඥාපනත තියෙනවා. ඒකම ඉඩම් සංවර්ධන ආඥාපනතට විවිධ කාල පරාසයන් වලදී ගෙනාපු සංශෝධනයන් තියෙනවා. ඒ හැම එකකින්ම උත්සාහ කරන්නේ රජයේ ඉඩම් වල තියෙන තත්ත්වය රජයේ ඉඩම් අනිසි ලෙස භාවිතා කරන එක සංවිධානාත්මකව විධිමත් කරන්න.
0: ඉතින් මෙතන මේ ප්‍රශ්නේ මතු වෙනවානේ. දැන් අපි දන්නවා යට බිජේ සමයේ, ඒ කියන්නේ වෙන විදේශිකයන් රටපාලනය කරන කාලේ සහ ඊට පස්සේ අපේ අය, අපේ නායකයෝ රටපාලනය කරන බාරගත්ත කාලේ විශාල ඉඩම් අක්කර 10 ගණන් දුන්නා එක එක පවුල් වලට. ඒව සමාන රදලයන් දුන්නා කියලා කියනවා, ධනවත් අයට දුන්නා කියලා කියනවා, නින්දගම් කියලා කියනවා. ඉතින් ඒව දුන්නේ දුන කෙලිම සින්නක්කර. දැන් ඒ ඉඩම් වලට කිසි ප්‍රශ්නයක් නෑ, රජ ඉඩම්නේ දුන්නේ.
1: ඔව්,
0: ඒ රජ ඉඩම් දුන්නා. දැනුත් දෙන්නේ අක්කරයක් එකෝ අක්කර බයක් තමයි රජ ඉඩම් කියලා දෙන්නේ. ස්වර්ණ භූමිය, රන් භූමිය, රන් බිම. ඉතින් ඒවත් එහෙම නම් ඇයි එහෙම ඒක අතේ තියාගෙන ආණ්ඩුවේ පැත්තක් අතේ තියාගෙන ඒවත් අසාධාරණයක් නැද්ද එතන මිනිස්සුන්ට එහෙම දෙන්නා?
1: මෙහෙම
0: රජ ඉඩම්
1: කියලා මේක පටලවා ගත යුතු වෙන්නේ නැහැ නිවල් මහත්මයා. යටත් විජිත කාල සමයේ තුළදී එහෙමත් නැත්තම් රජ්ජුරුවන්ගේ කාල පරිදි රජවරු සන්නස් මගින්නේ දුන්නේ ඉඩම ගම් පිටින් දෙනවා. හරිද?
0: ඒක සින්නක්කර.
1: ඒක සින්නක්කර සන්නස් පත්‍රයකින් ලියලා දෙනවා. ඒ රජ්ජුරුවන්ගේ අණ. ඒ රජ්ජුරුවන්ගේ අණ තමයි තාමත් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක
0: කරන්නේ. තුමාහු තුමේ ක්‍රියාත්මක කරුවාට රජ්ජුරුවන්ගේ දුන්නු ඉඩම් එහෙම රජ්ජුරුවෝ අත ගැහුවේ නැහැ ඊට පස්සේ. දැන් මේක ආණ්ඩු අත ගහනවනේ.
1: මෙහෙමයි. දැන් රජවරුන් විසින් ලබා දුන්නු ඉඩම් නින්දගම් ඒ රජවරුන්ට පක්ෂපාති වෙච්ච මිනිස්සුන්ට දීපු ඒවානේ. හැබැයි මේ ආණ්ඩුවෙන් දෙන ඉඩම් ආණ්ඩුවට පක්ෂපාති වීම මත දෙන ඉඩම් නෙමෙයි. තේරුම් ගත යුතු වැදගත්කම ඔබ පුරවැසියෙක් වීම නිසා ඔබට ලැබෙන ඉඩමක් විතරයි. ඔබ මේ රටේ
0: මේ බාධා කරන මම. ඔව්. පක්ෂපාතය දුන්න ඉඩම් ගැන තියෙන වෙනම කතාවක්. අපි ඒ ගැන කතා කරන්න ඕනේ නැහැ මෙතන. ඔතුමා කිව්වින්ද මං කිව්වේ.
1: ඔව්. නෑ ඒක මෙහෙම ඔය පක්ෂපාතිත්වය කියලා කිව්වහම දේශපාලන පක්ෂපාතිත්වය නේ මම කියන්නේ. ඉස්සර නින්දගම් දුන්නේ රජුට පක්ෂපාති වෙච්ච අයට. දැන් මේ රජේ ඉඩම් දෙන්නේ රජේ ඉඩම් වල ගම් වල භුක්ති විඳින මිනිසුන්ට. ඒ කියන්නේ වැදගත් වෙන වචනේ තමයි භුක්තිය කියන වචනේ. භුක්තිය කියලා කියන්නේ යම්කිසි පුජ්‍යලයෙක් යම්කිසි ඉඩමක නැවතිලා ඒ ඉඩම සංවර්ධනය කරමින් කටයුතු කරනවා නම් ඒක භුක්තිය කියලා කියනවා. ඒ භුක්ති රජයේ ඉඩම් භුක්ති විඳින මිනිස්සෙකුට තමන්ගේ භුක්ති විඳින ප්‍රමාණයේ පිළිබඳව ලබා දෙන සහතිකයක් තමයි රජයේ ඉඩමක් කියලා කියන්නේ.
0: මුතුම කියන්නේ දීවන පත්‍රද ඔය?
1: දීමනා පත්‍රයක්, ස්වර්ණ භූමිය ඔප්පුවක් මොන නමින් තිබුණත්. ඔය දැන් ස්වර්ණ භූමි, රන්බිම, ජය භූමි, ඔය හැම එකක්ම
0: වාර්ෂික බලපත්‍ර, වාර්ෂික බලපත්‍ර
1: වෙනස් වෙනස්. වාර්ෂික බලපත්‍රයක් දෙන්නේ හොඳට මතක තියාගන්න. වාර්ෂික බලපත්‍රය දෙන අවස්ථාවේදීම වාර්ෂික බලපත්‍රය පැහැදිලිව කියනවා ඔබ විසින් මේ ඉඩම සංවර්ධනය කළ යුතුයි. එතකොට ඒ ඉඩම සඳහා වාර්ෂිකව බදු බඳින්න ඕන. ඒ ඉඩමට දීපු බලය වාර්ෂික බදු නොබැඳීම මත අවලංගු වෙනවා. ඒ අදාළ වාර්ෂික බලපත්‍රයේ දුන්න නිලධාරියාට පුළුවන් ඒ බලපත්‍රය අවලංගු කරන්න එක අවුරුද්දකින්ම. හැබැයි පුජ්‍යලයේ වාර්ෂිකව බදු බැඳගෙන ඒ ඉඩම සංවර්ධනය කරමින් යනවා නම් ඔහු අයිතිවාසිකමක් වෙනවා. ඒ කියලා උට බලපත්‍රයක් ඉල්ලන්න. ඔහුට බලපත්‍රයක් ලැබෙනවා.

0: ඒ බලපත්‍රයේ භුක්ති විඳින තැනැත්තාට අයිතිවාසිකමක් එනවා. ඒ භුක්ති විඳීමේ කාර්ය තුල ඔහුට ආණ්ඩුවෙන් ප්‍රධාන පත්‍රයක් ගන්න. ඒ ප්‍රධාන පත්‍ර කියන ඒවට තමයි නිවල් මහත්මයා ඔය විවිධ නම් වලින් සදාන්
1: ස්වර්ණ භූමිය රන්බිම
0: කියන නම් වලින් සදාන් කර ප්‍රධාන පත්‍ර. ඊටත් අමතරව දැන් තවදුරටත් නීති සංවර්ධන වෙලා ඉස්සරහට ගිහිලා කියනවා ඒ ප්‍රධාන පත්‍රයක් භුක්ති විඳින මිනිස්සෙකුටම අයිතිවාසිකම තියෙනවා. යම් කිසි මුදලක් ආණ්ඩුවට බදුවේ සිට බැඳලා ඒ ඉඩම සඳහා සින්නක්කර අයිතිවාසිකමක් ගන්න.
1: අන්නේ ක්‍රමය මොකද්ද? ඒ මුදලෙන් අපෙන් අහන ඕක.
0: ඒ ඔය සින්නක්කර අයිතිවාසිකම ගන්න ක්‍රමය ඉස්සලම හඳුන්වා දීම කරේ පසුගිය කාලේ ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ආපු කාලේ මට මතක නැහැ රන්බිම හරි මොකක්
1: හරි බිම්දොර
0: බිම්සවි වෙන්නේ මට මතක හැටියට
1: බිම්සවි හරි.
0: ඔව් ඒකෙන් කරේ තමන් භුක්ති විඳින රජයේ ඉඩම් කොටසට නිසි ප්ලෑනක් හදලා, ඒ කියන්නේ තමන් භුක්ති විඳින පර්චස් 40 නම් පර්චස් 40 මන්නන්න ඕන, මන්නලා ආණ්ඩුවේ මිනින්දෝරුවරු කළා මන්නලා ඒ ප්ලෑනත් සමග තීරණ ඉල්ලුම් පත්‍රයත් එක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරපුවාම තව අදාළ ලේඛන කිහිපයක් තියෙනවා. ආණ්ඩුව සතු ආණ්ඩුවේ බලය, ඒ කියන්නේ ආණ්ඩුව සතු ආණ්ඩුවේ බලය කියලා කියන්නේ මල් මහත්මයා රජයේ ඉඩමක් දුන්නහම ඒ රජයේ ඉඩමේ යම් කාර්යයක් කරන්න නම් රජයේ ඉඩම් බලධාරියා විසින් දැන් කලාප වලට බෙදලා ඉන්න රජයේ ඉඩම් බලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අවසර දිය යුතුයි. අන්නේ ලබා දිය යුතු අවසරය බිම්සවිය කියන ක්‍රමවේදයේ මගින් ආණ්ඩුව තමන්ගෙන් අයින් කරගන්නවා. අයින් කරගන්නවා කියලා කියන්නේ අර ප්‍රාදේශීය ලේකම්වරයාගේ බලය ඉල්ලිය යුතුයි, අවසරය ඉල්ලිය යුතුයි කියන කාරණාව අයින් කරගෙන ඒ භුක්තිය දරන මිනිස්සයාට භුක්තිය දෙනවා තමන්ට කැමති දෙයක් කරගන්න. ඒකේ මුදලක් ගෙවන්න ඕන කරගන්න. මම දන්නේ නැහැ නිමල් මහත්මයා ඇත්තටම දැන් මේ ක්‍රමවේදේ ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන කාරණාව මම දන්නේ
1: නැහැ. හැබැයි තියෙනවා කොහොමාරි.
0: එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒක හොඳ දෙයක්. ඒ හොඳ දෙය ලංකාවට ගෙනාවා. හැබැයි ඕනම දෙයක නිමල් මහත්මයා නරක පැත්තකුත් තියෙනවනේ. ওই නරක පැත්ත වැඩිපුර උලුප්පලා තමයි මං හිතන්නේ ওই ක්‍රමවේදයට යම් යම් ප්‍රශ්න ආවේ. ඒ නිසා తాවකාලිකව මට මතක හැටියට ওই ක්‍රමවේදය නතර වුණා. නමුත් මම දන්න විදිහට නම් රජයේ දේපලක් ඉඩම භුක්ති විඳින කෙනෙකුට ප්‍රධාන පත්‍රයක් මත භුක්ති විඳින කෙනෙකුට

0: හේතුව ගන්න මනුස්සය ගොවි පන්ති වෙන්න ඕන කියලා කියනවා. මේ ගොවි කියන එක කවුරුවත් දන්නේ නැහැ මොකද්ද ගොවියෙක් ගොවියෙක්ද මේ කැත්තු දැල්ල වැඩ කරන මනුස්සයෙක්ද ගොවිය කියන්නේ සාමාන්‍ය අපිට මැවිලා පේන්නේ ඒ රූපේනේ. ගොවි පන්ති කියන්නේ මොකද්ද උතන ඔය මොකද්ද ඔය හරය ඕකේ.
1: නෑ ගොවි පන්තියක් හඳුන්වලා දීමේ ආණ්ඩුවේ අරමුණක් තියෙනවා නිවල් මහත්මයා. ආණ්ඩුවේ අරමුණ තමයි මේ ඉඩම් සාමාන්‍ය ජනතාව අතර පමණක් හුමාර විය යුතුයි. ඒ කියන්නේ මිනිස්සුන්ට ඕන ඕන විදිහට මේ ඉඩම් අන්සතු කරන්න තියෙන අයිතිවාසිකම වලක්කන්න බැරියර් එකක් විදිහට තමයි ගොවි පන්තිය දාන්නේ. ඒකට හේතුව තමයි ආණ්ඩුව විසින් දෙනු ලබන ඉඩම් රටේ ජනතාව විසින් අනවශ්‍ය ලෙස වෙනත් අය සිත අන්සතු කිරීම වලක්වන්න තමයි ඒ කාරණාව ගෙනාවේ.
0: ගොවි පන්ති කියලා කියන්නේ මොකද්ද?
1: ඒක තමයි. එක පැත්තකින් ඒක ඉතාම හොඳ සිතුවිල්ල. ඒකට හේතුව තමයි මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් රජයේ සේවකයන් නොවන පිරිස ඉතාම ඉහළයි. රජයේ සේවයේ ලක්ෂ 3ක් 4ක් වගේ ප්‍රමාණයක්නේ. ඊට පස්සේ එනවා මධ්‍යම පාන්තිකයෝ කියලා කොටස. මධ්‍යම පාන්තිකයෝ කියලා කියන කොටසටන් සාමාන්‍යයෙන් ආදායමක් මොකක් හරි ක්‍රමයකින් හොයාගන්න පුළුවන් වෙයි. ඊළඟට තමයි සාමාන්‍ය මිනිස්සු එන්නේ. ඒ අයට කුලී වැඩක් කරලා තමන්ගේ ජීවිතය හදරගන්න ගොවිදවියට අර තමන් සතු ඉඩම් කොටස බලහත්කාරයෙන් අනිසි විදිහට වෙනත් අයකට ඝන එක වළක්වන්න ඕනින්ද තමයි ගොවි පන්තිය කියන එක දාලා තියෙන්නේ. ගොවි පන්තියට වැටෙනවා මෙන්න මේ අය. රජයේ සේවකයන් නොවන, වතක තියාගන්න වචනේ වැදගත් වචනේ, රජයේ සේවකයන් නොවන, මධ්‍යම පාන්තිකයන් නොවන, සාමාන්‍ය පන්තියේ මිනිස්සු. ඒ කියන්නේ ගොවියොත් ගොවි පන්තියට තමයි වැටෙන්නේ. කම්මලක් කරන මිනිස්සෙක් ඒ මිනිස්සයත් වැටෙන ගොවි පන්තියට
0: තමයි. ඊට පස්සේ ගැටලුව තියෙන එකයි මිනිස්සුන්ට. ගොවි පන්තිය කිව්වම හිතන්නේ ගොවිය විතරයි කියලා.
1: නෑ, ඒක මං කිය එකයි. ඒක වරද වටහ හරියට තේරුම් ගන්න ඕන. නිර්වචනය ගන්නව නම් රජයේ සේවකයන් සහ මධ්‍ය පාන්තිකයන් නොවන සාමාන්‍ය සේවය කරන මිනිස්සු. ගොවියෝ, කම්මල්කරුවෝ, අත් උදව් දෙන අය, කරත්තකරුවෝ, මේ සියලුම සාමාන්‍ය ජනතාව ගොවි පන්තිය කියන එකට වැටෙනවා.
0: මම උදාහරණ ගන්න, මම දැන් ඒක ගන්න ලේසියට. දැන් මම විශ්‍රාමිකයෙක්නේ.
1: ඔව්.
0: රජයේ සේවකයෙක්, විශ්‍රාමිකයෙක්. ඉතින් මම රජයේ සේවකයෙක් නෙමෙයි තවදුරටත්. මධ්‍යම පාන්තිකයෙක් නෙමෙයිනේ. මගේ ඊඩමක් තියනවා නම් එහෙම මගේ දරුවෙකුට පවරන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ උතන. නමුත් මම කිසියම් කෙනෙකුට පවරන හදිසි අවස්ථාවක් ඉන්න මගේ ඇකින්ද මුලින්ම ප්‍රශ්නයක් ඉන්න. ඒතර එතනදී ඒ ඔය ගැළපෙල්ල කොහොමද කරන්නේ?
1: මෙහෙම දැන් ඔබ නමින් නම් දීමනා පත්‍රය තියෙන්නේ. ඔබට සාමාන්‍ය මිනිස්සු දැනගත යුතු සේවකයෙකුට දීමනා පත්‍රයක් සඳහා හිමිකම් නැත. ඔබට දීමනා පත්‍රය එන්නට ඇත්තේ ඔබගේ පියාගෙන් වෙන්නට පුළුවන්.
0: ඔබගේ
1: එහෙම පුළුවන් රජයේ සේවකයෙකුට දෙන්න පුළුවන්. ඒ ලැබුණාන් පස්සේ ඔබට අන්සතු කිරීම පිළිබඳ ගැටලුවක් පැන නගින්නේ නැහැ. හේතුව ඒ ඔබ සතු අයිතිවාසිකම ඔබට පුළුවන් ගොවි පන්තියේ කෙනෙකුට ඔය ඉඩම පැහැර කරන්න. ඒ ඉඩම බැහැර කිරීමේදී ක්‍රමවේදයක් තියෙනවා, පියවර ගණනාවක් තියෙනවා. ඒ පියවර අනුගමනය කරලා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරය අරගෙන ඔබ අනාථභාවයට පත් වෙන්නේ මේ පැවරීම කියන කාරණාව පෙන්නලා, ඔබට වෙනත් දේපලක් තියෙනවා කියන කාරණාව පෙන්නලා, ඔබගේ කාලත්‍රයන් කියලා කියන්නේ ඔබ මත යැපෙන පුජ්‍යලීන්, ඔබ මත යැපෙන පුජ්‍යලීන් භාර්යාවන්ගේ භාර්යාව දරුවෝ, ඒ අය විසින් කාර්යාල ප්‍රකාශ ලබා දින් පසුව ප්‍රාදේශීය ලේකම්වරයාට පුළුවන් මේ පැවරීම සඳහා ඔහුගේ අනුමැතිය ලබා දෙන්න. ඒ අනුමැතිය ලබා දුන්නයින් පස්සේ පුළුවන් ඔබට ඔබගේ ඉඩම කිසි ගැටලුවකින් තොරව නැවත බැහැර කරන්න.
0: මෙතන විකිණීමක් කියන එක කියෙන්නේ නැහැ, කිරින් පවරනවා කියලා කියන්නේ.
1: මතක තියාගන්න, ආණ්ඩුවේ ඉඩම් විකුණන්න බෑ.
0: පවරන්න පුළුවන්.
1: පැවරීම පමණයි කළ හැකි.
0: අතයට ගනුදෙනුවක් කරගන්නවා. ඒක තමයි සාධාරණේ කරගන්න පුළුවන් තමන්ට.
1: ඒක වෙනම කළගත යුතු දෙයක් මිසක ආණ්ඩුවේ ඉඩම් කවර ලෙසකවත් තවත් පුජ්‍යලයකට විකුණන්න හැකියාවක් නොමැත.
0: තවත් ප්‍රශ්නයක් තියෙනවා. බහුලව ලැබෙන ප්‍රශ්නයක් මේ අපිට. දැන් තමන්ගේ දුවට දෑවද දෙන්න බෑනට ඉඩමක් දෙනවා කියලා දුව වෙනුවෙන් දුන්නා කිව්වහම ඔය වගේ දිවන පත්‍රයක් තියෙන තැනැත්තෙකුට පුළුවන්ද තමන්ගේ බඳින තමන්ගේ විවාහ වීමට යන දුවගේ අත ගන්න තැනැත්තාගේ නමට ඊඩම කොටසක් පවරන්න පුළුවන්ද?
1: මෙහෙමයි.
0: මේ දිවන පත්‍ර ස්වර්ණ භූමි කියලා අපි කියමු.
1: ඒකත් අර කොන්දේසි වලට යටත්. ඔබගේ දුවට පැවරීම ඔබ හිතන ඔබගේ දුවට දෙන්නේ මේ දෑවැද්ද කියලා? දුවගේ නමින් අදාළ ඉඩම් කොටස පැවරීම පිළිබඳ කිසිම බාධාවක් එන්නේ නැහැ. හේතුව ඒ ඔබේ දුව රජයේ සේවිකාවක් වුවත් ඔබට පුළුවන්
0: බාධාවක් නැහැ.
1: හැබැයි ඔබය පවරන්නේ ඔබගේ බෑනට.

0: එතන ගැටලුවක් එනවා. ඔහු රජයේ සේවකයෙක් වුණත් ඔහුට පවරන්න හැකියාවක් නැහැ.
1: අන්න ඒකයි ප්‍රශ්නේ.
0: පැහැදිලිව බෑ. පහරන්න බෑ. ඒක කළ හැකිව තියෙන්නේ ඔබගේ දුවට පවරලා දුවගෙන් දුවගේ මහත්තයාට ලබා ගන්න එක පමණයි. ඒ ඇරෙන්න ඒ ඉඩම පැවරීමට බාධාවක් නොමැත.
1: මම හිතන්නේ ඔබතුමාගේ බොහොම කරුණ පැහැදිලිව මම හිතන්නේ හුඟ දෙනෙකුට තේරෙන්නේ නැති හුඟක් ඔය තියෙන දැවෙන ප්‍රශ්නයක් ඕක. ඊළඟට මෙන්න මේ ප්‍රශ්නේ. දැන් පසු උරුමකාරයව නම් කරනවා කියලා එකක් තියෙනවානේ.
0: ඔව්.
1: උරුමකාරයව නම් කරන මොකද්ද කාලේගේ මහත්තයා? නියම ක්‍රමය මොකද්ද ඕක?
0: මෙහෙම.
1: ඒකේ වැදගත්කම මොකද්ද?
0: ඔය ඉතාලම හොඳ වැදගත්කම. දැන් ඔය රජ ඉඩම් වල තියෙන ක්‍රමවේදය තමයි රජ ඉඩම් බලපත්‍රලාභියා ජීවත් වෙ ඉන්න තාක් කල් ඒ ඉඩම් වල භුක්තික අයිති යනවා ඔහුගේ බිරිඳට. ඊළඟට දරුවෝ ඉන්නව නම් දරුවන් අතර ප්‍රශ්නයක් ඇති වෙන්නට පුළුවන් නිමල් මහත්මයා ඔහු මිය ගියන් පස්සේ. ඒ සාමාන්‍ය ක්‍රමවේදය තමයි ඒ පවුලේ වැඩිමහල් පිරිමි දරුවාට තමයි යන්නේ අයිතිවාසිකම්.
1: පිරිමිහල් පිරිමි දරුවා.
0: පිරිමි දරුවා.
1: වැඩිමහල් දරුවා ගෑනු දරුවෙක් නෑ එහෙම.
0: නෑ ඒක යන්නේ පිරිමි දරුවාට යන්න. හැබැයි අපි හිතන්නකෝ ඒ පවුල තුල අනිත් වැඩිමහල් පිරිමි දරුවටවත් දීපල තියෙනවා. අනිත් දරුවන්ටත් දීපල තියෙනවා. හැබැයි බාලම දරුවට දීපලක් නැහැ කියලා හිතන්න. එවැනි වෙලාවක ජීවතුන් අතර ඉන්න කාල පරාසය තුළ පුළුවන් අනුප්‍රාප්තිකයෙකු නම් කරන්න. දීමනාපත්‍රකරු ජීවතුන් අතර ඉන්න කාල පරාසය තුළදී පනතේ 1070 වගන්ති ප්‍රකාරව හැකියාව තියෙනවා අනුප්‍රාප්තිකයි තිය නම් කරන්න.
1: සමාවෙන්න උතුමා කියන්නේ දීමනා ස්වර්ණ භූමි රන්බිම් ඇතුළු දීමනාපත්‍ර සහ ඉඩම්
0: බලපත්‍රයටත් පුළුවන්. හැබැයි පාර්ශ්වකාර ජීවතුන් අතර ඉන්න කාල පරාසය තුළදී එක පවරණ අනුප්‍රාප්තික අයිතිය ඒ පාර්ශ්වකරු මිය යන්නට මත්තෙන් ඕන්නම් පාර්ශ්වකාරයට පුළුවන් ඉවත් කරගන්න.
1: ඒ කියන්නේ පාර්ශ්වකෙන්න ඕනේ. එයාම ඒක අයින් කරන්න පුළුවන් ඒ
0: පාර්ශ්වකම. අනිවාර්යෙන් මම නම් ජීවත් අනුප්‍රාප්තික අයිතිය නම් කරේ මම මිය යන්නට මත්තෙන් මට උවමනාය නම් කරපු අනුප්‍රාප්තික අයිතිය ඉවත් කරන්න මට ඉවත් කරන්න පුළුවන්.
1: ඒ කියන්නේ පසු උරුමේ ඉවත් කරන්න පුළුවන්.
0: ඉවත් කරන්න පුළුවන්.
1: නමුත් ජීවතුන් අතර ඉන්න ඕනේ.
0: ඉන්න ඕනේ. එහෙම අයිතිවාසිකමක් මේ පනත යටතේ දීලා තියෙන බලන්න නිමල් මහත්මයා ඒ මනුස්සයාගේ ජීවිතේ කොච්චර සුරක්ෂිතයිද කියලා. දැන් අපේ රටේ බොහෝ ප්‍රශ්නවලදී දෙමව්පියෝ බුරුතු පිටින් ගිහිලා ගාල් කරනවා මහලු නිවාසවලට. දේපල ටික ලියාගත්තා එලවලා දැම්මා. හැබැයි රජයේ ඉඩම් ආඥා පනතේ තියෙන මේ ප්‍රතිපාදනත් එක්කලා ගත්තාම තාත්තව අම්මව මහලු නිවාසයට දැම්ම කියලා අයිතිවාසිකම හම්බෙන්නේ නැහැ. ඒක හරි විශිෂ්ට නීතියක්. මං කිව්වේ ඒකයි මේ රජයේ නීතියේ මේ ඉඩම් වල තියෙන මේ අය නෛතික ක්‍රමවේදය රජයේ ඉඩම් සම්බන්ධයෙන් මේ විදිහටම යන්න ඕන. ඔබ හිතන්න ඔයාගේ දුවට පුතාට දුන්නා කියලා. දුන්නයින් පස්සේ ඒ සින්නක්කරේ ලබා දුන්නු දුව පුතාට අවශ්‍ය විදිහට ඒ ඉඩම් පිළිබඳව තීරණ තීන්දුව ගන්න පුළුවන්. ඕන විකුණන්න පුළුවන්. අම්මා තාත්තා ඉඳලා දුන්නත් විකුණන්න පුළුවන්. මේ මතක තියාගන්න රජයේ ඉඩම් අනුප්‍රාප්තික අයිතිය නම් කරා වුණත් අම්මා තාත්තා ජීවතුන් අතර ඉන්නකන් දරුවන්ට කළ හැකි දෙයක් වෙන්නේ නැහැ.
1: ඒතර පසුරුමේ නම් කරලා දී පවුල 4 දෙනෙක් ඉන්නවා දරුවෝ. ඒවලු සමගිය සම්බන්ධත් නැහැ. හදිසියේ දීමනා පත්‍රකරු අභාව ප්‍රාප්ත වෙනවා. මිය යනවා. ඊට පස්සේ ප්‍රශ්න ඇති වෙනවා මේ පසුරුමේ සම්බන්ධයෙන්.
0: අයිතිවාසිකම්
1: පසුරුමේ පවරන්න පවුලේ බාලයා හෝ
0: කැමති කෙනා පුළා.
1: එහෙම අවස්ථාල් තියෙනවා. පවුල් ආරවුල් තියෙනවා දරුව අතර. ඒ වගේ දෙයක් සම්බන්ධ උතුමාගේ නීතිමය පැත්ත
0: බලුවොත් දැන් අපේ

0: වැඩ පුළුවන් උසාවිය පිටපත.
1: අධිකරණය යන්න පුළුවන්.
0: අනිවාර්යෙන් පුළුවන්.
1: ඉතින් ඊට පස්සේ වෙන්නේ එතන අර පවුල් අවුල් වෙනවා
0: නේ. ඔව්. දැන් මෙහෙම ඒක ඒක මම කියන්නේ හැම දෙයකම හොඳක් තියෙනවා හැම දෙයකම නරකක් තියෙනවා කියලා. ඔය නරක තියෙන ඒක දුර්ලභ අවස්ථාවක්. ඔවැනි වෙලාවක මේක නිසි පරිදි බෙදී යන ක්‍රමවේදයක් තිබුණා නම් හොඳයි කියන තැනට එන්නේ ඔතන පවුල් ආරවුල් ඇති වෙන්න පුළුවන් හින්දා.
1: දැන් මෙතන පසූරුමේ තියෙන තැනත්තා රඩබ්බර විදිහට එයාගේ මුදල් හදිස්සියක් හින්දා මොකක් හරි ප්‍රශ්නයක් හින්දා ඊඩම විකුණන්න යනවා කියන්නේ
0: කොහෙත්ම බෑ.
1: එතකොට අර ඒ ඊඩම තාත් කඩේ පදිංචිලා ඉන්න සහෝදරෝ එහෙම බෑ. ඒගොල්ලන් කැමත
0: තියෙනවනේ. ඒක මම කීකයි ඔබට තේරුම් ගත යුතු වැදගත් දේ තමයි ඒ අයිතිවාසිකම් කියන ලබන සියලු දෙනාගේ එකඟතාවයේ තියෙනවා නම් ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරය අරන් ඒ කතාව කරන්නට පුළුවන්. හැබැයි ඒ සඳහා එක් පුජ්‍යලෙක් හරි විරුද්ධ වුණොත් අයිතිවාසිකම් ඉදිරිපත් කරන එක් පුජ්‍යලෙක් හරි විරුද්ධ වුණොත් ඒ ඉඩම අන්සතු කරන්න බෑ.
1: අනිවාර්යයෙන්ම අධිකරණයට යා යුතුයි.
0: අධිකරණයට යා යුතුයි.
1: තවත් මේ දෙවෙනි ප්‍රශ්නය තමයි මේ මුක්තියට සය වෙනවා කියලා කතාවක් තියෙනවානේ. ඒක මම දැක මේ මාධ්‍යවල මාගෙන් අර නීතිමය ප්‍රශ්න වලට උටිනවා මේ මේ භුක්තියට සවියම මහා ප්‍රශ්නයක් කියලා සමහර ගම්වල නගරවල වගේ තැන්වල ඒ භුක්තියට සවියම කියන එක නීතිමය පැත්තක් තියෙන දෝකේ.
0: මෙහෙමයි. රජයේ ඉඳන්
1: නීති පොතේ
0: භුක්තියට සවියම කියන එක වචනීය තේරුම් ගන්න එපාය. භුක්තියට සවියම කියලා කියන්නේ තමන් භුක්තිය ඉන්න භුක්තියෙන් අයිතිවාසිකම් කියන එකනේ.
1: ඔව්.
0: නිමල් මහත්මයා මතක තියාගන්න වැදගත් දේ තමයි ආණ්ඩුවේ ඉඩම් වලට භුක්තියෙන් අයිතිවාසිකම් කියන්නේ බෑ. භුක්තිය සවි වෙන්නේ.
1: උතුමගෙන ආණ්ඩු ඉඩමක අවුරුදු 100ක් හිටියත්
0: 100ක් හිටියත් බෑ. ආණ්ඩු ඉඩම භුක්ති විඳින්න බින්දත් අවුරුදු 100ක්
1: භුක්තියට සවි වෙන්නේ නෑ.
0: අපි හිතමු ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ තියෙන ඉඩමක් නම් ප්‍රාදේශීය ලේකම්වලට අයිතිවාසිකම තියෙනවා. අර භුක්ති විඳින තැනත්තාව ඒ ඉඩමෙන් ඉවත් කිරීම සඳහා නඩුවක් බල ගන්නන්න අයිති තියෙනවා.
1: අනිවාර්යයෙන්ම
0: එතෙන්දී
1: රජයේ ඉඩම පවර ගන්න
0: හිමුව පුළුවන්. එතෙන්දී මම අවුරුදු 100ක් මම මගේ 100 හිටියා මගේ තාත්තා හිටියා මම ඉන්නවා කියලා කියන එක අර නැරපීමේ ආඥාව අවලංගු කරන්න හේතුවක් වෙන්නේ නැහැ. හේතුවක් වෙන්නේ ඒ ඉඩමේ ඉඳීම සඳහා නීත්‍යානුකූල බලයක් කවුරු හරි දුන්නා කියන එක පෙන්නනවා නම් පමණයි. නීත්‍යානුකූල බලයක් රජ ඉඩමක ඉන්න දෙන්න පුළුවන්කම තියෙන්නේ නිමල් මහත්මයා රජ ඉඩම් බලධාරියා වෙන ප්‍රාදේශීය ලේකම්වරයාට පමණයි. ඔහු විසින් ඉඩම් කච්චේරියකට කැඳවලා බලපත්‍රයක් ප්‍රධාන පත්‍රයක් දීමනා පත්‍රයක් හෝ අවසර පත්‍රයක් දීලා නැත්නම් භුක්තිය විඳීම මත රජයේ ඉඩමකට අයිතිවාසිකම් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ ඉඩම තුල ගොඩනැගිලි ඉදි කරන්න පුළුවන් කමකුත් නැහැ. ගොඩනැගිලි ඉදි කළා තියෙනවා නම් ඒ ගොඩනැගිලි ගලවගෙන තමයි යන්නේ.
1: මෙතනම තව ප්‍රශ්නයක් බලපාන ප්‍රශ්නයක් මම කියන බුදුමට අන්තර්ගරය තුල සිද්ධ වෙන පෞගේද ආන්දෝලනයක් ඇති වුණා. මේ නුවරව තියෙනවානේ නගරවාසීන් ජලයේ සපේන අක්කර අඩි 3035000ක් විතර වපසරිය තියෙන නුවර වැව ඓතිහාසික වැවක් 1800 ගණන් විතර තමයි ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. ඊට පස්සේ සම්පූර්ණ වැව දුර්වල තත්යක තියෙන්නේ කාන්දු වෙලා තියෙන වතුර කාන්දුන් තියෙන. ඒ තියෙද්දී ප්‍රශ්නයක් මතුණා ඔය නුවර වැව යටතේ ඉඩම් බලපත්‍ර දීමනා පත්‍ර පුතුමා ඉස්සෙල්ලා සඳහන් කරපු ස්වර්ණ භූමිය ජය භූමිය රන් භූමිය වගේ දීමනා පත්‍ර දීලා තියෙනවා. බලපත්‍ර නැතුව කිසි දෙයක් නැතුව පවුල් 600 ගණක් ඉන්නවා අල්ලගෙන. අල්ලගෙන ඉන්න මොකද්ද මේ නුරව රක්ෂිතේ. රක්ෂිත කියන එක සහ තාවුල්ල. දැන් මෙතන ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. දැන් අලුතෙන් විසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් දාලා දේශපාලන මැදිහත් වීම වෙලා අන්තිමට ළඟදී මැන්න. අවුරුදු 100 ගණකට පස්සේ තමයි නුරව රක්ෂිතේ මැන්නේ. මැන්නලා දැන් මැන්නලා ඉවරයි. දැන් තියෙන ප්‍රශ්න තමයි විසාපතිවරයා මම අපි කතා කළ ප්‍රශ්නය ගැන කියනවා. ඒගොල්ලෝගේ වාර්තා කැබිනට් එකට දාලා තියෙනවා, ඇමති මණ්ඩලයට දාලා තියෙනවා. ඒගොල්ලෝ නිර්දේශ මොකද්ද? වහාම මේ රක්ෂිත ඇතුළේ ඉන්න කට්ටිය ඉවත් කළ යුතුයි. ඒ වන්දි ගෙවීමක් ඇතුළේ රජයේ ප්‍රතිපත්තියට අනුව කියලා. මෙතන මේ ප්‍රශ්නේ මොකද්ද? මේ දැන් දීලා තියෙන බලපත්‍ර දීලා තියෙන නපදිලා තියෙන රජයේ නිලධාරියෙක් විසින් දීලා තියෙනවා. එතකොට මිනිස්සු කියන අපි දන්නේ අපිට දුන්න අපි ගත්තා. අපි ගෙවල් නැද්දෝ තට්ටු දෙක තුන ගෙවල් ගහලා තියෙනවා. අපි ව්‍යාපාර කරනවා. මෙතන මේ අත්වාසින්ම නීතිමය தත්ත්වෙ මොකද්ද කාලෙක මහත්තයා? මේ සංවේදී ප්‍රශ්නයක්.
0: තමන්ට නිසි අවසර පත්‍රයක් බලපත්‍රයක් දීලා තියෙනවා නම් ඒ නිසි අවසර පත්‍රය සහ බලපත්‍රය මත භුක්තිය රඳන්නේ මිනිසුන්ට අයිතිවාසිකම තියෙනවා. ඒක තමයි පළවෙනිම ලෝ එක නීතිය. මොකද්ද? නිසි අවසර පත්‍රයක්. හොරෙන් හදාගත්ත එකක් නෙමෙයි, නීති විරෝධී හදාගත්ත එකක් නෙමෙයි. නිසි අවසර පත්‍රයක් දීලා තියෙනවා. ඒ මත දරන දඬ අයිතිය තියෙනවා. හැබැයි අපි තේරුම් ගත යුතු වැදගත් කාරණාවක් තියෙනවා නිමල් මහත්මයා. මම භුක්ති විඳලා අවසර පත්‍රය අරගෙන තියෙන්නේ නුවර රක්ෂිත ඉඩමකට නම්. ඇත්තටම නුවර රක්ෂිතට අයිති වෙන කොටසකට නම්. එතන ගැටලුවක් තියෙනවා. මට අයිතිවාසිකමක් තියෙනවද රක්ෂිත රැඳී ඉන්න කියලා. එක දෙවෙනි කාරණේ

0: නුවරව රක්ෂිතයට අදාළ ඉඩම්වලට බලපත්‍ර හෝ දීමනාපත්‍ර හෝ ප්‍රධානපත්‍ර දීලා තියෙනවා නම් ඒ දීලා තියෙන නිලධාරි කවුද? කිසිම කෙනෙකුට මතක තියාගන්න නුවරව සම්බන්ධයෙන් නෙමෙයි.
1: අනිත් අය තවත් කියන්නේ තිසෑව ගත්තාම වසක් කුළුඹයි වැව් 16ක් තියෙනවා 14ක් තියෙනවා මහ වැව්ගෙන් જાති. මේජර් ස්කීම්ස්. ඒ හැම එකම ප්‍රශ්න තියෙනවා දැන් ඔය.
0: ඒක තමයි. කිසිම රක්ෂිතයක ඉදිකිරීමක් කරන්න කිසිම රක්ෂිතයක ඉඩමක් සන්තකයේ දරන්න සාමාන්‍ය පුරවැසියන්ට අයිතිවාසිකමක් හම්බෙන්නේ
1: නැහැ. අනිත් පැති නිලධාරි දුන්නේ කවුද කියන්නේ?
0: අන්න රයි. ඒ වැදගත්ම වැදගත් ඒ නිලධාරියා දීලා තියෙන්නේ සත්භාවෙන්න. හිතන්න ඒ නිලධාරියා දෙන්න කලින් ඉඳන් මැනලා තියෙනවා. ඒ නිලමයින අවස්ථාවේදී මේක නොරව රැකෙන ඔහුට ඒ ඔහුගේ දැනීමේ හැටි නොරව රැක්සිත රයිතිකක් නෙමෙයි. එහෙම වුණා නම් දැන් ඒක නොරව රැක්සිත රයිති වීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. නොරව නෙමෙයි ඕනම රක්ෂිතයක් සම්බන්ධයෙන් ගත්තාම. හරිද? එතකොට වෙන දේ තමයි ආණ්ඩුවට සිද්ධ වෙනවා ඒ උදවිය අයින් කරනවා නම්. අයින් කරනවා නම් කියන්නේ රක්ෂිතේ නම් අයින් කරන්න වෙනවා. අයින් කරනවා නම් ඔවුන් සිදු කරන ලද ඉදිකිරීම් වලට එක්කෝ වන්දි ගෙවන්න වෙනවා, ඉඩම් වලට එක්කෝ විකල්ප ඉඩම් ලබා දෙන්න වෙනවා.
1: ඒතර දුන්නු නිලධාරීන්ට ප්‍රශ්නයක් එන්නේ නැද්ද?
0: මම ඒකයි ඔබට කිව්වේ. ඒ දෙන ලද නිලධාරියා අදාළ බලපත්‍රය ලබා දීලා තියෙන්නේ සත්භාවයෙන්. රජයේ නිලධාරීන් විසින් කරනු ලබන සත්භාවීය ක්‍රියාවකට විරුද්ධව රජයේ නිලධාරියෙකුට විරුද්ධව නඩුවක් දාන්න බෑ නිමල් මහත්මයා. හැබැයි රජයේ නිලධාරියා කරලා තියෙන ක්‍රියාව අයථා ක්‍රියාවක් නම් දූෂණයක් නම් අල්ලත් පනතේ දූෂණය කියන වගන්තියට නඩු දාන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මම දන්න විදිහට නම් ওই නුවර ආරක්ෂිතය තුළදී ලබා දීලා තියෙන බලපත්‍ර ප්‍රධානපත්‍ර සියල්ලක්ම ඒ හිටපු කාලපරාසවලදී අදාළ නිලධාරීන් විසින් නිසි පරිදි පරීක්ෂා කරලා බලලා ලබා දීපු ඒවා. ඒ නිසා ආණ්ඩුවට වගකීමක් තියෙන ඒ මිනිස්සු අයින් කරනවා නම් රක්ෂිතෙන්. ඒ මිනිස්සුන නිසි ඉඩමක් දෙන්න ඕන. ඒ මිනිස්සු අයින් කරනවා නම් රක්ෂිතෙන්. ඒ මිනිස්සු විසින් හදාගත්ත දේපළ වලට නිසි වටිනාකමක් දෙන්න ඕන. මොකද මිනිස්සෙක්ගේ
1: මම හිතන්නේ මේ ලක්ෂ හෝටල් ගණන් විඳන් කරලා
0: ඉදිකිරීම කියන්නේ නිවල් මත ලේසි පාසු දේවල්
1: නෙමෙයි. සංචාරක හෝටල් පව තියෙනවා.
0: පැහැදිලිද? ඒ හින්දා ඒක ලේසි පාසු කාර්යයක් වෙන්නේ. අයින් කරනවා නම් ඒකට දාලා වටිනාකම දෙන්න ඕන.
1: සාමාන්‍ය පොදු වශයෙන් ගත්තාම රටේ ප්‍රශ්නක් වශයෙන් ගත්තාම උතුම දකින්න කොහොමද මේක? මේක මේ ඇත්ත වශයෙන්ම නුවර රක්ෂිතයේ කලින් අනාදිමත් කාලයට පෙර කළ යුද්ධයක් නේද මොකද? ඒ මොනවාන ප්‍රශ්නයක් තියෙන්නේ
0: නැහැ නේද? පැහැදිලිවම රක්ෂිතෝ නිසි විරුද්ධයට වෙන් කරලා තිබුණා නම් නිසි පරිදි වෙන් කරලා තිබුණා නම් කෙනෙක් රක්ෂිතයට ඇතුළු වීමම දඩයක් ගන්න දවර්දා. කෙනෙක් රක්ෂිතයට ඇතුළත් වෙලා ඉදිකිරීමක් කරනවා නම් ඉදිකිරීම කරන අවස්ථාවේදීම නඩු දාන්න ඕනේ.
1: දැන් මෙන්න තව ප්‍රශ්නයක් තියෙනවා. ඒක මතක් කරන්න ඕනේ. දැන් මේ ඉඩම් ප්‍රශ්නයක් ඉඳලා. දැන් උතන රක්ෂිතය ඉන්නවා 600 ගණන් මටම 600 ගණක් ඉන්නවා කිසිම බලපත්‍රයක් මොකවත් නැතිව මේ දක්වා ඉන්න කට්ටිය ගෙව හදාගෙන. ඒ කට්ටිය සම්බන්ධයෙන් මොකද්ද ගන්න පෙර ආණ්ඩුව ඒකට වන්දි ගවන්නේ?
0: මෙහෙමයි, ආණ්ඩුව යාලට වන්දි ගවන්න බැඳිලා නැහැ නේ මහත්මයා. හේතුව ඔවුන් ආණ්ඩුවේ අවසරයක් මත ඉන්න අය නෙමෙයි. හැබැයි තර්කයක් ගේන්න පුළුවන්. ඔයාලගේ අවසරයක් නොතිබුණා නම් මං කොහොමද ගියේ හැදුවේ?
1: ඇයි නැවැත්තුනේ නැත්තේ?
0: ඇයි නැවැත්තුනේ නැත්තේ? නමුත් නිමල් මහත්මයා, කිසිම කෙනෙකුට අයිතිවාසිකමක් නැහැ ගිහිල්ලා අනුන්ගේ ඉඩමකට ගිහිල්ලා ගෙවල් හදන්න අයිතිවාසිකමක් නැහැ. දැන් ඔය ගිහිල්ලා ඉන්නේ ආණ්ඩුවේ ඉඩමකට නම් ආණ්ඩුවේ බලධාරියාගේ අවසරයකින් තොරව නම් ගියේ හදලා තියෙන්නේ. ආණ්ඩුවේ බලධාරියාගේ අවසරයකින් තොරව නම් ඒ ඇතුළු වීම කරලා තියෙන්නේ, සංවර්ධනය කිරීම කරලා තියෙන්නේ. ඒ අයට වන්දිල්ලීමේ හැකියාව අයිතිවාසිකම නැති වෙලා යනවා.
1: අනිත් ප්‍රශ්නේ තමයි දැන් මට අමතකුණා ඉස්සලාහන බුදුමාගෙන් සින්න ක්‍රීඩම් ගැන බුදුමා කිව්වනේ. බොහොම ටිකයි කිව්වේ, අපුඟක් ගත්තේ මේ අනිත් ඉඩම් ගැනනේ. එතකොට මේ සින්න ක්‍රීඩම් භුක්තියට සවිම ගැන බුදුමා කිව්වනේ. මේ සින්න කර ඉඩමක ඒ தත්ත්වය කොහොමද?
0: හරි හරිදම හරි.
1: අපි ඇහුවේ නැහැ ඒක
0: වෙලාවට. නෑ නෑ, ඒක වෙනම කතා කළ යුතු
1: පිටින් කියනවනේ.
0: මාතෘකාවක් නිවල් මහත්මයා, සින්න ක්‍රීඩම භුක්තියට සවි වෙන්නට පුළුවන්. සින්න ක්‍රීඩම භුක්තියට සවි වෙන්නේ කාලාවරෝධී ආඥා පනති පැහැදිලිව තියෙනවා. නිරාබාධිත භුක්තියක්. ඒ අදාළ ඉඩමට කිසිම කෙනෙක්ගේ බාධාවකින් තොරව අවුරුදු 10ක හෝ 10කට වැඩි කාලයක් භුක්ති විඳලා තියෙනවා නම් ඒ භුක්ති විඳ කෙනාට කියන්නට පුළුවන් භුක්තියෙන් අයිතිවාසිකම කියන්නට පුළුවන්. ඔන්න අර ඔබ කිව්ව භුක්තියට සවිවීම කියන කතාව එනවා. එහෙම එන්නේ සින්නක්කර ඉඩම් සම්බන්ධයෙන් පමණයි. මතක තියාගන්න, සින්නක්කර ඉඩම් සම්බන්ධයෙන් පමණයි. දැන් අනුරාධපුරෙත් සමහර තැන්වල සින්නක්කර ඉඩම් තියෙනවා. අනුරාධපුරේ වැඩි හරියක් තියෙනවා.
1: ගංගොල තියෙනනේ.
0: ගංගොල තියෙනවා සින්නක්කර ඉඩම්. මැනලා වෙන් කරලා ආධිකාලින වෙන් කළ තිබිච්ච සිංහල
1: ඉඩම් තියෙනවා. ඔප්පු සහිතව.
0: ඔප්පු සහිතව තියෙනවා. හැබැයි සමහරු දන්නේ නැහැ ඔප්පු තියෙනවද කියලා. ඒ අය ඒක નિરાබාධිතව කියලා නැත්නම් තව කෙනෙක් ඒකට බාධා කරන්නේ නැතුව අවුරුදු 10කට වැඩි කාලයක් භුක්ති විඳලා තියෙනවා නම් අන්න භුක්තිය අයිතිවාසිකම් කියන්න පුළුවන්. භුක්තියට සවි වෙන්න පුළුවන්. හැබැයි ඒක මතක තියාගන්න අනිවාර්යයෙන්ම සින්නක්කර ඉඩමක් විය යුතුමයි.
1: දැන් මේදි මේ ප්‍රශ්නේ මතු වෙනවා. මම උතුම සැලක් උත්තර දුන්නා මේ කාලෙකට පෙර. උතුමාව වෙනත් නිජ මහත්මයෙක් උත්තර දුන්න මතකයි මට. ආපහු මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. දැන් ඔය ඔකටම අදාළයි. දැන් ඉඩමක් තියෙන සින්නක්කර ඉඩමක්. කම්බි ගහලා තියෙනවා. අයිතිකාරයා ඉන්නේ ඈත් දුර බැහැර කොළඹ ගියමුකෝ අපි. අනුරාධපුරේ ගියමුකෝ ඉඩම තියෙන්නේ. ඊඩමේ කට්ටියක් ලිඳක් තියෙනවා. පොල්ගස් 10 පාරක් තියෙන පොලිටි කඩා ගන්නවා. ලිඳේ වතුර බොනවා. අල්ල බිනමට යන්නේ තමන්ගේ ඥාතියේ ගිඩම තියෙන පිටිපස්සේ නම් මේ ගිඩම හරහා යනවා. කිසි කෙනෙක් හොයන්න බලන්නේ නැහැ, එපා කියන්නේත් නැහැ. අයිතිකාරයෝ පිටරට ගිහලා කොහොම හරි ඒක සල්ලිකාරයෙක් වැඩ කරන පුළුවන් සාමාන්‍ය කෙනෙක් කෙනෙක් අපි දන්නේ නැහැ ඒක. ඒ වගේ අවස්ථාවකදී ওই භුක්තියට සවිම ප්‍රශ්නේ මතු වෙනවද?
0: ඔව්, එතනදී එන්නේ
1: එකපාරට කම්බි ගාලා උඹලා මේක අස්සේ ඉන්න බයි කියන්න පුළුවන්ද?
0: එතන එන්නේ පරවශ්‍යතාවය කියලා තියෙනවා නිමල් මාත්මයා නීතියේ එක අයිතිවාසිකම්.
1: ඒ භුක්තියට සවිම නෙමෙයි.
0: පරවශ්‍යතාවයි. පරවශ්‍යතාවයි තියෙන්නේ ඒ පරවශ්‍යතාව අපි ඒ පාර අවුරුදු ගානාවක් තිස්සේ අපි ඒක පාවිච්චි කරා ওই පාර. හැබැයි මතක තියාගන්න ඒ පරවශ්‍යතාවයි

0: තමයි මේ හදාගෙන තියෙන්නේ. ඇත්තම පාර තියෙන්නේ වෙනත් පැත්තකින් නම් සින්නක්කර අයිතිවාසිකම කියන පුජ්‍යලයට අයිතිය තියෙනවා. ඒක වහලා දාන්න. වහලා දාපු ගමන් එනවා පරවශිතා අයිති සම්බන්ධව නඩු කරේකට යන අයිතිවාසිකමක්.
1: එතන කාලි මහත්තයා පරවතිය සම්බන්ධව තර අවුරුදු ගානක කාල සීමාවක් වෙන්න ඕන සම්පූර්ණ වෙන්න ඕනිද?
0: නෑ, පරවශිතා අයිතිය කියලා කියන්නේ වෙනම එකක්. භුක්තියට සවිවීම කියලා කියන්නේ තව එකක්. ඔබට අර කිව්ව, ඔබ කිව්ව භුක්තියට සවිවීම කියන කාරණාව සින්නක්කර ඉඩමක් මත යනකොට අපිට එන්නට පුළුවන්ද කියන තර්කය ගත්තොත්, ඔව් අවුරුදු 10ක් තිස්සේ අපි ගියේ මේ පාරේ. අවුරුදු 15ක් තිස්සේ මේ පාරේ ගියේ. ඒ හින්දා මේ පාර අපේ භුක්තියට සවි වෙලා තියෙන්නේ. එහෙම තර්ක කරන්න පුළුවන්.
1: තර්කේ සාධාරණද?
0: අසාධාරණයි.
1: නීතියෙන් ඉඩ නැද්ද මේ මගේ දැනගන්න?
0: නීතියෙන් ඉඩ නැහැ කියලා කියන්නේ මෙහෙමයි. එතනදී පෙන්වන්නට ඕන ඒ ඉඩමට ප්‍රවේශ වීම සඳහා තියෙන එකම මාර්ගය මේකයි නම් ඒ තර්කේ සාධාරණයි. ඒ ඉඩමට ප්‍රවේශ වීම සඳහා වෙනත් මාර්ගයක් තිබියදී කෙටි මාර්ගයක් ලෙස බයි මාර්ගය භාවිතා කරනවා නම් ඒ තර්කය අසාධාරණයි. ඒ අර සින්නක්කර ඉඩම් හිමියාට කරන ලබන ඔහුගේ අයිතිවාසිකම් වලට කරන ලබන බලවත් වරදක්. ඒ
1: කියන්නේ නඩු ගියත් සමාන දිනන්න බෑ. ඒක තේරුම කෙටින් කියනවනේ.
0: දිනන්න බෑ. හැබැයි මෙහෙමයි. දිනන්න පුළුවන් ඒ පාර හැර වෙනත් පාරක් තිබ්බේ නැත්තම්.
1: එතකොට තමන්ට තියෙනවා එතන
0: පැහැදිලිවම තමන්ගේ ඒ පාරට තියෙන අයිතිවාසිකම් ඔන්න භුක්තියට සවි වෙලා තියෙනවා. අවුරුදු 15ක් තිස්සේ අපි එතනින් ගියා. එහෙනම් මට ඒකට යන්න අයිතිය තියෙනවා. ඒක තීරණය වෙන්නේ නිමල් මහත්මයා අදාළ සිද්ධිමේ කරුණු මත.
1: තවත් ප්‍රශ්න සින්නක්කරේ සම්බන්ධයෙන් කතා කරන්න පොඩ්ඩක් හරි. දැන් සින්නක්කර ඉඩමක් ගත්තාම දෙමාපියෝ ඒ දරුවා අතර විරසක වීම තියෙනවනේ. සමාලාවට අනිසි විවාහයක්ින්ද, ප්‍රේම සම්බන්ධයක්ින්ද දරුවෙක්ගේ. එහෙම නැත්නම් දෙමාපියෝ කීට අකීකරු වෙලා වෙනත් තමන්ගේ හිතුමතේ වැඩ කරලි වල දඩබ්බර හිතුවක්කාරී චරිත දරුවෝ. එහෙම වුණාම තාත්තලා අම්මලාගෙන උඹට මේ කිසි දෙයක් අයිත් දෙන්නේ නැහැ අපි. එහෙම කියලා අන්තිමට මේවා වෙන කෙනෙකුට පවර්ණව හරි දෙනව හරි විකුණුව හරි පටන් ගන්න තාත්තා හරි අම්මා හරි දෙන්න එකතු වෙලා හරි වෙන වෙනම හරි. එහෙම වුණාම දරුවන්ට විරුද්ධ වෙන්න බැයිද? නීතියෙන් වන්ට කිසිම පිළිසරණක්. ඒ වගේ අවස්ථාවකදී.
0: මෙහෙමයි. සින්නක්කරවල තියෙන සිද්ධිය තමයි නිමල් මහත්මයා. සින්නක්කර ඉඩමේ අයිතිවාසිකම් තියෙන කෙනාට තමන්ට කැමති ඕනම කෙනෙකුට ඒක කරලා දාන්න පුළුවන්.
1: කිසිම බාධාවක් නැද්ද?
0: කිසිම බාධාවක් නැහැ.
1: එදෙන සාධාරණයක් නැන්නේ සමාල්ලාවට. පවුල් ලවුල් වලට එක තියෙනවා නේද? ඒකාධිපති බලයක් තියෙනවා කියන තාත්තට හරි අම්මට හරි ඉඳන් සම්බන්ධයෙන්
0: මම ඔබට පටන් ගන්නකොටම කිව්වේ හැම දෙයකම හොඳක් තියෙනව නරකක් තියෙනවා. දැන් දෙමව්පියන්ට දෙමව්පියන්ගේ ඉඳන් සම්බන්ධව තියෙන බලය දරුවන්ට ප්‍රශ්න කරන්න දෙන්න හොඳ නැහැ.
1: දේපොළ සම්බන්ධයෙන්
0: තියෙන බලය ප්‍රශ්න කරන්න දෙන්න හොඳ නැහැ. හේතුව අම්මා තාත්තා දරුවෝ හදලා වඩලා කවලා පොවලා උස්මහත් කරලා අතපය කඩන්න නැතුව හදලා උඹලා අපිට මේ දේපල දෙන්න ඕනේ කියන තැනට දරුවෝ එනවා නේද? වැරදි.
1: දැන් දී යුතුයි නේද මං
0: කියන්නේ? ඒ එතන මං එනවා. අම්මා තාත්තා කවදාකවත් තමන් විසින් උපය ගන්න දේ තමන්ගේ දරුවෝ ඇරෙන්න වෙන කෙනෙකුට බැහැර කරන්නේ නැහැ.
1: එහෙම ගන්න ඉන්නවනේ.
0: අපේ ඒකට හේතු තියෙනවා. අපේ රටේ නිමල් මහත්මයා අපේ රටේ හැදලා තියෙන සංස්කෘතියත් එක්කලා ගත්තාම දෙමව්පියෝ දරුවන්ට මොන තරම් මොන දේ කරත් තමන්ගේ දරුවට ඇරෙන්න වෙන කෙනෙකුට එක දෙන්නේ නැහැ. හැබැයි දෙමව්පිය බලාපොරොත්තු වෙනවා තමන්ගේ අවසාන මොහොතේදී තමන්ට බැරි වෙනකොට තමන්ගේ දරුවෝ තමන්ව බලාගනී කියලා. එහෙම බලාගන්න නැතුව ඉන්න වෙලාවක දරුවෝ නොවන වෙන කෙනෙක් නම් ඒ දෙමව්පියව බලාගන්නේ ඒ දරුවෝ නොවන වෙන කෙනාට ඒ දේපල ලියලා දීමම අසාධාරණ වෙන්නේ
1: නැහැ. ඒ හේතුව තමන්ගේ සහජ දරුවන්ට යන කලදසා මොකද එහෙම වුණාම
0: ඒකේ දරුවෝ දැනගන්න ඕන. ඒකට හේතුව තමන් එක තමන්ගේ දෙමව්පියෝ වයසට ගියායින් පස්සේ නිමල් මහත්මයා උඹලා අපිට දේපල ලියලා දෙන්නේ උඹලා වෙපා කියලා කුණුමාළු කෑල්ල වගේ අයින් කරනවා නම් දරුවෝ ඒ දරුවන්ට කිසිම දේපලක් හිමි විය යුතුත්
1: නැහැ. බුදුමාගේ මතේ
0: මගේ මතේ ඒ හින්දාම තමයි ওই සින්නක්කර නීති දේපල වලදී සින්නක්කර දේපල පවරන්න සින්නක්කර දේපල සතු කෙනාට පරම අයිතිවාසික වැඩි බලයක් දීලා තියෙනවා. හැබැයි අම්මා තාත්තා සලකගෙන ඉන්න දරුවට ඒ දේපල පැවරීම පිළිබඳ ඒ දෙමව්පියන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
1: දැන් මෙහෙම වුණොත් එහෙම නැහැ. ඔය තත්ත්වයටදී දැන් දරුවෝ දෙන්නේ තුන් දෙනෙක් ඉන්න පවුලක අම්මා තාත්තා කරන වැඩේ වැඩිපුර දෙනවා ඒගොල්ලන් රුචි අරුචිකම් බලලා දෙක දරුවෙකුට වැඩිපුර සලකනවා. 75% එයාට දෙනවා. 25% දෙනවා තව කෙනෙකුට දෙනවා. දෙන්නේ කුටි දරුවෝ. ඒතර එතන ඒගොල්ලන්ට ඒකට සටන් කරන්න බැයිද? කුණා කියලා.
0: මම ඔබට කිව්ව
1: පළවෙනිම දේ බැයිද?
0: බෑ. පළවෙනිම දේ තමයි ඔබට කිව්ව පළවෙනි දේ තමයි සින්නක්කර දීපල හිමිපුජ්‍යලයාට තමයි අයිතිය තියෙන්නේ. ඒ දීපල පවරන්නේ කාටද කියන්නේ? ඒ දීපල පැවරීමේදී

0: තව කෙනෙකුට කොච්චරක්ද දෙන්නේ, අනිත් කෙනාට කොච්චරක්ද දෙන්නේ කියන එක තීරණය කරන්නේ ඒ සින්නක් කර දීපල අයිති කෙනා. ඒ නිසා මට පොඩ්ඩක් අඩුවෙන් හම්බුනම අයියට පොඩ්ඩක් වැඩියෙන් හම්බුනායි කියලා ඉල්ලන්න තර්ක කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි දෙමව්පියන්ගේ යුතුයකමක් තමයි නිවල් මහත්මයා තමන් සතු දීපල බෙදලා දීන එක.
1: යුතුයකම නීතියක් වෙන්නේ
0: නැද්ද? හොඳ ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නය. යුතුයකම් කියලා කියන එක නිවල් මහත්මයා දෙපැත්තරම තිබෙන එකක්. යුතුයකම් කියන්නේ නීතියක් නෙමෙයි. මව විසින් පියාට කළ යුතු දේපලොත්, දරුවෝ විසින් පියාට කළ යුතු දේවලු, දරුවන් විසින් පියා විසින් දරුවන්ට කළ යුතු යුතුයකම් වෙන වෙනම තියෙනවා. ඒවා ඒ අය ඒ ආකාරයෙන් කරොත් විතරයි ඒ පවුලක් සාර්ථකව යන්න පුළුවන්කම තියෙන්නේ.
1: අධිකරණයකට ගියාම ඔය සලකලා බලනවද? ඔවා
0: යුතුයකම් කියන කාරණාව සලකලා බලන්නේ නැත. මතක තියාගන්න. දරුවෝ දරුවන්ට දේපල ලියලා දෙන්නේ නැතුව වෙනත් කෙනෙකුට දේපල ලියලා දෙනවා නම් පියා ඒකට මොකක් හරි ෆේටල් මාරාන්තික සිදුවීමක් තියෙන්න ඕන. මොකක් හරි හේතුවක් තියෙනවා. එහෙම නැතුව දෙමාපියෝ දරුවන්ට දේපල ලියා නොදී යන්නේ නැහැ. හදිසියවත් දේපල ලියා දෙන්නේ නැතුව මැරුණොත් අන්න එතන එනවා නීතියේ පොඩි වෙනස් කතාවක්.
1: ඒ නීතිය මොකද්ද?
0: ඒ නීතිය තමයි ඔබ හිතන්න පියාට අයිති දේපල පියා අන්සතු කරන්නේ නැතුව මියනවා. ඒ මිය යන වෙලාවක ඒ දේපල වල අයිතිය බෙදලා යන්නේ හරිම සාධාරණ ක්‍රමයකට. මොකද සාධාරණ ක්‍රමේ ඒ දේපල වලින් සින්නක් කර දේපල වලින් දෙකෙන් එකක් මියගිය තැනත්තාගේ බිරිඳට යනවා.
1: බිරිඳ නැත්තම්
0: ඒක මං ආපහු කියන්න. ඊළඟට ඉතුරු දෙකෙන් එක යනවා ඒ පවුලේ ඉන්න දරුවන් අතර සමසම බෙදලා යනවා. දරුවෝ හතර දෙනෙක් ඉන්නවා නම් ඒ දෙකෙන් එකෙන් හතරෙන් එක හතරෙන් එක යනවා. මවත් මිය ගිහිල්ලා කියන්නකෝ.
1: එන්නේ
0: තාත්තත් මිය ගිහිල්ලා අම්මත් මිය ගිහිල්ලා.
1: තාත්තා ඉන්නවා අම්මා නැති වෙලා. ඊටවයි තාත්තා මං මෙලි ඊටර ඒ
0: හිමිනේ. තාත්තා ඉන්නවා අම්මා නැති වෙලා.
1: ඊටර අම්මට බයක් ඉන්නේ නැහනේ.
0: ඔව් අම්මට භාගයක් ඉන්නේ නැහනේ. මේ මම මේ කියන්නේ දේපල අයිතිකරු මිය ගියොත්. දේපල අයිතිකරු පියා වෙන වෙලාවක පියා මිය ගියොත් මවට භාගයයි දරුවන්ට භාගයයි. ඒක ඕන්නම් පියා මිය ජීවතුන් අතර ඉන්න කාලය තුලදී ඒ සම්පූර්ණ දේපලම තමන්ගේ බිරිඳට පවරන්න පුළුවන්. තමන්ගේ දරුවන්ට පවරන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක්
1: නැහැ. පවරන්න දෙන්නත් පුළුවන්. නොපවරන්නත් පුළුවන්.
0: නොපවරන්නත් පුළුවන්.
1: ඒක නීතියෙන් පොකටක් ඇත්තෙත් නැහැ.
0: ඇත්තෙත් නැහැ.
1: එතකොට තවත් ප්‍රශ්නයක් මත වෙන මෙතනදීම මේ ජීවිත භුක්තිය කියලා එකක් තියෙනවානේ. ඒ ජීවිත භුක්තිය ගැන කරේ තියෙනවා නේද ගැටලුවක් මේ මොදෙනෙකුට.
0: ඒක වැදගත්. ඒ කියන්නේ ඒක මතක් කරපෙක හොඳයි. තමන් සතු සින්නක් කර අයිතිවාසිකම දෙමව්පියෝ ජීවත් වෙලා ඉන්න කාලය තුලදී දරුවන්ට පැවරීමේ හොඳ ක්‍රමයක් තමයි ජීවිත භුක්තිය තියාගෙන තෑග්ගක් දෙනවා. ජීවිත භුක්තිය තියාගෙන තෑග්ගක් දෙනවා. එවැනි වෙලාවක දරුවන්ට බෑ නිමල් මහත්මයා අර අම්මා තාත්තට අකෘතඥ අම්මා තාත්තට පුළුවන් දරුවෝ අකෘතඥ විදිහට සලකනවා නම් අර ලබා දුණු තෑග්ග අවලම් කරන්න පුළුවන්. ඒ තෑග්ගේ පූර්ණ අයිතිවාසිකම එන්න නම් ජීවිත භුක්තිය අරත් තෑග්ග දුන්නු කෙනා මිය යන්න ඕන.
1: එතන බුදුමා කියන්නේ ජොපියන්ට
0: අතිශයින් වැදගත්.
1: තමන්ට ආරක්ෂාව තියෙනවනේ.
0: අතිශයින් වැදගත්. දේපල පවර උනන් ජීවිත භුක්තිය තියාගෙන දැනේ.
1: තමන්ට ඉන්න ඉන්න තැන තියාගෙන ඕන කියලා කියන්නේ.
0: අනිවාර්යයෙන්ම.
1: මේ තවත් අපේ කාලේ වෙලා ඉක්ම යනවා. මේ ප්‍රශ්න දෙකක් අපිට මේ ලැබිලා තියෙන එකක් තමයි මේ මහවැලි වාරිණම් ගැටලුවක් තියෙන මිගලාවෙන් අසන්නිය ප්‍රියංගනි කියලා අසන්නියක් ඇතුළු කට්ටියක් පවුලක් විසින් ඉවරදී අනුලාවති ප්‍රියංගනි කියලා වගේ මේ මේ ප්‍රශ්නේ ඔබතුමාට මම යොමු කළා. මේ මේක මේ කෙටියෙන් කියනනම් මම හිතන්නේ මේ මේ මොකද්ද ඔය කියන්නේ උතුමාට කියන්න තියෙන්නේ.
0: මෙහෙම මේ මේ අනුලාවතිලාගේ මේ ගැටලුවේදී පළවෙනි දේ තමයි මේ ගැටලුව අපි වෙත ඉදිරිපත් කළ තියෙන ආකාරයේ කරුණු මදක් පැහැදිලි නෑ. මේ මේ ආ කියන විදිහටම සහෝදරයන් තුනකුයි මේ පවුල ඉඳලා තියෙනවා. ඒකම මේ ඉඩම සින්නක්කර ඉඩමක්ද කියන කාරණාව පිළිබඳ සඳහන් නෑ. මොකද අවසාන ගම්පෙඹුරම් මේකේ තිබිලා තියෙනවා. සමහර විට අවසාන ගම්පෙඹුරේ කුඹුරු අංක 102 මේක සින්නක්කර ඉඩමක් වෙන්නත් පුළුවන්.
1: පැහැදිලි නෑ.
0: ඊට පස්සෙ මේ ඉඩමේ පසූරුමේ බාල සහෝදරයට පවරලා තිබ්බලු. පසූරුමේ බාල සහෝදරයට පවරලා තිබ්බා නම් ඒක සින්නක්කර ඉඩමක් වෙන්නත් බෑ. ඒක රජ ඉඩමක් වෙන්න ඕන. ඒතර මේ දැන් මේ ඉඩමේ ඉන්න බාල සහෝදරියද කවුද කියන කාරණාව පිළිබඳව මේකේ පැහැදිලි වෙන්නෙත් නෑ. නමුත් මේකේ නීතිය පැහැදිලි. පසූරුමේ බාල සහෝදරයට පවරලා තිබුණා නම් ඒ වාරි ඉඩමේ අයිතිවාසිකම යන්නේ ඒ ඉඩම පසූරුමේ පවර බාල සහෝදරියට. බාල සහෝදරයත් එක්ක කතා වෙලා තමයි ඒ අයට සිද්ධ වෙන්නේ අනිත් ප්‍රශ්න විසඳගන්න.
1: නැත්තම් උසාවිය යනවා කියලාද කියන්නේ?

0: දැන් උසාවියන්න වෙනවා.
1: මේ කරුණ මදි කියලා පුතුමා කිව්වනේ.
0: මම නම් කියන්නේ මේ කරුණ මදි අපිට පුළුවන් නම් කවුද මේ ප්‍රියං අනුලවති මහත්මිය අපිට මේක පැහැදිලි කරලා එවන්න. අපි උත්සාහ කළා තියෙනවා කීපවරක් මෙතුමිය දුරකථනයේ මගෙන් සම්බන්ධ කරගන්න සම්බන්ධ වෙන්න බැරි වෙලා තියෙනවා. අපිට පුළුවන් මේ පුළුවන් උපදේශයක් දෙන්න.
1: තවත් ප්‍රශ්නයක් කාලේ මහත්මිය මේ වෙලාවට මේ වසන්ත විමලටන්ද කියලා මහත්මයෙක් මේ කුඩා ගල්ගමෙන් මේ මේකත් මේ ඉඩම් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් රාජ්‍යයකට මම හිතන්නේ ඕක.
0: ඔව්. ඒක මේකේ තියෙන්නේ 1998 වසර ප්‍රදේශ ඉඩම් නොමැති පවුල් අතරේ පර්චේස් 25 බැගින් බෙදලා දුන්නලු. කැබිලි 205ක් තියෙන ඉඩම. ඒකෙන් පවුල් 150ක් පමණයි පම්බරදින්චිලා තියෙන්නේ. අනිත් ඒවා සංවර්ධනය කරලා නැහැ. දැන් ආණ්ඩුවෙන් දෙන ඉඩම් වල වැදගත් මතක තියාගන්න ඕන මහත්මය. හරිම වැදගත් පෝෂණයක තමයි ආණ්ඩුවෙන් දෙන ඉඩම ලබන පුජ්‍යලයා විසින් සංවර්ධනය කරන්න ඕන.
1: මුලින්ම උතුමා කිව්වා ඔකනේ.
0: අනිවාර්යයෙන්. දැන් මේ ඉඩම් වල සංවර්ධනය කරලා නැති කොටස් 100 ඉතුරු ටික තියෙනවා. ඒතොර පවුල් 150යි පදිංචිලා තියෙන්නේ. පවුල් 55ක් තියෙන ඉඩම් කැරි 55ක් තියෙන සංවර්ධනය
1: කරපු නැති. ඉඩම් වල බිහිලා කියලා තියෙන්නේ.
0: එතකොට මේ ඉඩම් කැපිලි 55 ආණ්ඩුවට පුළුවන් මේක ප්‍රාදේශ සභාවට පළාත් මේ ප්‍රාදේශීය ලේකම්වරයාට පුළුවන් ඒ ඉඩම් කැපිලි 55 සම්බන්ධයෙන් බලයේ තියෙන ප්‍රාදේශීය ලේකම්වරයාට ඔහුට පුළුවන් එක නැවත පවරගෙන අදාළ අවශ්‍ය පුද්ගලයන්ට බෙදලා දෙන්න පුළුවන්කම තියෙනවා.
1: අපේ වැඩසටහන සඳහා අපට ලැබී ඇති කාලය කාල සීමාව ඉක්මමින් තිබෙන්නේ. කාලිංග මහත්මයා අපේ ඔබතුමාට විශේෂ බෙහෙවින් ඉස්සිතුවන් දෙනවා. අද හුඟක් හොඳ සාකච්ඡාවකට මුල පිරුණා. මීඩම් සම්බන්ධයෙන් ගැටළු රාශියකට ඔබතුමා සරලව දැනන ආකාරයට පිළිතුරු දුන්නා. රජාට සේ වෙනුවෙන් ඔබතුමා මේ පැමිණ වටනා කාලයේ අපේ අසන්නන් වෙනුවෙන් මිඩම් කිරීම සම්බන්ධයෙන් යළිත්වරක් ඉස්සිතුවන් දෙනවා.
2: සාධාරණය
3: යුක්තිගරුක සමාජයක් වෙනුවෙන් රජරට සේවයේ ඉදිරිපත් කිරීමක්
2: සාධාරණය. අද වැඩසටහන මෙහෙ වූයේ මාධ්‍යවේදී නිමල් විජේසිංහ මහතා. ඔබට ඇති නීතිමය ගැටලු සාධාරණය වැඩසටහනට යොමු කරන්න. අපේ ලිපිනය සාධාරණය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය, බණ්ඩාරනායක මාවත, අනුරාධපුරය. සාධාරණය වැඩසටහන නිෂ්පාදනය තෙල්කා ශාමලි විජේසූරිය. ඔබට සුවදායක සතියක්.
4: අනුරාධපුර නීතිඥ සංගමේ සහභාගීත්වයේ ඇතිව ප්‍රවීණ මාධ්‍යවේදී නිමල් විජේසිංහ මෙහෙවන සාධාරණය.
3: යුක්තිගරුක සමාජයක් වෙනුවෙන් රජරට සේවයේ ඉදිරිපත් කිරීමක්.
4: ඔබේ නීති ගැටලු යොමු කරන්න මේ ලිපිනයට. සාධාරණය, ගුවන් විදුලි වැඩසටහන,
3: රජරට සේවය, අනුරාධපුරය.

0: අරෝත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන 30 වෙනිදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-577-500.
2: RS වානේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්පී ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්පී සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්පී
3: රජරට සේවය MHz 107.3
2: මේ පැයේ පුවත්
4: බෙලාව පස්සරු 4යි. පැයපොත් සමගින් ප්‍රදීප් රණතුංග. එළඹෙන වෙසක් පොහෝ දින පැවැත්වීමට නියමිත දන්සල් ලියාපදිංචි කිරීම මේ වන විට ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. දන්සල් ලියාපදිංචි කර ගැනීම සඳහා තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමු වී ලියාපදිංචි කිරීම සිදු කරගත හැකි බව එම සංගමයේ ප්‍රකාශක අනුර තිලකසිරි මහතා සඳහන් කරයි. එහිදී දන්සල පැවැත්වෙන ස්ථානය සංවිධානය කරන පාර්ශ්වයන්ගේ නම ලිපිනය සහ දුරකථන අංකය වැනි මූලික තොරතුරු ලබා ගනිමින් මෙම ලියාපදිංචිය සිදුවන බව හෙතෙම පැවසීය. එම ලියාපදිංචියෙන් පසුව දන්සලේ ආහාර පිළිවෙල කරන අන්දම කසල කළමනාකරණය කිරීම ආහාර සුරක්ෂිතතාවය සහ ආහාර සනීප ආරක්ෂාව යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ස්වාබැලීමක් සිදු කරන බවද ඒ මහතා සඳහන් කළේය. මේ අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේද එළඹෙන වෙසක් පොහෝ දින පැවැත්වීමට නියමිත දන්සල්වල ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් පසුගිය දා නිකුත් කරනු ලැබීය. කරුණු 9කින් යුත් එම මාර්ගෝපදේශ

0: මාලාවයටතේ සියලුම දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ටාස මට්ටමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු බවද දන්වා තිබේ. එමෙන්ම දන්සලේ ආහාර පිළිවෙල කිරීම සහ පරිභෝජනය කරන අතර කාලය පැය 4කට නොවැඩිය යුතු බවද අදාළ මාර්ගෝපදේශ මගින් පෙන්වා දී ඇතැයි සඳහන් වේ. පැයිපොත් එපමණයි යළිත් සවස 5ට මිළඟ පැයිපොත් ප්‍රකාශය බලාපොරොත්තු වන්න.
1: රජරට සේවය මෙගහත් 107.3
2: මේ පැයිපොත් ආරස් වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග ආරස් RB 500 වානේ කම්බි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආරස් වානේ කම්බි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආරස් වානේ කම්බි
3: බුද්ධියට ආමන්ත්‍රණය කරන ජනතාවාදී ප්‍රවෘත්ති වාර්තාකරණය දහවල් 12ට
1: රජරට සේවයේ ප්‍රවෘත්ති
4: රටට කියන්නට අවැසි ප්‍රවෘත්තිමය තොරතුරු එවන්න අපිට ප්‍රවෘත්ති අංශය රජරට සේවය බණ්ඩාරනායක මාවත අනුරාධපුර
5: FM 107.3 මුළු රටටම රේඩියෝ ගාඩන් ඇප් එකෙන් මුළු ලොවටම රජරට සේවය
6: ආහා හා මොකද ඔය කරන්නේ
7: මේක මට පරම්පරාවෙන් ලැබුණු පෙට්ටකම මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ අයින් එන්න
8: මේ මොකද්ද පොඩි කොල කෑල්ල මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ නිදානයක් ගැනත් දන්නේ
9: සත්‍ය විවරණ වැඩසටහන අහන්න
8: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ
10: දින 15ක සති අන්ත පාඨමාලාව රජරට මාධ්‍ය පාසල සහ සංගීත පාසල
11: දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ දේශක මඩුල්ල
12: සැබෑ ගුවන්විදුලි සන්නිවේදන මැදිරි තුළ ප්‍රායෝගික අභ්‍යාස
11: නව පාඨමාලාව සඳහා අදම අයදුම් කරන්න
10: පාලක රජරට සේවය අනුරාධපුර
13: රජරටයි ගොවිබිමයි වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනීන සජීවී කතිකාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනීන රජරටයි ගොවිබිමයි සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: අයිෆෝන් පුංචි ආලෝනේ. ඔන්න ඉතින් වෙනදවාගේම සුපුරුදු පරිදි අලුත් මලුත් තොරතුරු ගොඩහරියක් අරගෙන දැනුම සතුට විනෝදය අරගෙන අපි පුංචි වලෑ ගෙදරට සඳුදා සමන ඔයනින් හවස හතර පහුවේදී ආවා. ඉතින් පුංචි ආලෝ, සඳුදා සමන වෙන පටන් ගන්න කන්නේද ඉවසිල්ලක් නැතුව නේද හිටියේ? ඔන්න ඉතින් පුංචි ආලෝනේ, පුංචි ඔයාලට දැන් සඳුදා සමන ඔයින් හැමදාම දවසේ ප්‍රශ්නයක් ගේනවනේ. ඔන්න ඉතින් ආරම්භයේම මං පුංචි ඔයාලට දවසේ ප්‍රශ්නය මතක් කරන්න. අපි හද දවසේ ප්‍රශ්නය විදිහට පුංචි ඔයාලෙන් අහන්නේ ලංකාවේ හරි මැද කොහෙද කියලා. ලංකාවේ හරි මැද කොහෙද කියලා. ඉතින් අපේ පුංචි ඔයාලෝ මේකට උත්තරේ දන්නවනම් 02552220930 02552220930 කියන අපේ දුරකථන අංකයට කතා කරලා පුංචි ඔයාලට මේකට උත්තරේ කියන්න පුළුවන්. ඉතින් පුංචි ආලෝනේ, ඔයාලට මේක උත්තරේ කියන්න හවස පහ වෙනකන් අවස්ථාව තියෙනවා.
1: ඉතින් අපි තවත් ලස්සන ලස්සන මිළුගිතක් රසවිඳලා ආපහු මෙදිරියට එමු. මේ පුංචි ඔයාලගේ සඳුදා
0: සමනල උයන

0: FM 107.3 මුළු රටටම රේඩියෝ ගාඩන් ඇප් එකෙන් මුළු ලොවටම රජරට සේවය.
1: ස්වාමී කම්බි SLS සහතිකයේ සමග පියකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්ය ස්වාමී කම්බි.
2: දැනුමට නුවණට විනෝදයට සල්ලි කොළ පහයි. අන්තිම කෑලි තුන ගන්න මිස්.
3: අනේ මේ සෙල්ලමට උනත් ඔච්චර ගිනි ගණන් වලට බඩු විකුණන්න එපා. මංගාව සල්ලි කොළ තුනයි තියෙන්නේ.
2: තුනෙනුත් දෙකක් ඉරිලානි මිස්.
3: දැනුම නුවණ විනෝදයට දැන් සල්ලි කොළ ඕනේ නැහැ. අහන්න බදාදා හවස 4:15ට රජරට සේවය.
4: FM 107.3 FM 90.1 රජරට සේවය.
5: පුංචි අපේ විශ්වය.

0: රජරට දරුවන් කලෙලි වහින කලා නිකේතනය රජරට සේවය.
1: ඉන්දියන් සාගරයේ නිල් දියවරට මැදියෝ සොඳුරු දිවයිනක් විදිහට ශ්‍රී ලංකාව පත් වෙලා තියෙනවා. ලාංකිකයන්ට උරුම වෙලා තියෙන්නේ ඔවුන්ගේ මව්බිම වෙන ශ්‍රී ලංකාව. විසිතර වූ මනස්කාන්තික දර්ශනයන්ගෙන් පිරුණා වූ සිරිලකෙහි අතීතයේ සිට නොවිදිමින් පැමිණි කැඩපතක් සේ එම මනුෂ්‍යත්වය, ගහගොල සතා සිවුපා ආදී වූ ස්වභා දහමේ මාතාව දායාද කළා වූ සම්පත්වලින් ඔබට ගියා වූ මනුෂ්‍යත්වය සැබවින්ම රටවැසියන් හට කැඩපතක් බඳුය. ජාති, ආගම්, භාෂා, කුලභේද යනාදී නාමයන්ගෙන් මිනිසා අතරම පවරු සකසාගෙන සිරින්නා වූ සමස්ත මනුෂ්‍යයාගෙන හදවතෙහි කොනක හෝ තැන්පත්ව ඇති මනුෂ්‍යත්වයක් හඳුනා ගන්න පුළුවන්. එය ප්‍රගුණ කර එළි දැක්විය යුත්තේ මනුෂ්‍යයා විසින්මය. නමුත් වර්තමානය වන විට එම මනුෂ්‍යයාගේ කැඩපත ගල් පහරක්වත් වූ විවිධ මතවාදී පුද්ගලයන්ගේ සමාජය තුළින්ම එය එක පහරකින් බිඳී යන ඇත. මනුෂ්‍යයන්ගේ මිදා දමා ඇති මතවාද තුළින් නැගී සිටීමට වෙරදරන්නා වූ එම මනුෂ්‍යයා මනුෂ්‍ය කොට්ටාසය පරිසරයේ තිබෙන්නා වූ දිරාගේ දර කොට්ටක්වත් සම කළ හැකි නොහැක. ඒ ඔවුන්ගේ ඇති නිෂ්ප්‍රයෝජනවත් බව නිසා. නමුත් සබාධම් මාතාවගේ සැබෑ දරුවන්සේ මුළු ලොවටම ජීවය දෙන්නා වූ ශාක පරපුර සැබවින්ම ආදර්ශමත් කුඩා පැලෑටි පඳුරු ශාක මෙන්ම රෝස ගස් දක්වාම විවිධ අරුයින් විවිධ අයුරින් පළදරන පළපත්‍ර පත්‍රදරන විවිධ පරිසර තත්ත්වයන්හි පෝෂණය වන ශාක පරපුර විවිධ ආගම් ජාතීන් හා භාෂාත් කුල යන නාමයන් දරන මිනිස්සුන් බඳු විවිධත්වයකින් යුක්තය. එනම් ශාක විවිධත්වය. නමුත් ඔවුන්ගේ එකම අරමුණක යෙදෙමින් මුළු ලෝකයටම ජීවය දෙමින් ලෝ සැනසීමට ස්ථාපිතය වී ඇත. නමුත් මනුෂ්‍ය වර්ගයා ඔවුන් තුළ වූ විවිධත්වයන්ගෙන් විවේචනයට ලක් කරමින් කාලය විනාශ කරගන්නා මිස එකට එක්ව ලෝකයේ ජය ගැනීමට කටයුතු නොකරනවා. ජය විවිධත්වයෙන් අලංකාර වන්නා වූ මෙම පුංචි දිවයින සංස්කෘතික විවිධත්වයෙන් පෝෂණය කළ යුතුවෙමු. එලෙසින්ම එම සෑම සංස්කෘතියකම පුද්ගලයන් සතු මනුෂ්‍යත්වය සිරිලක සපුරාලීමට කටයුතු කිරීම සිරිලකක් මනාව දක්වන්නා වූ සැබෑම ලෙංගතුකමයි. ඉතින් පුංචි අලෝනේ, ශ්‍රී ලාංකිකයන් වෙන අපිර අපේ සිත් තුළ තියෙන්න ඕන හොඳම ගුණාංගය තමයි මනුෂ්‍යත්වය කියන්නේ. අපි පාරේ ඇවිදිද්දී වුණත් මූණට හම්බෙන ඕන මනුස්සයෙක්ට කටපුරා හිනා වෙනවා කියන්නේ ඔයා තුළ හොඳ ගුණාංගයක් තියෙනවා කියන කතාවයි.
2: දැන් වෙලාව 4:20. අපි තවත් ලස්සනම ලස්සන මිරු ගීතයක් රස විඳලා ආපහු මෙදිරියට එමු. මේ පුංචිවලගේ සඳුදා සමනල උයන.

0: කුමාරෝත්පත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය.
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය.
0: දුරකථන අංකය 03-7-500.
2: රජරට දරුවන් කලෙලි බහින කලා නිකේතනය රජරට සේවය.

ඉතින් යාළුවනේ, අපේ යාළුවෝ දන්නවද හිමාලයේ තියෙන ජද්දන්තය ගැන? හිමාල පර්වතයේ පිහිටි දිගින්ද පළලින්ද ගැඹුරින්ද යුදුන් 50ක් ඇති විල් 7න් 4 තමයි ජද්දන්තය කියලා කියන්නේ. මේ විල් වල තිබෙන ජලය ඉඳුනිල් මිනි රසක් වගේ. ඒකේ සේවල පාසි වගේ වෙනත් මුකුත්ම නැහැ. ඒ විල් 7ට අදාළු මල් වර්ගද තියෙනවා. ඒ මල්වන 7 සිසාරා තත් වන 10ක් තියෙනවා. ඉන් අවසාන වණය හුණුවණය. මේ හුණුවණේ සිසාරා පර්වත 7ක් තියෙනවා. පළමු පර්වතය චුල්ලකාලීය. ඒ යොදුනක් පමණ උසයි. දෙවන පර්වතය මහකාලය. ඒ යොදුන් 2ක් පමණ උසයි. තෙවන පර්වතය උදක් පාර්ශ්වය.

0: හතරවන පර්වතය චන්ද්‍ර පාර්ශවය. පස්වැනි පර්වතය සූර්ය පාර්ශවය. හයවැනි පර්වතය මණි පාර්ශවය. හත්වන පර්වතය ස්වර්ණ පාර්ශවයයි. මේ ස්වර්ණ පාර්ශවය නම් පර්වතය ජද්දන්ත විලසසාරා පාත්‍ර මූ විටක් මෙන් තියෙනවා. ඒ ඇතුළත පැහැය ස්වර්ණ යැයි කියවෙනවා. එයින් නික්මෙන රන්නන් පැහැයි ජද්දන්ත විල ලහිරු මඩලක් සේ දිස්සෙනවා.
1: ඉතින් පුංචියාලුවනේ, අපි තා ලස්සනම ලස්සන මියුරු ගීතයක් රසවිඳලා ආපහු අපේ මැදිරියෙමු. මේ පුංචියාලගේ සඳුදා සමමනල උයන

0: FM 107.3 මුළු රටටම රේඩියෝ ගාඩන් ඇප් එකෙන් මුළු ලොවටම රජරට සේවය.
1: සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝදුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්ම කතික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවදෙන ලෞතුරු අරණ lauturuwarana.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු අරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්ම දේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්ම දේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.

යාළුවනේ, දැනට ලෝකයේ උසම ගොඩනැගිල්ල විදිහට සැලකෙන්නේ එක්සත් අරාබි රාජ්‍යයේ එමීන් රාජයේ ඩුබායිවල තියෙන බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල. ඉතින් බර්ජ් ඛලීෆා කියන්නේ වචනේ තේරුම බලීෆා කුළුණ කියන එකයි. මේ ගොඩනැගිල්ල මීටර් 828ක් උසයි. මෙහි තට්ටු 160කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. හැබැයි බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල පිහිටුවා ඇති ලෝක වාර්තාව තව ටික දවසකින් බිඳ වැටෙනවා. එහෙම අද විශ්වාසයක් තියෙනවා. ඒ මේකට වඩා උසට හැදෙන ජෙඩා කුළුණ නිසා. ජෙඩා කුළුණ ඉදිවෙමින් තියෙන්නේ සෞදි අරාබියේ ජෙඩා නගරේ. මේකට කලින් හැඳින්නේ ඔය කිංඩම් ටවර් කියලා. දැනට ලෝකයේ උසම ගොඩනැගිල්ල උනේ ඉතින් එක්සත් අමාත් රාජ්‍යයේ තියෙන බර්ජ් ඛලීෆානේ. ඉතින් ඔන්න ඒකට අපේ දැන් අලුත්ම අලුත් පොඩි වෙනසක් වෙන්න යන්නේ. මොකද ජෙඩා කුළුණ ඉදිවෙන හින්දා. ඉතින් ඔන්න දැන් ඔයාලට කියන්න වෙන්නේ බර්ජ් ඛලීෆා නෙමෙයි උසම කුළුණ ජෙඩා කුළුණ කියලා. ඉතින් ජෙඩා කුළුණ 2020 වසරේදී සාදා අවසන් කිරීමට නියමිතව තිබෙනවා. ඒත් මේ කුළුණ උස මීටර 1000ක් වෙනවා. සඳහන් වෙන්නේ එන්නේ එහෙම තමයි. ඉතින් බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල ජෙඩා කුළුණ සැලසුම් කරලා තියෙන්නේ එඩ්රන් ස්මිත් මහතා විසින්. ඉතින් පුංචි යාළුවනේ 2020 දැන් පහු වෙලානේ. ඔන්න ඉතින් පුංචි යාළුවන්ට කියන්න තියෙන්නේ දැන් ලෝකයේ උසම කුළුණ බර්ජ් ඛලීෆා නෙමෙයි ජෙඩා කුළුණ කියලා තමයි. ඉතින් පුංචි යාළුවනේ අපි තව ලස්සන මියුණු ගීතයක් රස විඳලා ආපහු අපේ මැදිරියට එමු. මේ පුංචාලගේ සඳුදා සමනල උයන.

0: රස ජනනී.
1: අපනේන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතෙරට ගින්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
0: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
1: රස ජනනී, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගැටඹේ පේරාදෙණිය.
0: දුරකථනය 0812 388 651. රස ජනනී,
1: අත මිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
2: ආ හා හා, මොකද ඔය කරන්නේ?
3: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටකම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
4: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
5: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
4: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.

0: ඔන්න ඉතින් යාළුවනේ මං දැන් කියන්නේ අට්ලාන්ටික් සයුරේ යක්ෂයාගේ ත්‍රිකෝණය ගැනයි. බර්මුඩා ත්‍රිකෝණයේ අභිරහස පිළිබඳ මුල්වට වාර්තා හම්බවන්නේ 19 වන සිවසේ මැද භාගයේදීය. තමත් හරි හැටි විසඳා ගැනීමට නොහැකි බැවින් බර්මුඩා ත්‍රිකෝණය අදටත් සැලකෙන්නේ විසඳා ගැනීමට නොහැකි අභිරහසක් ලෙසයි. මේ වන විට බර්මුඩා ත්‍රිකෝණය හරහා ගමන්ගත් නෞකා 50කට වැඩි ප්‍රමාණයක් සහ එම සාගර කලාපයට ඉහළින් ගමන්ගත් ගුවන් යානා 20ක් පමණ අභිරහස් අනතුරු වලට මුහුණ දෙලා තියෙනවා. මේ නෞකා හා ගුවන් යානා සමහරක් කිසිදු සාධකයක් ඉතුරු නොකරම අතුරුදන් වීම විශේෂත්වයක්. ඒ අතර අනතුරට පස් සමහර නෞකා අතහැර දමා තිබීදී හමු වෙනවා තියෙනවා. ඒත් එසේ සිවීමට කිසිදු පැහැදිලි හේතුවක් ඉදිරිපත් කිරීමට නොහැකිලා තියෙනවා. මේ අතර තවත් සමහර නෞකා වලින් ලැබුණු සංඥා එක දිගටම සංඥා එක් විටම නැවතී ගොස් තිබූ අතර එම නෞකා පිළිබඳ කිසිදු තොරතුරක් ඉන්පසු සොයා ගන්න නොහැකිලා තියෙනවා. මේ සාගර කලාපයට ඉහළින් ගමන්ගත් ගුවන් යානාවලට අත තිබුණේ ඒට සමාන ඉරණමක්. සමහර යානාවල නියමොන් අද්භූත ආලෝකයන් පිළිබඳ පණිවිඩ පාලන මැදිරියේ වෙත ලැබිලා තියෙනවා. ආලෝකයන් පිළිබඳ මේ පණිවිඩ ලැබුණත් ඉන්පසු කිසිදු සාක්ෂියක් පණිවිඩ මැදිරියට ලැබිලා තියෙන නැහැ. කෙසේ වෙතත් මෙසේ අතුරුදන් වූ ගුවන් යානා හෝ නෞකා මුහුදේ ගිලී ගිය බට සාධක හා නොවීම බර්මුඩාවේ අභිරහස තවදුරටත් වර්ධනය කරවන්න බවට පත් වෙලා තියෙනවා. එහෙත් බර්මුඩාවේ අභිරහස සම්බන්ධයෙන් මති ත්‍රිපත් කරන සමහරක් පිරිස් පවසන්නේ මේ මුලින්ම මනක් කල්පිතයක් බවයි. මෙසේ අතුරුදන් වීමේ අද්භූත බලයක් නිසා සිදුවන්නක් බවට ඉදිරිපත් ඇතින් මත බේද අනුව භූවිද්‍යාත්මක හා පරිසර හේතුද ඇවිල්ලා තියෙනවා කියලා තමයි අවිට නම් කියවෙන්නේ. එක් කල්පිතයකින් කියවෙන්නේ බර්මුඩා කලාපයට ඇතුළු ගුවන් නියමුවන් නිවර දිශාව ගණනය කර ගැනීමට අසමත් වී බැවේ. එහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකි ප්‍රමාණයක් ගුවන් දාවන දෝෂ ඇති වී දෙවන්ත විනාශය සිද්ධ කළා දිනනවා. තවත් ප්‍රකට කල්පිතයකින් කියවෙන්නේ මේ සාගර කලාපයේ නෞකා අතුරුදන් වීමට හේතුව තක්කඩිරළ ලෙසින් ප්‍රකට හැඳින්වෙන දෙවන්ත උදම් රළ විශේෂයක්. මේ රළ අඩි 100 රඩා උස්ස නැගෙන අතර සාමාන්‍ය නෞකාවක ගුවන් යානයක් කිසිදු සාධකයක් නොතබා විනාශ කර තිබීමට තරම් ප්‍රබල බලයක් මේ රළ තරංග තුළ තියෙනවා. බර්මුඩා ත්‍රිකෝණයට අයත් වන අට්ලාන්ටික් සාගර කලාපයේ සැලකෙන්නේ විවිධ දිශාවන් වල හටගන්නා කුණාටු එක්වන තැනක් ලෙසයි. මේ දෙවනට තක්කඩි රළ හැද ගැනීමට එක් හේතුවක් වෙනවා. 19 වන සිවසේ මැදභාගයේ සිට මේ දක්වා සිදුවන අභිරහස් අතුරුදම් වීම පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාවක් ලෙස සැලකිය හැකි පිරිස්ත සින්නෝ. අතුරුදන් වූ සමහර ගුවන් යානාවල නියමුවන් අවසන් වලට දුන් පණිවිඩවලදී පෙසු අද්භූත ආලෝකයන් හා පාරිසරික වෙනස්වීම් පිළිබඳ තොරතුරු හේතුවෙන් මේ පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාව බවට සමහරුන්ගේ විශ්වාසය වෙනවා. තවත් පිරිසක් පෙසුන් බර්මුඩා ත්‍රිකෝණ කලාපයේ සයුරේ අධික ලෙස මෙතෙන් වායුව පවතින බවයි. මේ මෙතෙන් වායුව හේතුවෙන් සාගර ජලයේ ඝනත්වය පහත හෙළන බවත් එයින් ජලයේ තනුක වීම හේතුවෙන් නෞකා ආදී ගිලී යන අතර මෙතෙන් වායුව පිපිරීම හේතුවෙන් ගුවන් යානා විනාශ වෙන බවත් කියවෙනවා. බර්මුඩා අභිරහස හරියට විසඳීමට තවත් නොහැකිලා තියෙනවා. නෞකා හා ගුවන් යානා විශාල ප්‍රමාණයක් මේ සාගර කලාපයේ අතුරුදන් වූවත් වර්තමානයේ මේ සාගර කලාපයේ නෞකා ගමන් ගන්නා ප්‍රධාන නාවික මාර්ගයක් බවට පත් වෙලා තියෙනවා.
1: ඉතින් පොන්චාලෝ, ඔය ඇහුවේ බර්මුඩා ත්‍රිකෝණය ගැනනේ. ඉතින් ඔන්න පොන්චාලයේ දවසේ ප්‍රශ්නය. අපි අද පොන්චාලෙන් ඇහුවේ ලංකාවේ හරි මැද කොහෙද පිහිටලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා මේකට උත්තරේ දන්නා නම් 02552220930 02552220930 කියන අපේ දුරකථන අංකයට හවස 5 වෙනකම් පුංචිවාලට කෝල් කරන්න පුළුවන්. ඉතින් පුංචිවාලා මේකට උත්තරේ කියන්න අපිට කතා කරන්න. ඉතින් අපි ලස්සන මෙවැනි ගීතයක් රසවිඳලා ආපහු අපේ මේ දිරිට යමු. මේ පුංචිවාලගේ සඳුදා සමනල උයන

0: මම ජාත්‍යන්තරයේ දිනු සුපිරිවිගි ටූත් පේස්ට් එක එන්ජොයි කරන ගමන් හිටියේ.
1: ජාත්‍යන්තරයේ දිනු
2: අවුරුදු 600ක් පෙරනි ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිගි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාත කර ඇත.
1: ඔයාගේ දත් නංගුට් ලුකින්.
2: Then what about me?
3: රජරටයි ගොවිබිමයි. වැල්බැති දනවුවේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: ඉතින් පුංචි යාළුවනේ, අපිට දන්නේම නැතෝ යන්න වෙලාවත් ඇවිල්ලා. එහෙම නේද මල්ලි?
1: ඔව් අයියේ.
0: ඉතින් අපි දවසේ ප්‍රශ්නේ විදිහට ඇහුවේ මොකද්ද? ලංකාවේ හරිම මැද, ඒ කියන්නේ ලංකාවේ මැද කොහෙද පිහිටලා තියෙන්නේ කියලා. ඉතින් අපිට ඒකට හරියටම උත්තරේ කිව්වා ස්වර්ණපාලි බාලිකා මහාවිද්‍යාලයේ ඉගෙනුම ලබන ටිහාරා නෙසුතන්දේ නංගි. ඉතින් ටිහාරා නංගි, අපිට ඒකට උත්තරේ විදිහට දුන්නේ මොකද්ද?
1: මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා තියෙන නාලන්දා ගෙඩිය.
0: ඉතින් ලංකාවේ මැද්ද පිහිටලා තියෙන්නේ අන්න එතන. ඉතින් මුංචිවලත් පුංචිවලේ දෙමාපියොත් එක ලංකාවේ හරි මැද බලන්න යන්න. ඉතින් පුංචි යාළුවනේ අද දවසේ වැඩසටහන ලස්සන කරන්න එකතුන පුංචි යාළුවා තමයි.
1: ඔයාලත් එකතුන, මම භාග්‍යනිතුම්.
0: මම සිතුම් සුලෝචන. ඉතින් යාළුවනේ, අනිත් දවසෙත් මේ වගේ ලස්සනම ලස්සන තොරතුරු ගොඩ හරියක් අරගෙන පුංචිවලේ ගෙදරට එන්න බලාපොරොත්තු වෙන්. අදට අපි පුංචිවලේ ගෙදරින් සමු ගන්නවා. යන්න කලින් පුංචිවලට පුංචි දෙයක් කියන්න. ඉතින් මේ දවස්වල වහිනවනේ ගොඩක් අනතුරු වෙනවා. ඉතින් පුංචිවලත් ගෙට වෙලා පරිස්සමට ඉන්න. මේ පුංචිවලගේ සඳුදා සමනල වෙනවා.

0: පහළවක සත්‍යන්ත පාඨමාලාව රජරට මාධ්‍ය පාසල සහ සංගීත පාසල
1: දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ දේශක මඩුල්ල
2: සැබෑ ගුවන් විදුලි සංනිවේදන මැදිරි තුළ ප්‍රායෝගික අභ්‍යාස
1: නව පාඨමාලාව සඳහා අදම අයදුම් කරන්න
0: පාලක රජරට සේවය අනුරාධපුර
3: උල්පත පාමුල

0: බැහි කඳුලක්ව වැටි නිහඬ මිහිකත තෙත් කළ රස කල්පනාමය සේ.
1: භාගව සේකර ගීපොත අමරදේව මීවිති. මීගන් සංගීතය. ගීගන් සාහිත්‍ය. සාහිත්‍ය සංගීත සුසංයෝගයේ පළ විසින් තමයි මේ සියල්ල බිහිවෙලා
0: තියෙන්නේ. සේකර ගැමි නිර්ව්‍යාජ බව බිනිවිද දැක ජීවන යථාර්ථය කවි සිත්තමක් කොට බෙල්දෙනි බඩවැටි ඕවිටි ගුරුපාර පසුකොට දවල පැහැ මල්යායක් වෙත නික්ම ගොස් තිබිනි. උල්පත පාමුල අඟහරු ආදා උදේ 9ට
2: ඔබ අප හමුවන ගී රස මුසුව.
3: දන්න ඔය ඇස්වල කඳුළු ඉතුරු වෙලා තියෙනවද? ඔය කටහඬ මට මගේ ජීවිතේ.
4: නිතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු.
2: බ්‍රහස්පතින්දා සවස 5:30ට ගී රස මුසුව ඔබට තිරණය කරන්නේ.

0: ඔබේ නැවුම්ගේ අත්දැකීම් සමග ඔබ අප හමුවන සොඳුරු සත්සර දැහැන
1: සෙනසුරාදා සවස හතරට
2: එන්න හදපු බුදුවා
0: නවපදමාලා
2: සුපෙම් කවි ගීගයා
1: සෙනසුරාදා සවස හතරට
2: බොන්න මදුමියමා
0: නවපදමාලා

0: ஆர்எஸ் வாணி கம்பி நவீன தாட்சணின் எஸ்எல்எஸ் சாதிக்கே சமகு ஆர்எஸ் ஆர்பி 500 வாணி கம்பி ஓ நேம கம்பெனிக்கு தூ சுவாபாவிக விபத்துக்கு ஒருத்து தீமிட தரம் சக்திமான் ஆர்எஸ் வாணி கம்பி சாதாரண மிளகனான் யடத்தே திவைன புரா பியக்குகே சக்தியமின் சக்திமான் கொடநகில்லுக்கு ஆர்எஸ் வாணி கம்பி
1: ரஜரட சேவை மெகஹர்ட்ஸ் 107.3
0: මේ පැයි පුවත්
2: බෙලාව පස්සරු පහයි පැයි පුවත් සමගින් ප්‍රදීප් ප්‍රණතුංග තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුහිසු මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයෙන් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම හතකට අද එළඹිනි. සංචාරක අධ්‍යාපන උසස් අධ්‍යාපන සෞඛ්‍ය ක්‍රීඩා තරුණ සංවර්ධනය ලේකනාගාර ආරක්ෂක යන අංශ සඳහා මෙසේ ගිවිසුම්ගත වූ බව ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මොවිසි මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත්විණි. එම උත්සවයෙන් අනතුරුව පැවති රාජ්‍යනායක හමුවෙන් පසුව ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්විණි. එහිදී තම ආරාධනය පිළිගෙන දිවයිනට පැමිණි මාලදිවයින ජනාධිපතිවරයාට සිය ස්තුතිය පිරිනමන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. එමෙන්ම ඩිට්වා ආපදා සමය තුළදී මානුෂීය ආධාර ලබාදීම සම්බන්ධයෙන් සහ එම අපහසු කාල සීමාව තුළ දැක් වූ සහයෝගය පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා මාලදිවයින රාජ්‍යයට සිය ස්තුතිය පළ කළේය. පැයිපත් එපමණයි දැබර හිතවතුනි සවස 6ට ජාතික ගුවන්විදුලියේ සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන් දිය හැකි.
1: රජරට සේවය මෙගහත් 107.3
0: මේ පැයි පුවත් ආර්.එස්. වාණි කම්පි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වාණි කම්පි ඕ නෑම කම්පනිකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වාණි කම්පි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වාණි කම්පි
3: මේ මගේ රට මගේ රජ රට ලොව මං ඇවිත් තනින් නැමෙයි මේ අපේ රජ රටයි
4: FM 90.1 න් අනුරාධපුරයට FM 107.3 SLBC හා රේඩියෝ ගාර්ඩන් ඇප් මගින් මුළු ලොවටම රජ රට සේවය.
5: අඳුරු සිත් පහන් කරන
6: දමිටු කමට මග සදන
5: ගවේෂණාත්මක අඩහෝරාව
6: සත්‍ය විවරණ
7: අයිබෝවන් ප්‍රේමණීය මිතුරු මිතුරියනි, අද දවසෙත් සත්‍ය විවරණ වැඩසටහනට ඔබව ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. පසුගිය සත්‍ය විවරණ වැඩසටහනින් ශුද්ධ බයිබලයේ පැරණි ගිවිසුමේ නෙහෙමියා පොතේ දෙවනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ ඉඳලා 15 වෙනි පදයේ දක්වා කොටස අපි අධ්‍යයනය කරලා අවසන් කළා. අද දවසේ සත්‍ය විවරණ වැඩසටහනින් අපි අධ්‍යයනය කරන්නට සූදානම් වෙන්නේ ශුද්ධ බයිබලයේ පැරණි ගිවිසුමේ නෙහෙමියා පොතේ දෙවනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ ඉඳලා 20 වෙනි පදයේ දක්වා කොටස. හොඳයි මිත්‍රවරුනි, මේ දක්වා අපි කරපු අධ්‍යයනය කෙටියෙන් අපි මතක් කරගත්තොත් අපි දැක්කා දෙවියන් වහන්සේ නෙහෙමියාගේ ආඥාවට පිළිතුරු දුන්න ආකාරය. යෙරුසලම ගැන නෙහෙමියාගේ හිතේ තිබුණු බර සැහැල්ලු කරගන්න ඔහුටම මූලිකත්වය අරගෙන කරන්න වැඩක් දෙවියන් වහන්සේ ඔහුට බාර දුන්නා. ඒ වගේම අර්තක්ෂස්තා රජුගේ අනුග්‍රහයෙන් යෙරුසලමට ගිහිල්ලා යෙරුසලමේ පෞර නැවත ගොඩනගන්න අවශ්‍ය ප්‍රතිපාදන දෙවියන් වහන්සේ නෙහෙමියාට හදලා දුන්නා. ඉතින් මේ සියල්ලත් සමග නෙහෙමියා යෙරුසලමට ගියා. නෙහෙමියා යෙරුසලමට ගිය ගමන්ම මේ වැඩ කරන්න ආරම්භ කළේ නැහැ. නෙහෙමියා කියන්නේ යාඥාවෙන් යුතුව විමසිලිමත්ව හදිස්සි නොවී පියවර ගන්න මිනිසෙක් බව අපි දැනටමත් දන්නවා. ඒ නිසා අපි දැක්කා නෙහෙමියා යෙරුසලමට ගියාට පස්සේ නිශ්ශබ්දව දවස් 3ක් ඉතාමත්ම සූක්ෂම විමර්ශනයක් කරන ආකාරය. නෙහෙමියා මුලින්ම කළේ මිනිසයන් කිහිප දෙනෙක් එකතු කරගෙන නුවර පෞර වටා ගමන් කරපු එක. එහෙම ගමන් කරලා පවුරේ කැඩිලා බිඳිලා තියෙන තැන්, ගිනිබත් වෙලා තිබුණු තැන් නෙහෙමියා හොඳට මතක තියාගත්තා. ඊළඟට මේ වැඩේ කරන්න ඕනේ කොහොමද? මේ වැඩේ කරන්න කොච්චර කාලයක් යනවද? මේ වැඩේ කරන්න කොච්චර මිනිස්සු ප්‍රමාණයක් ඕන වෙනවද? මේ වගේ දේවල් ගැන හොඳ ඇස්තමේන්තුවක් නෙහෙමියා තමන්ගේ හිතේ ඇඳගත්තා. ඒ වගේම මේ කාලය තුල මේ වැඩේ බරපතලකම ගැන හොඳ අදහසක් ලබා ගන්න නෙහෙමියාට පුළුවන් වුණා. දැන් මේ මූලික වැඩ සියල්ල ඉවර කරාට පස්සේ නෙහෙමියා ඊළඟට මොකක්ද කරන්න කියලා බලන්න අපි 16 වෙනි පදේ ඉඳන් ඉදිරියට කියවමු. දෙවෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය සහ 17 වෙනි පදය. මා ගිය තැනවත් කළ දේවත් මුලා දෑනීහු දැන නොගත්තෝය. යුදෙවරුන්ට හෝ පූජකයන්ටවත් උත්තමයන්ට හෝ මුලා දෑනින්ටවත් වැඩේ කළ අනිත් අයටවත් එය නොදැන්වීමි. එකල මම ඔවුන්ට කතාකොට අපට තිබෙන විපත්‍ය, එනම් යෙරුසලම පාළුව තිබෙන හැටිද, ඒකේ දොරටු ගින්නෙන් දාලා තිබෙන හැටිද නුඹලාට පෙනෙයි. ඉතින් තවත් අපිට නිന്ദා නොපැමිණෙන පිණිස යෙරුසලමේ පවුර ගොඩනගමුයි කියා. යෙරුසලමේ පවුර ගොඩනගන්න අරමුණු කරගෙන නෙහිමියා යෙරුසලමට ආපු බව මේ වෙනකන්ම ඔහු ප්‍රසිද්ධ කරලා තිබුණේ නැහැ. නෙහිමියා තමන්ගේ නිරීක්ෂණ චාරිකාව අවසන් කළාට පස්සේ මුලින්ම කරපු දේ තමයි ඊශ්‍රායල් සෙනගගේ ප්‍රධානීන්ව හමුවීම. යුදෙවරුන්ගේ පූජකයෝ, උත්තමයෝ සහ මුලාදෑනින් කියන හැමෝම රැස් වුණාට පස්සේ නෙහිමියා තමන්ගේ අදහස ඒ අයත් එක්ක බෙදා ගන්නවා. මුලින්ම ඔහු සෙනගට ආරාධනාවක් කරනවා. නෙහිමියා කියන දේ තමයි අපේ දේශයට වෙලා තියෙන දේවල් ඇස් ඇරලා බලන්න. ඒක ගිනි අරගෙන නාස්ති වෙලා තියෙන එක රහසක් නෙවෙයි. මේක අපිට ලැජ්ජාවක්. ඉතින් ඒ නිසා අපි තවත් මේ වගේ බයඅදු වෙවි ලැජ්ජ වෙවි ඉන්න ඕනේ නැහැ. අපි ඔක්කොම එකතු වෙලා මේක ගොඩනගමු. ඇත්තටම මේ වචන අහගෙන ඉන්න අයට බලාපොරොත්තුවක් සහ ධෛර්යයක් අරගෙන ඉන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේම මේ වචන නෙහිමියාගේ මුකෙන් එළියට එනකොට මේක අහගෙන හිටපු මිනිස්සුන්ගේ හිත ඇතුලේ බලාපොරොත්තුවක් එක්කම ප්‍රශ්න රාශියකුත් පැන නගින්න ඇති. මේක ගොඩනගන්න පුළුවන්. හැබැයි මිනිස්සු විරුද්ධ වෙයිද? මේක හදන්න අවශ්‍ය බඩු අපි හොයාගන්න කොහොමද? ඒ වගේම අධිරාජ්‍ය මේකට හරස් වෙයිද? මෙන්න මේ වගේ නොයෙකුත් ප්‍රශ්න මේ අයගේ හදවත් තුල පැන නගින්නට ඇති. නමුත් නෙහිමියා ඊළඟට කියන වචන වලින් මේ හැම ප්‍රශ්නයකටම උත්තරයක් හමු වෙනවා. හොඳයි, අපි ඉදිරියට කියවමු. දෙවනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ ආ කොටස. මාගේ දෙවියන් වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබෙන බවද රජු මට කී වචන ගැනද ඔවුන්ට දැන්වීමි. නෙහිමියා මේ ගමන යෙරුසලමට එන්න කලින් නෙහිමියා එක්ක දෙවියන් වහන්සේ ක්‍රියා කරපු හැටි අකුරක් නෑර නෙහිමියා මේ ඈත් එක බෙදාගත්තා. මිත්‍රවරුනි, ඒ වගේම අපිට පේන්න තියෙන දෙයක් තමයි නෙහිමියා මේ වෙලාවේ

මැදිහත් වෙලා වැඩේ කළත්, කවුරු බර ඇද්දත්, රාජ්‍යනායකයෝ උදව් කළත්, අවසානයේ ඔවුන් දකින්නේ දෙවියන් වහන්සේගේ මහිමය විතරයි. මෙතනින් අදහස් වෙන්නේ නැහැ නෙහෙමියා අර්තක්ෂස්තා රජුව අවතක්සේරු කළා කියලා. නෙහෙමියා ඇත්තටම රජතුමාට ගෞරවය කරපු ආකාරය අපි දැක්කා. නමුත් මිත්‍රවරුනි, නෙහෙමියාගේ ඇස් නිතරම යොමු වෙලා තිබුණේ සියල්ලට ඉහලින් තිබුණු දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍ය වෙතට. මේ පොත ලියන එස්රත් දැක්කේ ස්වාමින් වහන්සේගේ පරමාධිපත්‍යය. ඒ නිසා මේ පද අපි අධ්‍යයනය කරනකොට අපිට ආරාධනා කරන්නෙත් ඒ දෙවියන් වහන්සේගේ මහිමය දකින්නම තමයි. මිත්‍රවරුනි, අපි බයිබලය කියවනකොට බයිබලයේ අපිට දකින්නට ලැබෙන චරිතවල ලස්සන දකින්න කලින් ඒ චරිත තුලින් මිදීමේ සැලැස්ම ඉදිරියට අරගෙන ගිය ස්වාමින් වහන්සේගේ මහිමය දකින්න අපි පුරුදු වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ අපිව කැඳවලා තිබෙන්නේ දාවිත් වගේ වෙන්න, නෙහෙමියා වගේ වෙන්න, පාවුල් වගේ වෙන්න නෙවෙයි. දෙවියන් වහන්සේ අපිව කැඳවලා තියෙන්නේ දාවිත් අදහපු, නෙහෙමියා අදහපු, පාවුල් අදහපු දෙවියන් වහන්සේව අදහන්න. ඒ මිනිස්සු කරපු දේවල් අනුකරණය කරන්න යන්නේ නැතුව ඒ මිනිස්සු දැකපු දෙවියන් වහන්සේව ඒ විදිහටම දකින්න ආස වෙන්න. දෙවියන් වහන්සේගේ වචනේ දීලා තිබෙන ආඥා තුලින් උන්වහන්සේව හොයලා ඇදහිල්ලෙන් කීකරු වෙන්න. මිත්‍රවරුනි, ඒක තමයි අපිට ලැබිලා තිබෙන සැබෑම කැඳවීම. දැන් මේ අවස්ථාවේදී නෙහෙමියා දෙවියන් වහන්සේ රජතුමා තුලින් නෙහෙමියට පෙන්වපු කරුණාව ගැන සෙනගත් එක්ක බෙදාගත්තා. නැවතත් දෙවියන් වහන්සේ යෙරුසලම තුල වැඩක් කරන්න සූදානමින් ඉන්න බව ඒ වචන අහගෙන හිටිය හැමෝටම තේරුණා. මේ මිනිස්සු අතරත් අදහන මිනිස්සු ඉන්න ඇති. සමහර විට ඔවුන් මේ ගැන කලින් යාඥා කරලා තියෙන්නත් ඇති. නෙහෙමියාගේ වචන ඔවුන්ගේ යාඥාවලට උත්තරයක්. දැන් නෙහෙමියාගේ කතාවට සවන් දුන්න සෙනග නෙහෙමියාට මෙන්න මේ විදියට උත්තර දෙනවා. දෙවනි පරිච්ඡේදයේ 18 පදය. "ඔව්හුද, අපි නැගිට ගොඩනගමු යයි කීවෝය. මෙසේ ඔව්හු ඒ යහපත් වැඩේ සඳහා තමුන්ගේ අත් සවි කරගත්තෝය." නෙහෙමියාගේ වචනවලට සවන් දුන්න මිනිස්සු ධෛර්යමත් වුණා. දෙවියන් වහන්සේගේ හස්තය සහ අධිරාජ්‍යගේ උපකාරයත් තමන්ගේ පක්ෂයට තියෙන බව ඔවුන් දැක්කා. එනිසා ඔවුන්ගේ හිත් තවත් ශක්තිමත් වුණා. "එහෙනම් අපි මොකටද බය වෙන්නේ? එන්න අපි එකතු වෙලා මේ වැඩේ කොහොම හරි කරමු" කියලා ඔවුන් කතා වුණා. මිත්‍රවරුනි, මේ පදේ අපිට පේන්න තිබුණේ නැතත් එස්රා සහ නෙහෙමියා පොත් දෙකේම අපි දැක්ක දෙයක් අපි නැවතත් ඔබට මතක් කරලා ඉන්නම්. සෙරුබ්බාබෙල් හරි එස්රා හරි යමක් කරන්න මූලිකත්වය ගන්නකොට ඒකට සහයෝගය දෙන්න ආපු මිනිසුන්ගේ හදවත් ඒ දේ කරන්න පෙළඹුවේ දෙවියන් වහන්සේ බව අපි දැක්කා. එස්රා පොතේ ඒ ගැන සඳහන් වෙන පදයක් මම මේ වෙලාවේ ඔබත් එක්ක බෙදා ගන්නවා. එස්රා පොතේ 1 පරිච්ඡේදයේ 5 පදය. "එවිට යුදාවරුන්ගෙත් බෙන්යමින්වරුන්ගෙත් පියවංශවල ප්‍රධානීහුද පූජකයෝද ලෙවීවරුද එනම් යෙරුසලමෙහි ස්වාමින් වහන්සේගේ ගෘහය ගොඩනගන පිණිස යන්ට දෙවියන් වහන්සේ විසින් සිත් පොළඹවන ලද සියල්ලෝම සූදානම් වුණෝය." ඔබට පේනවා ඇති මෙතන දෙවියන් වහන්සේ විසින් සිත් පොළඹවන ලද සියල්ලෝ කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් දැන් මේ අවස්ථාවේ අපි නෙහෙමියා පොතේ ඒ වචන කියුවේ නැතත් අනිවාර්යෙන්ම මේ මිනිසුන්ගේ හදවත් තුලත් ඒ ශක්තිය තිබ්බේ ස්වාමින් වහන්සේ කියලා විශ්වාස කරන්න පුළුවන්. මිත්‍රවරුනි, ස්වාමින් වහන්සේගේ අනුග්‍රහය නැතුව දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුල කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මිනිස්සුන්ට කලින් දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වෙනවා. මේ මිනිස්සු අතරෙත් ගැලවීම ලැබපු, ගැලවීම නොලැබපු මිනිස්සු දෙවර්ගයේම ඉන්න ඇති. නමුත් දෙවියන් වහන්සේ නෙහෙමියාව අරගෙන ආවේ යම්කිසි විශේෂිත කාර්යභාරයක් ඉටු කරන්න. ඒක කරන්න අවශ්‍ය මිනිස්සු ලබා දෙන්නත් ඒ දෙවියන් වහන්සේට පුළුවන්. ඉතින් මම මේ අවස්ථාවේ ඔබට කියන්නේ මේ මිනිස්සුන්ට ආපු උනන්දුව පිටුපස අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ ඉන්නවා. අපිට පේනවා මේ වෙලාවේ ඔවුන් හැමෝම මේ වැඩේ කරන්න සූදානම් වුණා. මීළඟට දෙවනි පරිච්ඡේදයේ 19 පදය. "නමුත් හෙරොනීය සන්බලද්ද සේවකයා වූ අම්මෝනිය ටෝබියාද අරාබිය ගෙෂෙම්ද ඒ අසා අපට කවටකම් කර අප හෙලා දැක නුඹලා කරන මේ දේ මොකද? නුඹලා රජුට විරුද්ධව කැරලි ගසන්ට යනවාදැයි කීවෝය." දැන් නෙහෙමියා එක්ක යුදෙව්වරු එකතු වෙලා නැවතත් යෙරුසලමේ පවුර ගොඩනගන්න හදන බව යෙරුසලමාවට පැතිරිලා ගියා. මේ ප්‍රවෘත්තිය යුදෙව්වරුන්ගේ හතුරන්ගේ කන්වලටත් ඇහුණා. එස්රා පොතේ 4 පරිච්ඡේදයේ අපි දැකපු විදිහට මේ යුදෙව්වරුන්ගේ හතුරෝ විවිධ අවස්ථාවල රජතුමාට ලිපියවලා යෙරුසලමේ වැඩේ ඉදිරියට කරගෙන යන එක නවත්තන්න උත්සාහ කරලා තියෙනවා. රජුගෙන් ආඥා ලැබුණු ලියුම් නෙහෙමියා ළඟ තිබුණට ඔවුන්

0: ඉපැත්තට රජතුමාට ලියුම් යවුවා. නෙහෙමියා ගැන බොරු චෝදනා ඇතුළත් කරලා ඔවුන් යවපු ලියුම් ගැන 6 වෙනි පරිච්ඡේදයේ අපිට කියවන්න පුළුවන්. ඉතින් මේ හතුරෝ හැමදාම යුදෙව්වන්ට වද දුන්නා. යුදෙව්වරුන්ට විරුද්ධව බොරු කිව්වා. ඔවුන්ට සමච්චල් කළා. ඒ වගේම ඔවුන්ව හෙලා දැක්කා. මිත්‍රවරුනි, යුදෙව්වරුන්ගේ සතුරන් තුල තිබුණු ලක්ෂණ තියෙන තවත් එක චරිතයක් ගැන ශුද බයිබලයේ එලිදරව් කරනවා. ඔබ දන්නවද ඒ කවුද කියලා? ඒ තමයි විරුද්ධකාරයා හෙවත් සාතන්. බයිබලයේ ඉන්න සාතනුත් බොරුකාරයෙක්. ඔහු හෙලා දකින්නේ. ඒ වගේම ඔහු සමච්චල් කරන්නේ. ඉතින් මේ නෙහෙමියාලට විරුද්ධව ආපු හතුරන්ගේ පිටුපස ක්‍රියාත්මක වෙන බලය මොකක්ද කියලා ඔබට හිතාගන්න පුළුවන් නැති කියලා මම හිතනවා. උත්පත්ති පොතේ ස්ත්‍රියගේ බීජයෙන් ඇවිල්ලා සාතන්ගේ හිස පොඩි කරනවා කියලා දෙවියන් වහන්සේ කිව්ව දවසේ ඉඳලා සාතන් හිටියේ ඒ තැනන් වහන්සේ එනතුරු මඟ බලාගෙන. දාවිද්ගේ වංශයෙන් ඒ තැනන් වහන්සේ මේ පොළොවට ඇවිල්ලා සදාකල් රජකම් කරන බව කිව්වට පස්සේ සාතන්ගේ විශේෂ අවධානයක් යොමු වෙලා තිබුණේ යුදා ජාතිය පැත්තට. යුදා දේශය යෙරුසලම විනාශ කරන එකත් සාතන්ගේ ලොකු අභිප්‍රායක්. ඉතින් යෙරුසලමක් නැති තුරාවට, යුදෙව්වරු එකතු වෙලා නැති තුරාවට පොරොන්දුව සම්පූර්ණ වෙන්නෙත් නැහැ. ඒ පොරොන්දුව ඉටු නොවන තුරු සාතන් ආරක්ෂිතයි. ඒ නිසා තමයි ඉතිහාසයේ පුරාවට යුදෙව්වන්ව විනාශ කරන්න සාතන් විවිධ අන්දම් වලින් ක්‍රියාත්මක වෙන්නේ. මේ තත්ත්වය ගැන අපි එස්තර් පොතේ අධ්‍යයනය කරනවා. ඉතින් යෙරුසලම බලවත් වෙන හැම මොහොතකම සාතන්ට තමන්ගේ විනාශය ගැන බයක් ආවා. ඒ නිසා සාතන් තමන්ගේ යටතේ ඉන්න මිනිස්සු යොදාගෙන ඒ වැඩේ නතර කරන්න උත්සාහ කළේ ඒ නිසා. සන්බලට් සහ ටෝබියා කියන්නේ සාතන් යොදාගත්ත අන්න ඒ වගේ හතුරු දෙන්නෙක්. මිත්‍රවරුනි, මේ මිනිස්සු දෙන්න ඇවිල්ලා කරපු දෙයට අපි ටිකක් අවධානය දෙන්නට අවශ්‍යයි. ඒකට හේතුව තමයි අපේ ආත්මික ජීවිතෙත් සාතන් මේ වගේ ක්‍රම යොදා ගන්නවා. මේ මිනිස්සු ඇවිල්ලා මුලින්ම උත්සාහ කළේ වචනවලින් යුදෙව්වන්ව අධෛර්යමත් කරන්න. එදා ගොලියත් ඇවිල්ලා ඊශ්‍රායෙල් මිනිස්යන්ව වචනවලින් බය කළා. අන්න ඒ වගේ මේ මිනිස්සුත් දැන් ඇවිල්ලා බොරු කතන්දර කියලා සෙනගව අධෛර්යමත් කරන්න පටන් ගත්තා. මිත්‍රවරුනි, අපේ ආත්මික ජීවිතවලත් අපේ ඇදහිල්ල නැති කරන අදහසින් මිනිස්සුන්ගේ කටවල් යොදාගෙන ඇදහිල්ල නැති වචන සාතන් අපි වෙත අරගෙන එන්න පුළුවන්. ඒ විතරක් නෙමේ, දෙවියන් වහන්සේ කෙරෙහි තිබෙන අපේ ඇදහිල්ල විහිළුවට ලක් කරන්නත් පුළුවන්. තවත් වෙලාවකදී අපි කරන්නේ නීති විරෝධී දේවල් කියලා අපිව බොරුවට බය කරන්නත් පුළුවන්. මේ හැම දෙයක්ම පිටුපස ඉන්නේ සාතන්. සාතන්ට ඕනේ කොහොම හරි අපි ඇදහිල්ලෙන් ගොඩනගන පවුරු අතරමඟ නවත්තලා දාන එක. සාතන් ඒක කරන්නේ අපි අවටම ඉන්න මිනිස්සු තුලින්. අන්න ඒක නිසා තමයි ඔබ සාතන්ගේ හඬට ඉහෙලින් ස්වාමින් වහන්සේගේ හඬ අහන එක වැදගත් වෙන්නේ. ඔබගේ මනස දෙවියන් වහන්සේගේ වචනින් පිරීලා තිබුණේ නැත්නම් ඔබ ඉක්මනින්ම සාතන් කියන බොරු අහන්න පෙළඹෙන්න පුළුවන්. මිත්‍රවරුනි, අපේම ශක්තියෙන් මේ ආත්මික ගමන යන්න අපිට බෑ. අපි දුර්වල වෙලා ඉන්න වෙලාවට සාතන්ගේ වචන ඉක්මනින් අපේ මනසේ පැලවෙනවා. අන්න ඒ නිසා තමයි අපි නිතරම සිත ආරක්ෂා කරගන්න එක වැදගත් වෙන්නේ. අපේ සිත දෙවියන් වහන්සේගේ වචනෙන් ආරක්ෂා කරගන්න කියලා ශුද බයිබලයේ නවගිවිසුමේ නිතරම උපදෙස් දීලා තියෙනවා. හොඳයි, ඊට අදාළ වෙන එක පදයක් ඔබත් එක්ක බෙදාගන්නයි මම සූදානම් වෙන්නේ. මම කියවනවා එපිසෙයම් පත්‍රයේ 6 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ ඉඳන් 14 වෙනි පදේ දක්වා කොටස. යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට නුඹලාට පුළුවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුද්ධායුධ පැළඳ ගන්න. මක් නිසාද අපගේ පොරබැදීම වනාහි මාංශයට සහ රුධිරයට විරුද්ධව නොව අධිපති කම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනින්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය. එබැවින් නපුරු දවසේදී විරුද්ධව සිටින්ටත් සියල්ල සම්පූර්ණ කරගෙන ස්ථිරව සිටින්ටත් පුළුවන් වෙන පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුද්ධායුධ අරගන්න. එබැවින් නුඹලාගේ ඉඟටි සැබෑකම නැමැති පටියෙන් බැඳගෙන. මිත්‍රවරුනි, මේ එපිස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ සාතන්ගෙන් ආරක්ෂා වෙන්න අපිට යොදාගන්න පුළුවන් ආයුධ කිහිපයක්ම හඳුන්වලා දීලා තියෙනවා. ඒ අතරින් මුලින්ම සඳහන් වෙලා තිබෙන ආයුධය තමයි සත්‍යතාවයේ වචනය කියන ඉඟපටිය. මිත්‍රවරුනි, සත්‍යතාවය නොදන්න මිනිස්සු බොරු අහලා ඉක්මනට කලබල වෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ සම්පූර්ණත්වය ඔබ දන්නේ නැතිනම් සාතන් ගොතපු බොරු උගුල්වලට අහුවෙලා විනාශ වෙනවා. අපි ඔබ වෙතට අරගෙන එන මේ සත්‍ය විවරණ වැඩසටහනේ පරමාර්ථය තමයි ඔබට දෙවියන් වහන්සේගේ වචනය නිවැරදිව දකින්න හරියට පුරුදු කරන එක. දෙවියන් වහන්සේගේ වචනේ විතරක් නෙමේ ආත්මයන්න් වහන්සේගේ උපකාරයත් මේ සටනට හරිම වැදගත්. අපි දෙවියන් වහන්සේගේ වචනය කොච්චර දැනගෙන හිටියත් ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන ගමන් කරන්නේ නැති අවස්ථාවල අපි දුර්වල වෙන්න පුළුවන්. අපේ මනස දන්න වචනේ ක්‍රියාවට දාන්න ශක්තිය දෙන්නේ ආත්මයන්න් වහන්සේ. මිත්‍රවරුනි, මේ ගමන සුළුවට දකින්න හොඳ නැහැ. දිනපතාම ආත්මයන්න් වහන්සේගෙන් පූර්ණව දෙවියන් වහන්සේගේ වචනෙන් සන්නද්ධව හිටියොත් විතරයි අපිට සාතන්ගේ බොරුව හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ව්‍යාජ ධර්මයක් වුණත්, මිනිස්සෙක් කරන යෝජනාවක් වුණත් සාතන්ගේ වචන පැහැදිලිව හඳුනගන්න නම් අපිට ආත්මික විමසීම සහ දෙවියන් වහන්සේගේ වචනය ගැන දැනගැන්ම තියෙන එක අත්‍යවශ්‍යම දෙයක්. හොඳයි, දැන් මේ අවස්ථාවේ මේ එදිරිවාදී මිනිස්සු නෙහෙමියාට මේ පරීක්ෂාව අරගෙන එනකොට නෙහෙමියා දුන්නු උත්තරය මොන වගේ එකක්ද කියලා අපි බලමු. දෙවනි පරිච්ඡේදයේ 20 පදය. එවිට මම ඔවුන්ට උත්තර දෙමින්, ස්වර්ගයේ දෙවියන් වහන්සේම අපේ කාරණය සඵල කරනවා ඇත. එබැවින් උන්වහන්සේගේ සේවකයෝ වූ අපි නැගිට ගොඩනගන්නෙමුව. නමුත් නුඹලාට යෙරුසලමේ කිසි කොටසක් හෝ අයිතිවාසිකමක්වත් සිහිවීමේ ලකුණක්වත් නැතැයි කීවෙමි. මේ හඬ පැමිණෙන්නේ කාගෙන්ද කියලා විමසන්න හොඳ හැකියාවක් නෙහිමියට තිබුණා. මේ මිනිස්සු රජතුමාට මොනවා හරි ලියලා යවුවොත් මගේ රැකියාවත් නැති වෙයි කියලා නෙහිමියා තමන්ගේ පෞද්ගලික යහපත ගැන හිතලා මෙතනදි කටයුතු කළේ නැහැ. මේ එදිරිවාදී මිනිස්සුන්ගේ වචනවලට ස්වර්ගයේ දෙවියන් වහන්සේ නියම කරපු දේ වළක්වන්න බැරි බව නෙහිමියා ඒකාන්තයෙන්ම දන්නවා. ඒ නිසා නෙහිමියා නිර්භීතව මේ මිනිස්සුන්ගේ වචන ප්‍රතික්ෂේප කළා. මිත්‍රවරුනි, නෙහිමියා මේ වෙලාවේ කරපු දේ ඔහුට කරන්න පුළුවන් වුණේ ඔහු ඒ මොහොතේ ඇදහිල්ලෙන් පූර්ණ වෙලා හිටිය නිසා. සති ගණනක් යාඥා කරන්නේ නැතුව මාන්සයෙන් ක්‍රියා කරලා තිබුණා නම් නෙහිමියාට මේ තරම් ඇදහිල්ලෙන් උත්තරයක් දෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. යේසුස් වහන්සේව පාවලා දුන්නු රාත්‍රියේ උන්වහන්සේගේ ගෝලයා වුණු පේත්‍රස්තුමා හැසිරුණු විදිය සමහර විට ඔබට මතක ඇති. මම නම් මැරුණත් ඔබත් එක්ක ඉන්නවා කියලා කියපු පේත්‍රස් තරුණියක් ඉස්සරහා යේසුස් වහන්සේව හඳුනන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් අච්චර නිර්භීත විදිහට යේසුස් වහන්සේව දාලා යන්නේ නැහැ කියලා කියපු පේත්‍රස් මේ වෙලාවේ එකපාරටම යේසුස් වහන්සේව හඳුනන්නේ නැහැ කියලා කිව්වේ ඇයි? මිත්‍රවරුනි, ඒ අවස්ථාවේ පේත්‍රස් හිටියේ මානසිකව. යේසුස් වහන්සේ ඔහුට කරපු අනතුරු ඇඟවීම පවා ඔහු සිතට ගත්තේ නැහැ. ඒ අවට සිදුවෙන සිදුවීම් ආත්මිකව විමසලා තිබුණේ නැහැ. සරලවම කිව්වොත් ඔහු ආත්මයන්න් වහන්සේ යටතේ පාලනය වුණේ නැහැ. ඉතින් අවසානයේදී මානසිකව නිර්භීත වෙලා හිටපු පේත්‍රස් ආත්මිකව දුර්වලෙක් වුණා. මිත්‍රවරුනි, නෙහිමියාව දැක්ක ගමන් ඔහු උපතේ ඉඳලා හැමදේම හරියට කරපු මිනිහෙක් කියලා හිතන්න එපා. ඔහුට මේ ඇදහිල්ල ලැබුණේ ඔහු පුද්ගලිකව ආත්මික සටනක් කරපු නිසා. ඔහු යාඥා කළා. ඔහු දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කළා. ඔහුගේ මනස දෙවියන් වහන්සේගේ වචනය තබා ගත්තා. ඒ නිසා තමයි ඔහුට සතුරගේ බොරුව ඉදිරියේ නිර්භීතව හිටගන්න ආත්මික ශක්තියක් ලැබුණේ. ස්වර්ගයේ දෙවියන් වහන්සේම අපේ කාරණය සඵල කරනවා ඇත කියලා නෙහිමියා කියනකොට එතනදී අපිට පේන දේ තමයි නෙහිමියා 100%ක්ම ස්වාමින් වහන්සේගේ බලය මත රැඳුණා කියලා. මේ කාර්යභාරය මනුෂ්‍යාකාරයෙන් කරන්න පුළුවන් දෙයක් කියලා ඔහු හිතුවා නම් ඔහු මේ මිනිස්සු ඉස්සරහා කලබල වෙනවා. ඒ මොකද කිව්වොත් මේ මිනිස්සුන්ට උත්තර දෙන්න තරම් බලයක් නෙහිමියාගේ මනුෂ්‍ය සීමාවන් ඇතුලේ ඔහු දැනගෙන හිටියේ නැහැ. නමුත් මේ හැම මිනිසියෙකුටම ඉහළින් ඉන්න දෙවියන් වහන්සේ ගැන ඔහු විශ්වාස කරපු නිසා මේ එදිරිවාදීන් විරුද්ධ වුණා කියලා නෙහිමියා කලබල වුණේ නැහැ. මිත්‍රවරුනි, මේ තේමාව මුළු බයිබලයේ පුරාම දිව යනවා. දාවිත්ලා වගේ මිනිසුන්ට රාජ්‍යයන් යටත් කරගන්න පුළුවන් වුණේ ඔවුන් ස්වාමින් වහන්සේගේ පොරොන්දුව, ඒ වගේම උන්වහන්සේගේ විශ්වාසවන්තභාවය ගැන අදහපු නිසා. මේ කතාවේ අපිට දකින්න ලැබෙන නෙහිමියත් අන්න එහෙම කෙනෙක්. නමුත් අපි ඔවුන් දැනගෙන හිටියට වඩා දෙයක් දන්නවා. ඒ තමයි මැරිලා මළවුන්ගෙන් උත්තාන වුණා වූ යේසුස් වහන්සේගේ සුභාරංචිය. යේසුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ සම්පූර්ණයෙන් අපිට එළිදරව් වෙලා ඉවරයි. යේසුස් වහන්සේ තුල පෞකාර අපිව දෙවියන් වහන්සේ සමග කරගත්තට පස්සේ වෙන කිසිම බලවේගයකට අපිව ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් නැවත වෙන් කරන්න බැහැ කියලා අපි දන්නවා. පාවුල්තුමා රෝම යවුම් පත්‍රයේ ඒ ගැන මෙන්න මේ විදියට ලියනවා. මම ඔබට මේ වෙලාවේ කියවන්නේ රෝම යවුම් පත්‍රයේ 8 පරිච්ඡේදයේ 31 පදයේ ඉඳන් 35 පදය දක්වා කොටස. එසේ වී නම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට සිටින සේක් නම් අපට විරුද්ධ වන්නේ කවුද? තමන් වහන්සේගේම පුත්‍රයා ඉතුරු කර නොගෙන අප සියල්ලන් උදෙසා පාවා දුන්නා වූ තැනන් වහන්සේ පුත්‍රයා ඇතුළුව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද? දෙවියන් වහන්සේ තෝරාගනු ලැබුවන්ට වරද තබන්නේ කවුද? ධර්මිෂ්ඨ කරන්නේ දෙවියන් වහන්සේය. වරදට පත් කරන්නේ කවුද? මැරුණත් ඒ ඇර මලවුන්ගෙන් නැගිටවනු ලැබුවෙත් දෙවියන් වහන්සේගේ දකුණු පැත්තෙහි සිට අප උදෙසා මැදහත්කම් කරන්නේත් ක්‍රිස්තුස් වහන්සේය. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නේ කවුද? විපතවත්, සිත් වේදනාවවත්, පීඩාවවත්, දුර්භික්ෂයවත්, නිර්වස්ත්‍රකමවත්, උපද්‍රවයවත්, කඩුවවත් අප වෙන් කරන්නේද? මිත්‍රවරුනි, ඔබ මේ වචනය අදහනවද? සතුරු ලෝකයක් මැද දෙවියන් වහන්සේගේ වචනේ ස්ථිර බව නෙහෙමියා අදහගත්තා. ඔහුට යුදෙව්වරු ගැන විශ්වාසයක් තිබෙන්නේ නැහැ. අර්ථක්ෂස්ථා ගැන විශ්වාසයක් තිබෙත් නැහැ. අඩුම තරමේ නෙහෙමියා තමන්ගේ ශක්තිය ගැනවත් විශ්වාස කළේ නැහැ. ඔහු විශ්වාස කළේ දෙවියන් වහන්සේගේ පොරොන්දුව, බලය හා උන්වහන්සේගේ චරිතය ගැන විතරයි. යෙරුසලම ගැන, යුදෙව්වරු ගැන, දෙවියන් වහන්සේ පොරොන්දු වෙලා තියෙන දේ කරන්න උන්වහන්සේ බලවත් කියලා නෙහෙමියා ඇදහුවා. මිත්‍රවරුනි, අද අපිට තියෙන්නේ සදාකාලික යෙරුසලමක් ගැන පොරොන්දුවක්. අපි ගොඩනගන්නේ ඇදහිල්ලේ පැම්මක්. අපිට ඉන්නේ ආත්මික ගිවිසුමකට අයිති පවුලක්. අපි නෙහෙමියා වගේ භෞතිකව මහන්සි වුණේ නැති වුණාට අපිත් ආත්මිකව දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගොඩනගන හවුල් වැඩකාරයෝ. මිත්‍රවරුනි, ඒ දේ කරද්දි එදා වගේම අදටත් සාතන් ඇදහිලිවන්තයන්ට සමච්චල් කරනවා. අපි ගැනත් වැරදි කියනවා. අපිට විරුද්ධව පියවර ගන්නවා. නමුත් දෙවියන් වහන්සේ නියම කරපු දේ අනිවාර්යෙන් කරනවා කියන ඇදහිල්ල අපි තුල තියෙනවා. අපි ගලවන එක වුණත්, අපිව ස්වර්ගයට අරගෙන යන එක වුවත්, උන්වහන්සේ සම්පූර්ණ කරන බව අපි දන්නවා. මොකද යේසුස් වහන්සේ තුල උන්වහන්සේ සියල්ල අපිට එළිදරව් කරලා තියෙනවා. ඉතින් ඒ ඇදහිල්ල තුල ඉන්න අපි කවදාවත් නැවත පසුබහින්නේ නැහැ. මොන පරීක්ෂාව ආවත් දේවරාජ්‍ය ගොඩනගන එක නවත්තලා ගිහින් ලෝකයේත් එක්ක එකතු වෙන්න යන්නේ නැහැ. මිත්‍රවරුනි, මේ පොත ඉතිහාස පොතක්. මේ පොතේ සඳහන් වෙන සිතුවීම් සිදුවෙලා ඉවරයි. නෙහෙමියල හදපු දේව මාලිගාවත්, ඊට පස්සේ හිරෝද් හදපු මාලිගාවත් දැන් විනාශ වෙලා ඉවරයි. ඒත් ඒ තුල තිබුණු පාඩම අදටත් ඉතුරුයි. අන්න ඒ නිසා තමයි අද දවසේ අපි මේ දේවල් කතා කරන්නේ. මිත්‍රවරුනි, මේ පොත් ඇතුලේ අපි ඉගෙන ගන්නේ දෙවියන් වහන්සේගේ මහිමය ගැන. අවසානයේ මේ හැම දෙයක්ම අපේ දිනපතා ජීවිතයට අදාළ කරගන්න පුළුවන්. එදා නෙහෙමියා විශ්වාස කරපු දෙවියන් වහන්සේ අද ඔබෙත් මගෙත් දෙවියන් වහන්සේ. එහෙනම් ඒ දෙවියන් වහන්සේ දැන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සතුරගේ පරීක්ෂාව ඉදිරියේ අපි හැසිරෙන්නේ කොහොමද? ස්වර්ගයේ දෙවියන් වහන්සේම අපේ කාරණය සඵල කරනවා ඇත කියලා කියන්න ඇදහිල්ලක් අපිට තියෙනවද? අන්න ඒක තමයි අද අපි ඔබ ඉදිරියේ තබන ප්‍රශ්නය. මේ වචනවලින් නෙහෙමියා සතුරන්ව විසිරුවලා දැම්මා. නමුත් සතුර පසුබැස්සේ නැහැ. සතුරා මේ මිනිස්සුන්ට නොනවත්වා බාධා කරන්නට යනවා. කාව ගිලගනිම්දෝ කියලා ඔබ මොබ යන සාතන්ටයිති මිනිස්සු ඔබ ළඟිනුත් නිතරම ඔබ මොබ යාවි. නමුත් ස්වර්ගීය දෙවියන් වහන්සේම අපේ කාරණය සඵල කරනවා. අපිත් ඇදහිල්ලෙන් අපේ සතුරන්ට මුහුණ දෙමු. හොඳයි මිත්‍රවරුනි, අද දවසේ වැඩසටහන මෙතනින් නිමාවටපත් වෙනවා. මේ කතාවේ ඉදිරියට මොකද වුනේ කියලා බලන්න මීළඟ සත්‍ය විවරණ වැඩසටහනින් ඔබ හමුවට එන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් දෙවියන් වහන්සේ ඔබ සැමට ආශිර්වාද කරන සේක්වා.
1: ඔබට පුළුවන් සත්‍ය විවරණ වැඩසටහන පිළිබඳ ඔබගේ වටිනා අදහස් අපිට ලබා දෙන්න. කතා කරන්න අපිට, නැත්නම් WhatsApp කරන්න. අපගේ දුරකථන අංකය 0742 65 35 38. එම අංකය නැවතත් 0742 65 35 38. ඒ වගේම ඔබට පුළුවන් අපිට ලිපියක් යොමු කරන්න. මෙන්න අපගේ ලිපිනය. නිෂ්පාදක සත්‍ය විවරණ රජරට සේවය, අනුරාධපුර. එම ලිපිනය නැවතත් නිෂ්පාදක සත්‍ය විවරණ රජරට සේවය, අනුරාධපුර. අපගේ සත්‍ය විවරණ Facebook පිටුවට පිවිස ලයික් කිරීමෙන් හෝ ෆලෝ කිරීමෙන් අපගේ සියලු වැඩසටහන් පිළිබඳ විස්තර දැන් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපගේ WhatsApp සේවාව සමග ලියාපදිංචි වී අපගේ වැඩසටහන් සහ සේවාවන් පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගන්නත් ඔබට දැන් පුළුවන්. ඒ සඳහා ඔබ විසින් කළ යුත්තේ yes ලෙස සඳහන් කර 0742 65 35 38 අංකයට WhatsApp පණිවිඩයක් එවීම පමණයි.
2: ප්‍රේමණීය මිතුරු මිත්‍රයනි, තෙවස් මීඩියා මිෂන් වෙතින් ඔබ වෙතට තවත් අනගි අවස්ථාවක් පිරිනැමීමටයි සූදානම් වෙන්නේ. ඔබට පුළුවන් සත්‍ය විවරණ WhatsApp සමූහය හා එක් වී මෙතෙක් විකාශය වූ සත්‍ය විවරණ වැඩසටහන් මාලාවට මුල සිට සවන් දෙන්න. ඒ සඳහා ඔබට කරන්න තියෙන්නේ TTB ලෙස සඳහන් කර 0742 65 35 38 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් එවීම පමණයි. එම අංකය නැවතත් 0742 65 35 38.
1: සත්‍ය විවරණ වැඩසටහනට සවන් දුන් ඔබට ත්‍යාගයක් දිනා ගැනීමට මෙන්න මහඟු අවස්ථාවක්. ඔබට කරන්න තියෙන්නේ අද වැඩසටහන ඇසුරෙන් අපාසන පැනයට නිවැරදි පිළිතුර WhatsApp හෝ SMS මගින් යොමු කිරීමයි. මෙන්න අද දවසේ පැනය.
0: අද වැඩසටහනට අනුව නේමියා පවුර ගොඩනගන්නට ආරම්භ කළ බව දැනගත් විට හෙරෝනිය සන්බලර්, අම්මෝනිය ටෝබියා, අරාබිය ගෙෂම් යන අය කළේ කුමක්ද? මෙන්න මේ ප්‍රශ්නේ නැවතත්. අද වැඩසටහනට අනුව නේමියා පවුර ගොඩනගන්නට ආරම්භ කළ බව දැනගත් විට හෙරෝනිය සන්බලර්, අම්මෝනිය ටෝබියා, අරාබිය ගෙෂම් යන අය කළේ කුමක්ද? පිළිතුර A. නෙහිමියා ඇතුළු පිරිසට උපකාර කළා. පිළිතුර B. නෙහිමියා ඇතුළු පිරිසව කවටකම් කර හෙලා දැක්කා.
1: ඔබේ පිළිතුර A.ද නැත්නම් B.ද ලෙස සඳහන් කර 0742 65 35 38 දුරකථන අංකයට WhatsApp හෝ SMS කරන්න.

0: ආචාර්ය වර්නන් මැගී විසින් රචිත සත්‍ය විවරණ වැඩසටහන තෙඔස් මීඩියා මිෂන් නිෂ්පාදනයකි.
1: එකසිය හතයි දශම තුන රජරට සේවය.
2: පැය ගානක් ඩ්‍රයිව් කල්ලා ඔෆිස් එකෙත් බිසි වුණහම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. ටක්කාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් ෆිට්. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
3: දැනුමට නුවණට විනෝදයට සල්ලි කොළපහයි. අන්තිම කෑලි තුන ගන්න මිස්.
4: අනේ මේ සෙල්ලමට උනත් ඔච්චර ගිනි ගණන් වලට බඩු විකුණන්න එපා. මංගාව සල්ලි කොළ තුනයි තියෙන්නේ.
3: තුනෙනුත් දෙකක් ඉරිලානේ මිස්.
4: දැනුම නොවන විනෝදයට දැන් සල්ලි කොළ ඕනේ නැහැ. අහන්න බදාදා හවස 4:15ට රජරට සේවය.
5: FM 107.3 FM 90.1 රජරට සේවය.
6: පුන්තියා බේ විශ්වය.
7: ගැමි සංනිවේදනයේ වැව් බැඳි රට අඳුර.
8: විදර්ශන අඳුර මෑත් කොට අවබෝධයේ පහන සෙලු දැල්වීම උදෙසා විදර්ශනා.
9: සියලු දෙනාට තෙරුවන් සරණ. සියලු යහපත ප්‍රාර්ථනා කරමින් අදත් විදර්ශනා සාකච්ඡා සභාව සමගින් අපි ඔබේ නිවහනට ගොඩවදින මොහොත අප ඉක්ුත් සතියේ පටන් අලුත් වැඩසටහන මාලාවක් ආරම්භ කළා. ඔබ දන්නවා විදර්ශනා සාකච්ඡා සභාව තුලදී මීට මත්තෙන්න වැඩසටහන ගණනාවක් මුළුල්ලේ අප සාකච්ඡා කළේ තුන් සූත්‍ර දේශනාවේ මහා මංගල සූත්‍ර දේශනාව පිළිබඳව. එහි අන්තර්ගත වුණු කරුණු මංගල කරුණු ප්‍රායෝගික ජීවිතයට අදාළ වන්නේ කෙසේද එකින් එක විවරණය කරමින් අප කරුණු සාකච්ඡා කළා. අනතුරුව තුන් සූත්‍ර දේශනාවේ කරණීය මෙත්ත සූත්‍ර දේශනාව පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමේ වැඩසටහන මාලාව අප ඉකුත් සතියෙන් ආරම්භ කළා. අපාද එහි දෙවන පියවර සමගයි මේ අන්දමින් මුණ ගැහෙන්නේ. අදත් සාකච්ඡා සභාවට වැඩම අවදාලේ අනුරාධපුර විජේපුර සිරි විජේ විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේහි ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කටුගම්පල නන්දරතන ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ අප ඉකුත් සතියේ කරණීය මෙත්ත සූත්‍ර දේශනාව පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමේදී ඔබ වහන්සේ පැහැදිලි කළා. විශේෂයෙන් භාවනා යෝගී යෝගාවචර පින්වතුන්ටත් ගිහි ජීවිතයක් ගත කරන හැමටත් ප්‍රයෝජනවත් වන කරුණු 15කින් කරණීය මෙත්ත සූත්‍ර දේශනාව අන්තර්ගත වෙන බව එහි නිදාන කතාව පිළිබඳවත් අපි කරුණු පැහැදිලි කළා. මේ කරුණු 15න් එක කරුණක් පිළිබඳව අප ඉකුත් සතියේ කරුණු මූලික වශයෙන් සාකච්ඡා කළා. අපේ හැමදෙරෝනේ අපි ඉකුත් සතිය පිළිබඳව මතකාවර්ජනයක යෙදමින් අද ප්‍රවේශයක් ලබා ගනිමු. අවසරයි ඔබ වහන්සේට ඒ සඳහා ඉඩකඩ සලසනවා.
10: හැමදෙනාටම තෙරුවන් සරණයි. අදත් විදර්ශනා වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වන්නේ කරණිමිත සූත්‍ර දේශනාව පිළිබඳව එහි අන්තර්ගත ධර්ම කාරණාවන් පිළිබඳව පැහැදිලි කරන්න. ඒ අනුව අපි පසුගිය වැඩසටහන තුලදී සිහිපත් කළා ඒ කරුණු පිළිබඳව එහි මූලික අදහස සූත්‍ර දේශනාවේ මූලික කාරණාවන් පිළිබඳව. ඒ වගේම කරණමෙත සූත්‍ර දේශනාවේ මුලින්ම සඳහන් වෙන තමන් විසින් දියුණු කරගත යුතු සංවර්ධනය කරගත යුතු ගුණාංග 15ක් පිළිබඳව එහි පළවෙනි කාරණාව සක්කෝ කියන ගුණය පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ පිළිබඳව අපි නැවතත් පුංචි සිහිගැන්වීමක් සිද්ධ කරන එක හොඳයි. සක්කෝ කියලා කියන්නේ සක්්‍යතාවය, එහෙම නැත්නම් හැකියාවක් ඇත්තෙකු වීම. අපි යම්කිසි කාර්යයක් සිද්ධ කරනකොට ඒ කාර්ය සඳහා අපිට යම්කිසි හැකියාවක් තියෙන්නට ඕන, දක්ෂතාවයක් තියෙන්නට ඕන, තමන්ට ඒ පිළිබඳ විශ්වාසයක් ගොඩනගෙන්න ඕන, මට ඒ දේ පුළුවන් කියලා. ඒ පුළුවන් කියන අදහස හැඟීම තමයි සක්කෝ කියන ගුණයෙන් හඳුන්වන්නේ. භාවනානුයෝගී යෝගා වචරේකුණම් ඒ භාවනා කර්මස්ථාන වඩන්නට යොමු වුනහම තමට භාවනා කර්මස්ථානයේ වැඩිම පිළිබඳව ධනාත්මක සිතුවිල්ලක් තියෙන්න ඕන. ඒ කියන්නේ මට මේ භාවනාව වඩන්න පුළුවන්. මට ඉඳගෙන ඉන්නට පුළුවන්. වේදනාව ඉවසගෙන ඉන්නට පුළුවන්. යම්කිසි කාලයක් එක ඉරියව්වකින් භාවනා අරමුණෙහි ඉන්නට පුළුවන්. එහෙම විදිහට එහි පුළුවන් කියන පැත්ත, තමන්ට හැකියාවක් තියනවා කියන බව තමන්ගේ සිත තුළ සංවර්ධනය කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඒ කාර්යයන්වල දක්ෂයෙක් වෙන්න ඕනේ. තමන්ගේ කටයුතු තමන්ට කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේ දේවල් වලදී ඒ සක්‍යතාවය තිබුණාම කෙනෙක් මේ නිර්වාණගාමී ප්‍රතිපදාවෙහි නිවන් අවබෝධ කර ගැනීම සඳහා දක්ෂයෙක් බවට පත් වෙනවා. ඒ යෝගාවචරයෙකු හැටියට අපිෙහි ප්‍රායෝගික පැත්තත් සඳහන් කළා. එදිනදා ජීවිතය ගත කරන දරුවන්ට, තරුණ අයට, වැඩිහිටියන්ට හැමෝටම මේ සක්කෝ කියන ගුණාංගේ කොච්චර වැදගත්ද කියලා. ඒ කියන්නේ එදිනදා ජීවිතය ගත කරන කෙනෙකුට තමන්ගේ කාර්යයන් සිද්ධ කිරීමේදී තමන් දක්ෂයෙක් වෙන්න ඕනේ. ඉගෙන ගන්න කාලේ නම් දරුවෝ ඉගෙනීම සඳහා තමන්ගේ දක්ෂතාවය හොඳට සංවර්ධනය කරගන්න ඕනේ. ඒක තමන්ට හිතෙන්න ඕනේ මට ඉගෙන ගන්න පුළුවන් කියන බව. යම් යම් විෂයන් පිළිබඳව සමහර දරුවන්ගේ තියෙන උදාසීන බවක්නේ. නමුත් ඒ විෂයන් පිළිබඳව තමන්ට සක්‍යතාවයක් තියෙනවා නම්, හැකියාවක් තියෙනවා කියලා විශ්වාසයක් ගොඩනගා ගන්න පුළුවන් නම්, තමන් දක්ෂයි නම් ඒ තොල තමන්ට පුළුවන් ඉදිරියට හොඳට අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න. සයි ගැනීම පිළිබඳව ධනාත්මක සිතුවිල්ලක් දියුණු කරගන්න ඕන පුළුවන් කියන හැඟීම. ඒ වගේම ඒ දක්ෂයෙක් වෙන්න එක. ඊළඟට වැඩිහිටියන් හැටියටත් එදිනදා ජීවිතේ රැකී රක්ෂා ව්‍යාපාර කටයුතු කරද්දී, ගෙදර දොර වැඩ කටයුතු කරද්දී හැම දෙයකදීම තමන්ට බෑ කියන හැඟීම නැතුව පුළුවන් කියන හැඟීමෙන්, දක්ෂතාවයෙන්, හැකියාවෙන් තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න ඕනේ. එතකොට හැමෝටම පුළුවන් ජීවිතේ අභියෝග ජය ගන්න. දක්ෂයින් බවට පත් වුණාම බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉටු කරගන්න පුළුවන්. පසුතැවිල්ලක් වෙන්නේ නැහැ. එතකොට ජීවිතේ සතුටින් ජීවිතය ගත කරන්න පුළුවන්.
9: එහමයි අපේ හාමුදුරුවනේ, කරණීය මෙත්ත සූත්‍ර දේශනාවේ අප මේ සාකච්ඡා කරන්නට ආරම්භ කළේ යෝගාවචර පින්වතුන්ටත් ප්‍රායෝගික ජීවිතයක් ගත කරන හැමටත් ප්‍රයෝජනවත් වන කරුණු 15ක් පිළිබඳව. එහි පළවෙනි කරුණ සක්කෝ, එහෙම නැත්නම් කුසලතා පූර්ණ බව, දක්ෂයෙක් වීමේ වටිනාකම. දැන් අනතුරු අපි සෙසු කරුණු වෙත යන විට අපි හැමදෙරෝනේ උජෝච සූජෝච මේ ඉතා සමගාමීව යන කරුණු දෙකක් බව පේන්න තිබෙනවා. අපි මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරමු.
10: උජු කියලා කියන්නේ ඍජු භාවය. එතන සූජු කියන වචනේ ඊළඟට සඳහන් වෙන්නේ ඒ වඩාත්ම නිවැරදි බව, නැත්නම් වඩාත්ම ඍජු භාවය, අවංක බව කියන එකයි. ඍජු කියන වචනේ අදහස කෙලින්, එහෙම නැත්නම් වංක බවින් තොර අවංක භාවය කියන එක. ඒතර අපිට ඒක කාරණා කිහිපයකින් බලන්නට පුළුවන්. තමන්ගේ චර්යාමය වශයෙන් හැසිරීම, තමන්ගේ කටයුතු, එදිනදා ජීවිතය ගත කරන ආකාරය අනුව බලපුවහම කෙනෙක් තමන්ගේ ජීවිතේ උජු ප්‍රතිපන්න වෙන්න ඕනේ. ඍජු ප්‍රතිපත්තියකට පිළිපන් පිරිසක් වෙන්න ඕනේ. යම්කිසි කාරණාවක් තමන් සිද්ධ කරනකොට ඒ කාරණාව පිළිබඳව තමන්ගේ තියෙන්න ඕන හොඳ විශ්වාසයක් සමග ඒ කාර්යයේහි අවසානය දක්වා ගමන් කිරීමේ ඍජු පිළිවෙතක්. දැන් සමහර අය යම්කිසි කාර්යයක් පටන් ගත්තාම ඒක අතරමඟදී නතර කරනවා. එහෙම නැත්නම් ඒ අදහස් වෙනස් කරගන්නවා. ඍජු භාවයක් නැහැ. ඒ පිළිබඳව අවංක ස්වරූපයකින් කටයුතු කරන. ඉතින් භාවනා පැත්ත ගත්තාමත් එහෙමයි. සමහර අය භාවනා වඩද්දී ඒ ඍජු භාවයෙන් භාවනාවට යොමු වෙන්නේ නැහැ. අවංක භාවයෙන් භාවනාවට යොමු වෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට සමහර විට භාවනාව එතරම් දුරට කරගෙන යන්න බැරුව යනවා. අතරමඟදී වෙනස් කරගන්නවා, නතර කරනවා, කලකිරෙනවා, ඒ වගේ දේවල්. ඍජු භාවයේ තියෙනවා නම්, අවංක ප්‍රතිපත්තිගරුක පිළිපන් බවක් තියෙනවා නම්, ඒ ප්‍රතිපත්තියෙහි, භාවනා මාර්ගයේහි එයා නිවන් අවබෝධය දක්වා යන ගමන ඍජුව ගමන් කරනවා, අවංකව. ඊළඟට සඳහන් වෙන සූජු කියන කාරණාවත් වඩාත්ම අවංක වෙන්න ඕනේ. දැන් භාවනා වඩන යෝගාවචරයෙකුට භාවනා කර්මස්ථාන ලැබෙන්නේ ගුරුවරයෙකුගෙන්. ඒතර ගුරුවරයෙකුගෙන් භාවනා කර්මස්ථාන ලැබුණාම ඒ භාවනා කර්මස්ථාන නිවැරදිව වඩන්න ඕන. ඒතර නිවැරදිව ඒ භාවනා කර්මස්ථාන වඩන්නට නම් කෙනෙකු තුළ අවංක භාවය තියෙන්න ඕනේ. දැන් භාවනා ප්‍රායෝගිකව පුහුණු කරලා තමන් ලැබපු අත්දැකීම් භාවනාවෙන් තමන්ට දැනුණු දේ ගුරුවරයාට ප්‍රකාශ කරනවා. ඒතර ගුරුවරයාට ඒක ප්‍රකාශ කරන්නේ එතනින් එහාට භාවනා මාර්ගයේහි ඉදිරියට යන්නට උපදෙස් ලබා ගන්න. දැන් යෝගාවචරයේ තමන්ගේ අත්දැකීම් ගුරුවරයාට අවංකව ප්‍රකාශ කළේ නැත්තම් ඒ තමන්ගේ සූජු ගුණයෙන් අවංක භාවයෙන් ඒ ප්‍රකාශ කළේ නැත්තම් එහෙම ගුරුවරයාගේ නිසි කර්මස්ථාන ලබා ගැනීමක් කරගන්න බැරුව යනවා. මොකද ගුරුවරයා නොමග යවුවා වගේ.
9: එහෙමයි.
10: තමන් ගුරුවරයාට අවංකවම තමන් ලබපු අත්දැකීම් භාවනාවෙන් තමන් ලබන ඒ අවබෝධයන් නොසඟව ගුරුවරයාට ප්‍රකාශ කරන්න ඕනේ. ඒ සඳහා යෝගාවචරයෙකුට අවංක භාවයේ තියෙන්න ඕනේ.
9: එහෙමයි.
10: ඒ නිසා උජු සූජු කියන ගුණාංග දෙක භාවනා වඩන යෝගාවචරයෙක් නම් වඩාත්ම හොඳින් තමන් තුළ සංවර්ධනය කරගන්න ඕනේ, ප්‍රගුණ කරගන්න ඕනේ.
9: එහෙමයි අපි හැමදෙරෝනේ දැන් උජු උජේම නැත්තම් මේ ඍජු භාවයේ අපිට මෙහෙම කාරණයක් සාකච්ඡා කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඍජු භාවය කියලා කියන්නේ දැඩිකම නෙමෙයි නේද?
10: නෑ, ඍජු භාවය කියලා කියන්නේ මෙතන අදහස් කරන්නේ කෙලින් කටයුතු කරන්නට පුළුවන් බව. ඒ වගේම අපි කියන්නේ අවංක වෙනොයි කියලා. ඒ අවංක චේතනාවෙන් අවංක අදහසින් තමන්ගේ කටයුතු සිදු කිරීම. ඒ වගේම ප්‍රතිපත්ති ගරුකව යම්කිසි ප්‍රතිපත්තියක පිහිටලා කටයුතු කිරීමේ හැකියාව. ඒක තමයි මේ ඍජු භාවය නැත්තම් උජු සූජු කියන ගුණයෙන් හඳුන්වන්නේ.
9: එහෙමයි අපි හඳුනන්නේ. ඉතාම අසීරු අවස්ථාවලදී පවා ඍජුව පිහිටන්න පුළුවන් නම් එහෙම නැත්තම් ප්‍රතිපත්ති ගරුකව කටයුතු කරන්න පුළුවන් නම් ඒක ඉතා හොඳයි කියලා අපිට හිතෙනවා. දැන් එහෙම කටයුතු කිරීම හරහා පෙරලා අපිට ලැබෙන ප්‍රතිලාභයක් තියෙනවද කියලා කවුරු හෝ කියන්නත් පුළුවන්. දැන් අපි කියන සබහාදාමේ ආශිර්වාදය අපට ලැබෙනවයි කියලා. අපි හඳුනන්නේ දැන් සමහර තැනකදී ඍජුවෙන්ට ගියාම එහෙම නැත්නම් ප්‍රතිපත්තිගරුක වෙන්නට ගියාම කෙනෙක් කියන්න පුළුවන් අපි අමාරු වැටෙනවා, අපි අපහසුතාවයටපත් වෙනවා වගේ කාරණා. දැන් මේවා කොහොමද අපි පැහැදිලි කරන්නේ මේ ප්‍රායෝගික ජීවිතයත් එක්ක ගලපනකොට?
10: ප්‍රායෝගික ජීවිතයත් එක්ක මේක සම්බන්ධ කරද්දී තමන්ට තමන්ගේ හදවතට එකඟව යමක් සිදු කරලා ඒ පිළිබඳව තමන්ට සතුටු වීමේ හැකියාවක් තියෙන්න ඕනේ. අපි කියනවා එක ආත්ම විශ්වාසය තුළින් ලබන ආත්ම තෘප්තිය. එතකොට යම්කිසි කෙනෙක් තමන් යමක් නිවැරදිව සිද්ධ කරලා නිවැරදිව තමන්ගේ කාර්යය නිමා කළාම තමන්ට සතුටු වෙන්නට පුළුවන් අවංකව මම මේ කාර්යය මං සිද්ධ කළයි කියලා. දැන් සමාජයේ හැඩගැහිලා තියෙනවා යම්කිසි කෙනෙක් වංචනිකව කපටිකමින් රවටලා යම්කිසි කාර්යයක් සිද්ධ කළොත් තමයි ජය ගන්න පුළුවන්, තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ එතකොටයි කියලා එහෙම විශ්වාසයක් හැඩ ගැසීමක් වැරදි විදිහට සමාජයේ සමාජගත වෙලා තියෙනවා. ඉතින් ඒකට අනුගත වෙන්න තමයි හැමෝම හදන්නේ. අපි අවංක වෙලා හරියන්නේ නැහැ, අපිට අවංක වැඩ කරන්න ගියොත් එහෙම පාඩු සිද්ධ වෙනවා එහෙම කියලා සඳහන් කරන්නේ සහ හිතෙන්නේ අර සමාජයට අනුගත වෙලා බලන නිසා. ඉතින් බුදුදහමට අනුව අපි බලන්නේ කෙනෙකුගේ හෘද සාක්ෂිය හදවතට එකඟව තමන්ගේ ප්‍රතිපත්තියට මුල් තැන දීම. ඒතකොට අපි සමාජයේ යම්කිසි දුර්මතයක් දුර්ගුණයක් තියෙනවා නම් ඒකට අනුගත වෙන්න යන එක නෙමෙයි. බුදුදහමේ පරමාර්ථය වන්නේ නිවනනේ. ඒතකොට නිර්වාණගාමී ප්‍රතිපදාවෙහි ගමන් කරන කෙනෙක් නම් තමන්ට යම්කිසි අලාභයක් වුණත් තමන්ට යම්කිසි අපහසුයක් වුණත් ඒ ප්‍රතිපත්තිය වෙනස් කරගන්නේ. එතකොට එහෙම අපි කල්පනා කළාම යම්කිසි අදිෂ්ඨානයක් කෙනෙකුට තියෙන්න ඕනේ එහෙම ප්‍රතිපත්ති ගරුකව තමන්ගේ කටයුතු කරගෙන යන්න. ඊළඟට අපිට සමහර විට ඔබ කිව්වා වගේ පාඩු වෙන තැන් අනිත් අය අපව රවටා ගැනීම තැන් එහෙම වෙන්න පුළුවන් මේ අවංක වෙන්න ගියාම. ඉතින් ඒ තැන්වලදී යම් සම්‍යක් ප්‍රයෝග භාවිතා කරන්න පුළුවන්. ඒකට බුද්ධිමත් බව තියෙන්න ඕනේ. එතකොට අපි කෙනෙකුට වංචාවක් නොකොට, හිංසාවක් නොකොට, බොරුවක් නොකර අපිට යම් සම්‍යක් ප්‍රයෝගයක් භාවිතා කරමින් කෙනෙකුට තමන්ගේ කටයුතු කරගෙන යන්න පුළුවන්. එතනදී තමන්ගේ ප්‍රතිපත්ති අවංක භාවයත් රැකගෙන කොහොමද ඒක කටයුතු කරන්න කියන අවබෝධය ලැබෙනවා. එහෙම අවබෝධයකින් කටයුතු කරන්න පුළුවන් කෙනා ඒ ඍජු ප්‍රතිපත්තියක ඉඳගෙන සියලු දේ ජයග්‍රහණය කරගන්නවා.
9: එහෙමයි අපි හැමතරෝනේ හදවතට එකඟව නිවැරදි දේ කරලා ප්‍රතිඵලයේ කවරක් වුණත් කමක් නැහැ කියන අදහස තමයි අපිට පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන්නේ.
10: අපිට ඒ අවසානයේ අපිට ලැබෙන යම්කිසි ප්‍රතිඵලයක් තුල අපිට සෑහෙන්න පුළුවන් නම් මම යහපත් චේතනාවෙන් යහපත් විදිහට කටයුතු කළා තමයි මම මේ ප්‍රතිඵලය ලැබුවේ. ඒ නිසා මට ලැබුණු ප්‍රතිඵලය පිළිබඳව කනගාටුවක් නැහැ කියලා කෙනෙකුට සෑහෙන්න පුළුවන් නම් එතන තමන්ගේ අවංක ප්‍රතිපත්තිය තුළ තමන්ට ලැබෙන සතුට කියන එක තියෙනවා. අපි ඒකට කියනවා අනවජ්‍ය සුඛ කියලා. يعني තමන් කරපු දේ නිවැරදි, තමන්ගේ පැවැත්ම නිවැරදි කියලා ලබන සතුට. අර වැරදි විදිහට වංචනිකව කෙනෙක් කටයුතු කරලා ලබපු ජයග්‍රහණය තුළ අනවජ්‍ය සුඛය නැහැ.
9: එහෙමයි අපි හඳුනන්නේ. දැන් අපි තවත් කතා කරන කාරණයක් නෙමේ බොහෝ සිද්ධ වෙන දේවල් එක්ක අපි කියන මේ සබහා දහමේ යම් බැඳියාවක් තියෙනවා. විශ්වයේ කිසියම් ධර්මතාවයක් මේ හැම දෙයකටම බලපානවායි කියලා. ඉතින් ප්‍රතිපත්තිගරුකව හදවතට එකඟව වැඩ කිරීම හරහා ඒ සබහා දහමේ විශ්වයේ ආශිර්වාදය අපට ලබා ගන්න පුළුවන් දෙයක් ලැබෙනවද? අපි ඒක විශ්වාස කරන්න ඕනද?
10: මේ ලෝකේ මේ විශ්වයේ ස්වභාව ධර්මයක් තියෙනවා. ඒ කියන්නේ මේ අපිට නොපෙනෙන යම් ස්වභාවයක් මේ විශ්වය තුල තියෙනවානේ. මේ ලෝකය කැරකෙනවා.
9: එහෙමයි.
10: එතකොට ඒ හිරු උදා වෙනවා, හිරු බැස යනවා, සුලං හම්මනවා. එතකොට තවත් ග්‍රහලෝක මේ විශ්වය තුල තියෙනවා. හිරු පවතිනවා. ඒ හිරු එළිය සහ ඒ යම් යම් ග්‍රහලෝකවල අතර තියෙන කිරණ පරාවර්තනය වෙනවා. ඉතින් මේවත් එක්කලා මේ විශ්වය තුළ යම්කිසි ගොඩනැගුණු බලයක් තියෙනවා.
9: එහෙමයි.
10: ඒතකොට ඒ බලයත් එක්කලා මේ විශ්වයේ යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. යම්කිසි ක්‍රමික බවක් තියෙනවා. මේ දින, සති, මාස, අවුරුදු ගෙවිලා මේ නියමිත විදිහට මේ ලෝකය පවතින්නේ ඒ විදිහට.
9: එහෙමයි.
10: ඒතකොට මේ විශ්වය තුළ යම්කිසි ශක්තියක් තියෙනවා නම් කෙනෙකුගේ ප්‍රතිපත්තියටත් කෙනෙකුගේ පැවැත්මටත් ඒක බලපානවා. ඒතර විශ්වය අපිට රවටන්නට පුළුවන් කමක් නැහැ.
9: එහෙමයි.
10: එතකොට මේ විශ්වයේ තියෙන යම්කිසි ශක්තියක් තියෙනවා නම් ඒක පුද්ගලයෙකුගේ ආධ්‍යාත්මයටත් බලපාන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
9: එහෙමයි. අපි කියනවනේ මේ කවුරු නැතත් උඩේ ඉඳගෙන කෙනෙක් බලාගෙන ඉන්නවා මේවා කියලා. දැන් මේ මේ මිනිස්සු මේ කියන්නේ මේ කාරණා තමයි නේද අපේ හැමෝටම?
10: ඔව්. බුදුදහමෙහි කර්මය කියන එකට ප්‍රධාන තැනක් ලැබෙනවානේ.
9: එහෙමයි.
10: සියල්ල කර්මයෙන් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් යම්කිසි කෙනෙක් කරන දේවල් වල අනුව, ඒ කියන්නේ එයාගේ කර්මය කර්මපතයක් බවට පත් වුනහම ඒක විපාක දෙන ස්වභාවයක් එනවා. එතකොට යම්කිසි කෙනෙක් අවංක චේතනාවෙන් යම්කිසි දෙයක් කළහම ඒක කර්මයක්නේ, ක්‍රියාවක්නේ. එතකොට එයා ක්‍රියාවක් තුළින් කර්මපතයක් වුනහම තමයි විපාක දෙන කර්මයක් බවට පත්වන්නේ. එතකොට විපාක දෙන කර්මයක් බවට පත් වුනහම එයා කරන දේ සිතුවිලි අනුව, ක්‍රියාව අනුව ඒක එයාට කර්ම ශක්තියක් වෙනවා. ඉතින් එයා අවංක චේතනාවෙන් හොඳ දෙයක් කළා නම් අපි ඒකට කියනවා කුසල කර්මයක් කියලා. ඒතර කුසල කර්මයක විපාක කුසල විපාක. ඒ කුසල විපාකයේ කෙනෙකුට මේ විශ්වය තුළ කාටවත් වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒක ලැබෙනවා. ඒක ධර්මතාවය.
9: එහෙමයි අපි හඳුනන්නේ. හොඳයි අපි ඊළඟ කරුණ මෙත අවධානය යොමු කරමු. සෝහජ භාවයේ එහෙම නැත්නම් කීකරුකම භාවනා යෝගී යෝගාවචරයෙකුට කොහොමද අපි හඳුනන්නේ මේ කීකරුකම? ඒ කටයුත්ත සාර්ථක කරගන්න හේතු පාදක වෙන්නේ අපි මූලික වශයෙන් මේ ගැන පැහැදිලි කරමු නේද?
10: උජූච සූජූච කියන කාරණාවෙන් පසුව සඳහන් වෙන්නේ සුවචෝචස්ස. ඒ කියන්නේ සුවච භාවයේ කීකරුකම.
9: එහෙමයි.
10: භාවනා වඩන යෝගාවචරයෙකුට නිර්වාණගාමි ප්‍රතිපදාවේ ගමන් කරන කෙනෙකුට කීකරු බව ඉතාමත් වැදගත් වෙනවා. භාවනා පිළිවෙත් සාර්ථක කරගන්න. මොකද අපි භාවනා වඩන්නේ යම්කිසි ගුරුවරයෙකුගේ උපදෙස් පිළිපදිමින්, උපදෙස් ලබාගෙන. තනිවම කෙනෙකු භාවනා කරන්නේ නැහැ.
9: එහෙම
10: කරන්න අවසරත් නැහැ. දැන් බොහෝ දෙනෙක් අපි මේ කාරණාවත් මේ සමග මතක් කරන්නේ කොහොඳයි. බොහෝ දෙනෙක් තමන්ගේ හිතු මනාපයට යම් යම් කාරණාවන් මූලික කරගෙන භාවනා වඩනවා කියලා සිද්ධ කරනවා. එතකොට ඒක හරිද වැරදිද? ඒක සුදුසු කර්මස්ථානයක්ද නැද්ද? ඒකෙන් ලැබෙන ප්‍රතිඵල අත්දැකීම් මොනවද, හොඳද නරකද? මේවා විමසන්නට කෙනෙක් ඉන්න ඕන. ඒ නිසා හැම විටම භාවනා වඩද්දී ගුරුවරයෙකුගේ උපදෙස් පරිදිම, උපදෙස් ලැබමින්ම භාවනා වඩන්න ඕන හැම දිනෙකම. නැත්තම් මුලාවටපත් වෙනවා, නොමග යනවා. හරි දේ වැරදි කියලා හිතනවා, වැරදි දේ හරි කියලා හිතනවා. අපි ඒ අයට කියනවා මුලාවටපත් වෙනවා කියලා. එතකොට වැරදි මාර්ගයේ ගිහිල්ලා තමාට ගොඩාක් අපහසුතාවයන්ටපත් වෙන්න පුළුවන්. ඒ නිසා ගුරුවරයෙක් ඇසුරෙහිම තමයි භාවනා කර්මස්ථාන ලබාගෙන භාවනා වඩන්න ඕනේ. එතකොට මේ සුවච භාවය කියන එක එතනදී හරි වැදගත්. ඒ කියන්නේ ගුරුවරයාට කීකරු වෙන්න ඕන.
9: එහෙමයි.
10: තමන් බොහෝ දේවල් දන්නවා වෙන්න පුළුවන්. තමන් බොහෝ දේවල් පිළිබඳව අත්දැකීම් ලැබපු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් භාවනා කර්මස්ථාන ලබා ගන්නකොට ගුරුවරයෙක් හමුවේ කෙනෙකු නිහතමානීව සුවච භාවයෙන් ඒ අවවාද අනුශාසනාවන් පිළිගන්න ඕන.
9: එහෙමයි.
10: පිළි අරගෙන පිළිපදින්න ඕන, අනුගමනය කරන්න ඕන. කීකරු බව කියලා කියන්නේ කියන දේ කරනවා කියන අදහසනේ.
9: එහෙමයි.
10: ඒතර යම් කිසි කෙනෙක් අපිට යම් අනුශාසනාවක් කළා නම්, අවවාදයක් කළා නම් අපිට පුළුවන් වෙන්න ඕන ඒ ගුරුවරයා, ඒ වැඩිහිටියා, ඒ සිල්වත් ගුණවත් කෙනා අපිට දුන්න අවවාදයේ අනුශාසනාව නිවැරදිව තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන පිළිපදින්න. ඒතර භාවනා උපදෙස් ලබා ගන්නකොට එහෙම තමයි. යෝගාවචරයේකොට ගුරුවරයෙකුගෙන් භාවනා කර්මස්ථාන ලැබුණාම මෙහෙම මෙහෙම භාවනා වඩන්නට සුදුසුයි කියලා උපදෙස් ලැබුණාම ඒ අනුවම භාවනා වඩන්න හැකි වෙන්න ඕන. ඒතර ගුරුවරයාගෙන් උපදෙස් අරගෙන තමන්ට හිතුණු දේ වෙන වෙන විදිහට කරන්න ගියොත් අකීකරුයි.
9: එහෙමයි.
10: ඒතර ඒ සුවච ගුණය නැහැ.
9: එහෙමයි.
10: ඒ සුවච ගුණයක පිහිට ළමයි භාවනා කර්මස්ථාන ලබාගෙන භාවනා වඩන්න ඕනේ. එතකොට තමයි ඒ භාවනා පිළිවෙත් සාර්ථක කරගන්නට පුළුවන්කම තියෙන්නේ.
9: එහෙමයි. අපි හඳුනන්නේ දැන් අපි ප්‍රායෝගික ජීවිතයේට මේ කරුණ සුහජභාවය, එහෙම නැත්නම් කීකරුකම ගලපා ගන්න විට අපිට විවිධ පැති ඔස්සේ මේ කරුණ සාකච්ඡා කරන්න පිළිවන්කම තිබෙනවා. ගුරුවරුන් ශිෂ්‍යයින්ට, එහෙම නැත්නම් දරුවන්ට අවවාද අනුශාසනා ලබා දෙනවා. දෙමව්පියන් දුව දරුවන්ට අවවාද අනුශාසනා ලබා දෙනවා. වැඩිහිටියන් බාලයන් සඳහා අවශ්‍ය කරන අවවාද අනුශාසනා ලබා දෙනවා. ඇත්තටම දැන් මේ අවවාද පිළිගන්නවද නැද්ද කියන එක සම්බන්ධ කාරණේදී තමයි මේ කීකරුකම කියන කරුණ අපට විශේෂයෙන් මතු කරන්න පිළිවන්කම තියෙන්නේ නේද අපේ ආදරණේ.
10: ප්‍රායෝගික ජීවිතයට කෙනෙකුගේ ජීවිතයක් සාර්ථක කරගන්න විශාල වශයෙන් උපකාර වෙන ගුණාංගයක් තමයි කීකරුකම කියලා කියන්නේ. සුවච භාවය. ඇත්තටම අපේ ජීවිතයක් ගොඩනැගිලා තියෙන්නම ඒ සුවච භාවය පදනම් කරගෙන. දැන් පුංචි කාලේ ඉඳලා අපි අම්මා තාත්තා කිව්ව දේ ඇහුවේ නැත්නම් අපි අද මේ සමාජෙ මෙහෙම ජීවත් වෙන්නට පුළුවන් කමක් නැහැ.
9: එහෙමයි.
10: දැන් අපි අම්මට තාත්තට සඳහන් කරනවා මහමංගල සූත්‍රයේදීත් අපි ගැන සාකච්ඡා කළා පූර්වාචාර්යන් වහන්සේලා කියලා. පුබ්බාචාරියාති. මේ පෙර තමන්ට මුලින්ම මුණගැහෙන ගුරුවරයා අම්මා තාත්තා. ඒතොර ගුරුවරයෙක් හැටියට අම්මයි තාත්තයි අපිට පුංචි කාලේ මුණ ගැහෙන්නේ හොඳ නරක කියලා දෙන්න. ඒ වගේම ජීවිතේ මෙන්න මේ දේ කරන්න, මේව හොඳ නැහැ, මේක තමයි හොඳ කියලා අපිට මෙහෙම අවවාද අනුශාසන ලැබෙන නිසා මුලින්ම ජීවිතේ. ඒතොර අපිට කන බොන හැටි, යන්නේ නැහැටි, කතා බහ කරන හැටි, ඉඳ ගන්න හැටි, මේ හැම දෙයක්ම අපිට දෙමව්පියන්ගෙන් ලැබුණු අනුශාසන අවවාද. අපි ඒවට අහුන්කම් දුන්නේ නැත්තම්,
9: එහෙමයි,
10: අපි ඒවා එදා ඒවා පිළිගත්තේ නැත්තම්, ඒ අනුව කටයුතු කළේ නැත්තම් අපි තුළ සදාචාර සම්පන්න බවක් ගොඩනැගෙන්නේ නැහැ.
9: එහෙමයි.
10: ඒතකොට ස්වච්ඡ භාවය, කීකරුකම අපි පුංචි කාලේ ඉඳලම අපේ ජීවිතයට අපි එකතු කරගත්තු ගුණාංගයක්. ඉතින් ඒක සමහරලාට යමක්මක් තේරෙනකොට, වැඩිහිටියෝ වෙනකොට, තරුණ අය වෙනකොට සමහර අය හිතනවා, නෑ දැන් අපි කාගෙන්වත් ගුරුහරුකම් ලබන්න ඕනේ නෑ, මටම පුළුවන් හැම දෙයක්ම කරන්න, හැම දෙයක්ම තීරණ ගන්න පුළුවන් කියලා. එහෙම යම්කිසි තැනකට සමහර අයපත් වෙනවා. හැබැයි එතන තමයි කෙනෙකුගේ ජීවිතය අසාර්ථක බව.
11: එහෙමයි.
10: අපිට රාහුල පොඩි හාමුදුරුවන්ගේ කතාව හරි වැදගත්.
11: එහෙමයි.
10: රාහුල පොඩි හාමුදුරුව හැමදාම උදෑසන අවදි වෙලා මිදුළු අමදින්න ගියාම වැලියහුරක් දෝතට අරගෙන අහසට විසි කරලා ප්‍රාර්ථනා කරනවලු, මේ වැලි කැට ගණනට මට අද දවසේහි වැඩිහිටියන්ගෙන් අවවාද අනුශාසනා ලැබේවා කියලා.
11: එහෙමයි.
10: ඒ ප්‍රාර්ථනාව අද ඉන්න දරුවන්ට, අද ඉන්න සමාජයේ වැඩිහිටියන්ට හැමෝටම තියෙනවා නම් කොච්චර වටිනවද?
11: එහෙමයි.
10: අද දවසක අපිට සාර්ථක දවසක් බවට පත් කරගන්න මට සිල්වතුන්ගෙන්, ගුණවතුන්ගෙන්, වැඩිහිටියන්ගෙන්, අම්මගෙන්, තාත්තගෙන්, ගුරුවරුන්ගෙන් අවවාද අනුශාසනා ලැබේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරන්න දවස පටන් ගන්න.
11: එහෙමයි.
10: ඒ කීකරු භවයේ, සුවච භවයේ යම්කිසි කෙනෙකු තුළ තියෙනවා නම් එයා හැම විටම සංවර්ධනය වෙන පුද්ගලයෙක්. ඒ කියන්නේ දියුණුවට පත් වෙන පුද්ගලයෙක්, ආධ්‍යාත්මිකවත් බාහිරවත් හැම අතකින්.
11: එහෙමයි.
10: අන් අයට සවන් දීමේ හැකියාව ජීවිතේ දියුණු කරන්න ඕන ගුණාංගයක්.
11: එහෙමයි. අපි හවුද
0: වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගොඩ, ප්‍රකාශය ඉනුෂා විබද්ද. ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 7ක්. මෙරට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා නව අධිරකට. සෞඛ්‍ය පද්ධතිය දියුණු කිරීමට රුසියාවේ සහය. වෙඩ්බද්ද වැඩි නොවන බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පවසයි. දුරගමන් සේවා සඳහා මාර්ගගතව බස් ආසන වෙන් කිරීමේ පහසුකම. යලකන්නේ සඳහා අවශ්‍ය යූරියා පොහොර ප්‍රමාණවත් තොග. දිවයිනේ වැසි තත්ත්වය වැඩිවීමක් බදාදායින් පසු. ඔපෙක් සංවිධානය ලබන මාසයේ සිට තෙල් නිෂ්පාදනය වැඩි කරයි. ප්‍රධාන ක්‍රීඩා සමාජ 2020 ක්‍රිකට් තරගාවලිය 13 වෙනිදා ඇරඹෙයි. මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් කෙරේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ එම ගිවිසුම් හුවමාරු කරගෙනින. දිරටේ සම්බන්ධතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය, ක්‍රීඩා, සංචාරක, අධ්‍යාපන සහ ආරක්ෂක යන ක්ෂේත්‍ර සඳහා වන අවබෝධතා ගිවිසුම්වලට එළඹ තිබේ. ශ්‍රී ලංකා මාලදිවයින ජනාධිපතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිට්වා සුලිකුණාටු අවස්ථාවේ මාලදිවයින රජය සහ ජනතාව ශ්‍රී ලංකාවට දැක් වූ ශක්තිය ගෞරවයෙන් සිහිපත් කළේය. මාලදිවයින ජනාධිපතිවරයා සහ දූත පිරිස සමග පැවැත් වූ දීපාක්ෂික සාකච්ඡාවලදී බහුවිධ සම්බන්ධතාවල වර්තමාන තත්ත්වය සමාලෝචනය කෙරිණ. ගෝලීය දේශපාලන විපර්යාස සහ එහි බලපෑම දෙරටටම පොදු තර්ජනයක් හා ගැටලුවක් වී තිබේ. ඊට විසඳුම් සෙවීම සඳහා රටවල් දෙකම අන්තර්ජාතික සංසදවලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයිද ජනාධිපතිවරයා එහිදී පැවසීය. මුහුදු මට්ටම ඉහළ යාමට සහ ගෝලීය උණුසුමට එරෙහිව මාලදිවයින සිදු කරන සටනේදී ශ්‍රී ලංකාව විශ්වසනීය සටන් සංගයෙකු ලෙස ක්‍රියා කරන බවද දිසානායක මහතා සිහිපත් කළේය. හෙට පැවැත්වීමට නියමිත ව්‍යාපාරික සංසදය ඉදිරියේදී බොහෝ ඵලදායි හවුල්කාරීත්වයක් සඳහා මඟ පාදනු ඇත.
12: තොරතුරු තාක්ෂණය සහ කෘතිම බුද්ධිය, ධීවර කෘෂි සැකසුම්, සංචාරක සහ විවේකයේ මෙන්ම දේපොළ වෙළඳාම් හා නාගරික යටිතල පහසුකම් අංශවලට අදාළව ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගවේෂණය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින් ව්‍යාපාරවලට ආරාධනා කළේය.
13: සාගරේ නිවහන කරගත් දූපජාතීන් ලෙස අපගේ ජීවන රටාව සහ ප්‍රවර්ධනය සාගරයේ මතම බොහෝ සෙයින් රඳා පවතින බව සිහිපත් කළ යුතුයි. මෙම සන්දර්භය තුළ ධීවර ක්ෂේත්‍රයේ අපගේ රටවල් දෙක අතර සහයෝගතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මම ජනාධිපති මුයිසු මෙත්තුමාට ස්තුතිවන්ත වෙනවා. අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා සැලකිය යුතු විභවයක් ඇති බෝට්ටු නිෂ්පාදන අංශයේ සහයෝගතාවේ අමතර හැකියාවන් ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාව දක්වන උනන්දුව පිළිබඳව මම ජනාධිපති මුයිසු මෙත්තුමාට දැනුම් දුන්නා. ඒ වගේම මාලදිවයිනේ සංචාර කර්මාන්තේ සාර්ථකත්වයේ ශ්‍රී ලංකාවට හිතකර බලපෑමක් කරන අතර සංචාරකින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන දෙකම දිත්ව ගමනාන්තයක් ලෙස තෝරා ගන්නවා. මාලදිවයින සංචාර කර්මාන්ත ආයෝජනය සිදු කර ඇති බොහෝ ශ්‍රී ලාංකික සමාගම් තිබෙනවා. එනිසා සංචාර කර්මාන්තයේ ප්‍රතිලාභයන් අපේ රටවල් දෙකටම ලබාගත හැකි අවකාශයන් අවස්ථාවන් ගවේෂණය කිරීම වඩාත් ඵලදායීතාවයක් ගෙන දෙනවා. මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර දැනටමත් විශිෂ්ට ගුවන් සබත්තාවයක් පවතින අතර ගුවන් සේවා මෙන්ම සමුද්‍රීය සබත්තාවේ සහයෝගතාවය අපගේ ආර්ථික දෙකටම වැදගත් වන සංචාරක අංශයට සහයුණුවතයි අප විශ්වාස කරනවා.
12: ජාතීන් දෙක එකට බැඳ තබන ගැඹුරු ඉතිහාසය, ඔරොත්තු දීමේ හැකියාව සහ මිත්‍රත්වයේ පිළිඹු කරන නගරයක් වන කොළඹ නගරයේ සිටීමට ලැබීම ගෞරවයක් බව මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා එහිදී සඳහන් කළේය. තමා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දීපාශික කලාපීය හා ගෝලීය කරුණු රාශියක් සම්බන්ධයෙන් ඵලදායි සාකච්ඡා පැවැත්වූ බව සඳහන් කළ මාලදිවයින ජනාධිපතිවරයා වෙළඳ සහ ආයෝජන, සෞඛ්‍ය, ආරක්ෂක, අධ්‍යාපන, තරුණ සහ ක්‍රීඩා සංවර්ධනයතුළු ප්‍රධාන ක්ෂේත්‍ර රැසක් ඔස්සේ හවුල්කාරීත්වයේ ඉහළ නැංවීමේ එකඟතාවලට පැමිණි බවද කියා සිටියේය. මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ පළමු ශ්‍රී ලංකා සංචාරය දෙරටේ සම්බන්ධතා ශක්තිමත් සහ වර්ධනය කිරීමට හේතුවනු ඇතැයි අමාත්‍ය විජිත හේරත් මහතා විශ්වාසය පළ කරයි. එම සංචාරයේදී එතුමා හමුවීමට ලැබීම ගෞරවයක් බව අමාත්‍යවරයා පවසයි. ජාතික සමගිය වෙනුවෙන් තබන ශක්තිමත් පීවර කිසිසේත් ආපසු හරවන්නේ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. වැල්ලවත්තේ රාමකෘෂ්ණා ශාලාවේ ඊයේ පැවති කම්බන් උළෙලට එක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ මනුෂ්‍යත්වයේ පෙරමුණගත් නව සමාජයක් නිර්මාණය කිරීමේදී සාහිත්‍යයට සහ සංස්කෘතියට මහඟු වගකීමක් පැවරී ඇති බවයි. කම්බන් උත්සවය දෙමළ ජනතාවගේ ප්‍රධාන සාහිත්‍ය සහ සංස්කෘතික උත්සවයකි. රටේ සීලු ජනතාව එකමුතුව සහ සමානාත්මතාවෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනගා දීමට ඉටුකරන මෙහෙවරාගෙමින් කම්බන් සම්මානය ජනාධිපතිවරයාට එහිදී පිරිනැමින. මෙරට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වේ. විදේශ රාජ්‍ය නායකයෝ සහ ඉහළ පෙළේ නියෝජිතෝ කිහිප දෙනෙක් මේ දිනවල දිවයිනට පැමිණ සිටිති. ඔවුන්ගේ පැමිණීමත් සමග මෙරටේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා නව අධිරේකට පත්ව තිබේ. මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසි, රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහයිල් මුරාෂ්කෝ යන මහත්වරු ශ්‍රී ලංකාවේ සංචාරය කරති. වියට්නාම ජනාධිපති ටෝලම් මහතාද නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතයි. වියට්නාම ජනාධිපතිවරයා සිකුරාදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතය. මෙම රාජ්‍යතාන්ත්‍රික සංචාරකයන් මගින් ශ්‍රී ලංකාව සහ විදෙස් රටවල් අතර පවතින දීපාශික සම්බන්ධතා නව මාවතකට යොමු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහයිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමු වෙති. හමුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වින මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සහ තාක්ෂණික කරුණු කිහිපයක් පිළිබඳව එහිදී සාකච්ඡා කෙරින. දෙරට අතර මිත්‍රශීලී සහයෝගිතාව සිහිපත් කළ රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී මෙරට සෞඛ්‍ය පද්ධතිය දියුණු කිරීමට සහාය ලබා දීමට බලාපොරොත්තු වන බව පැවසීය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. වැඩබද්ද වැඩි නොවන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි. ඉකුත් අයවැයවලට අදාළව වැඩබද්ද සම්බන්ධයෙන් සිදු කළ නීතිමය ප්‍රතිපාදන ඉදිරිපත් කිරීම සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. එහි කරුණු පදනම් කරගනිමින් රජය ජූලි මස පළමුවනිදා සිට වැඩබද්ද 26.5% දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇති බවට සමාජ මාධ්‍යයේ අසත්‍ය තොරතුරු පළව තිබේ. වැඩබද්ද සාමාන්‍ය සේවා සහ මුල්‍ය සේවා යන දෙයන්ශයට අයත්ය. මුල්‍ය සේවා වෙනුවෙන් අයවන බද්ද ගෙවිය යුතු වන්නේ බැංකු සහ මුල්‍ය ආයතනයයි. ඊට අමතරව එම ආයතන 2.5% සමාජ ආරක්ෂණ බද්දක්ද ගෙවනු ලැබේ. එම දෙකෙහිම එකතුව 20.5%.

0: වැඩි කර ගැනීම ඇතුළෙදී ඉදිරියට වැට්වාගේ 18% කියන අනුපාතයේ වැඩි කියන එක අපිත් පිළිගන්නවා. ඒක තවත් අඩු කිරීමේ හැකියාව පිළිබඳව තමයි අපේ ප්‍රතිපත්ති ඉදිරියට සකස් කරලා තියෙන්නේ. බදු අනුපාත අඩු කරන්න අවශ්‍ය කටයුතු කිරීම තමයි අපේ ප්‍රධාන පරමාර්ථය. ඊටත් අමතරව මෙන්න මේ ඉදිරිපත් කරන ලද ගැසට් පත්‍රය මගින් මේ වැට් බදු ක්‍රමය වඩා සරල කරන්න අවශ්‍ය විධිවිධාන අරගෙන තියෙනවා.
1: දුරගමන්වල යෙදෙන මගීන්ට මාර්ගගතව බස් රථවල ආසන වෙන් කිරීමේ පහසුකම් සැලසේ. නියම ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මකයි. ඒ සඳහා වන විබඩවියක්ද ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ, ජනතාවාදී රජයක් ලෙස ජනවරමට අනුව සැලසුම් සහගත වැඩපිළිවෙලක් යටතේ රට ඉදිරියට ගෙන යන බවයි. පෞද්ගලික බස්රථ සඳහා ආරම්භ කළ මෙම ව්‍යාපෘතියෙන් මගීන්ට බස්රථය ධාවනය වන වේලාව අනුව බස් නැවතුම්පලට පැමිණීමේ හැකියාව පවතී. නව ක්‍රමය මගින් එක් ආසන වෙන් කිරීමකට අය කෙරෙන්නේ රුපියල් 30ක මුදලකි. මෙම ක්‍රමය බස් හිමියන්ට සහ කාර්ය මණ්ඩලයට පහසු සහ වාසි සහගතය. www.busticket.gov.lk වෙබ් අඩවිය හෝ 0111-212-66 දුරකථන අංක මගින් ඊට සම්බන්ධ විය හැකිය. කාඩ්පත් මගින් ගෙවීම් කළ හැකි අතර ඉදිරියේදී QR ක්‍රමය හඳුන්වා දීමටද නියමිතය.
2: දෛනික වාසික මිනිසුන්ට පුංචි හරි සාහනයක් දෙන්න පුළුවන් නම් අපි ඒ සාහනය දෙන්න. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. කොච්චර ලොකුද කොච්චර පොඩිද කියන්නේ. මිනිසුන්ගේ ජීවිතයක දසමෙන් හරි යහපත් වෙනවා නම් පහසු වෙනවා නම් අපි ඒක කරනවා. අපි ආරම්භ කරන්නේ මූලික වශයෙන් පෞද්ගලික දක්ෂයේ ඉදිරිපත් වස්වලින් ප්‍රධාන ශ්‍රී ලංකාව සතුය අවශ්‍යීමේ ආකෘතියක් තිබෙනවා. එය ජාතික වැඩපිළිවෙලක් එක්ක තමයි ටෙක්නොලොජියකට යාතු වෙනවා. මිනිසුන්ට ලංකාව පසුම් කරන්න එකක් දෙකුයි කුකලක පසුම් කරන්න තවත් එකුන්නේ
1: නියම ව්‍යාපෘතියක් ලෙස පසුගීදා ආරම්භ කෙරුණු මෙට්‍රෝ බස් සේවාව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය වෙනුවෙන් බස් ඩිපෝ ඇති කෙරේ. එහි ප්‍රථම බස් ඩිපෝ වේදිකිරීම නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝවට ආසන්නව අද ආරම්භ කෙරිණ. ඊට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 10කි. ජූලි මාසයේ ව්‍යාපෘති අවසන් කිරීමට නියමිතයි. අගෝස්තු මාසයේ වන විට එම සේවාව පුළුල් කෙරේ. ඒ අනුව ප්‍රධාන මාර්ග 6ක බස් රථ 122ක් යොදා ගනිමින් එහි සේවා ආධාරිතාව වැඩි කිරීමට නියමිතයි. බස්නාහිර පළාත තුල සේවා සැපීම සඳහා නව මෙට්‍රෝ ඩිපෝ 4ක් පිහිටුවේ. පලිබෝධ නාශක තෝරා ගැනීම සඳහා පාරිසරික බලපෑම් සංගුණකේ භාවිත කිරීමට යෝජනා කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය KD ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පසුගීදා පැවැත්විණ. පලිබෝධ නාශක භාවිතය මෙරට කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව වැඩි කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව තිබේ. එම පලිබෝධ නාශක අනාගතයේ පරිසර පද්ධතිය ජීවීන් ඇතුළු සංඝටකවලට බලපාන ආකාරය පිළිබඳ ප්‍රමාණාත්මක විශ්ලේෂණයක් පිළිබඳව ඇගීමක් නොතිබින. මෙම පාරිසරික බලපෑම් සංගුණකය විද්‍යාඥීන්ට මෙන්ම ගොවි ජනතාවට වාසිදායක වේ. අනාගත පරිසර තත්ත්වයන්ට හානිදායක නොවන අයුරින් පලිබෝධ නාශක තෝරා ගැනීමට ඇති හැකියාව ඉන් ලැබෙනු ඇත. යලකන්නේ සඳහා අවශ්‍ය යූරියා පොහොර ප්‍රමාණවත් තුග ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි. යලකන්නේ ආරම්භයේදී යූරියා පොහොර මෙට්‍රික් ටොන් 1,02,000ක් පැවතින. ඉකුත් මාසයේදී තවත් මෙට්‍රික් ටොන් 25,000

0: සකුන් මෙරටට ආනයිනය කිරින. පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ඊයේ මෙරටට ළඟා වූ බව එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහෙවගේ මහතා පැවසීය. ඒ අනුව යූරියා පොහොර මෙට්‍රික් ටොන් 151,000ක තොගයක් රට තුළ පවතී. පොහොර සමාගම් සතුවද මෙට්‍රික් ටොන් 50,000ක තොග ඇති අතර ඉන් මෙට්‍රික් ටොන් 20,000ක් ඊයේ වන විට ගොවින් අතර බෙදා හැර තිබේ. තවත් මෙට්‍රික් ටොන් 30,000ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ බෙදා දීමට පවතී. අනුරාධපුර, පොළොන්නරුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලට පොහොර මෙට්‍රික් ටොන් 10,000ක් පමණ බෙදා හැර තිබේ. ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ලැබෙන ඉල්ලීම් අනුව අවශ්‍ය පොහොර නිකුත් කෙරේ. එසේම TSP පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 19,000ක් පමණ වන බවද චන්දන ලොකුහෙවාගේ මහතා පැවසීය.
1: අපිට ආරම්භයේදී මෙට්‍රික් ටොන් 34,000ක් තිබුණා. ඒත් මේ වෙනකොට තවත් මෙට්‍රික් ටොන් 24,000ක් තියෙනවා. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් 12,000ක් පමණ මෙදා හැරලා තියෙනවා. ඊට අමතරව MOP අපිට කන්නේ ආරම්භයේදී මෙට්‍රික් ටොන් 39,000ක ප්‍රමාණයක් තිබුණා. ඊට අමතරව දැනට තවත් මෙට්‍රික් ටොන් 18,000ක් මේ මාසේ අන්තිම සතිය හෝ ජූනි මුල් සතිය එනවා කියලා දැනුම් දීලා තියෙනවා. ඒත් අපිට MOP පහු වෙලා අවශ්‍ය වෙන්නේ දැන්ටත් අවශ්‍ය ප්‍රමාණයෙන් බෙදාගෙන යනවා. ප්‍රශ්නේ මතුවලා තියෙන යූරියා සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් වැඩි ඉල්ලුමක් තියෙන යූරියා වලට සමස්තයක් විදිහට ගත්තොත් දැනට ගොඩබාන යූරියා ප්‍රමාණයත් එක්ක බැලුවාම මෙට්‍රික් ටොන් 83,000ක් පමණ රටේ තව යූරියා තියෙනවා. දැනට ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් බෙදාගෙන පෝර ප්‍රමාණයට අමතරව ඉදිරියේදී පුද්ගලික රන්සල් අරහත් යූරියා පෝර මිලදී ගැනීමට අවස්ථාව ලබා දුන්නාම ගොවින්ට අතිරේක අවශ්‍ය වුණොත් තවදුරටත් පුද්ගලික රන්සල් වලින් ලබා ගැනීමට හැකියාව පවතිනවා.
0: රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් 113,000ක් වංචා කළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවටගෙන තිබේ. ඔහු හඟුරංකෙත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකි. රුමේනියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ බවට කාර්යාංශයට පැමිණිලි 16ක් ලැබී තිබින. ඔහු රුමේනියාවේ රැකියාවක් කර මෙරටට පැමිණි පුද්ගලයෙකි. ජාත්‍යන්තර ජනමාධ්‍ය වේදින්ගේ මාධ්‍ය සම්මේලනයේ ශත සංවත්සරය ප්‍රංශයේ පැරිස් නගරයේදී අද සිට 7 වෙනිදා දක්වා පැවැත්වේ. ඊට රටවල් 100ක් නියෝජනය කරමින් මාධ්‍යවේදීහු 300ක් පමණ සහභාගී වෙති. 1926 ආරම්භ කළ මෙය මාධ්‍යවේදීන් 600,000කට අධික පිරිසක් ඇතුළත් මාධ්‍ය අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාත්මක සම්මේලනයකි. මීළඟට ප්‍රමුඛ පුවත.
2: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී. මේ හේතුවෙන් බදාදායින් පසු දිවයිනේ වැසිතත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව, ගාල්ල, මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළන් ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

0: මෙරසර සම්වර්ධනයක පුවත් සම්පෙන්ඩනය සම්වර්ධන පුවත්.
1: දිත්වා සුලිකුණාටුවෙන් අර්ධ හානි වූ බැඳවච්චි ප්‍රදේශයේ නිවාස ඉදිකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. ඊට වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 150කි. මේ අටතේ අර්ධ හානි වූ නිවාසලාභීන් 30 දෙනෙකු සඳහා නිවාස වන්දි පිරිනැමේ. එක් පවුලකට මූලිකාධීරයේදී ₹3,00,000 මුදලක් හිමි වනු ඇත. දෙවනාධීරයේදී තවත් ₹2,00,000 ලබා දීමට නියමිත බව මැදවච්චී ප්‍රාදේශීය ලේකම් කසුන් සෙනෙමිරත්න මහතා පැවසීය. ප්‍රදේශයේ නිවාස 80කට පූර්ණ හානි සිදුව ඇත. එම එක් නිවසක් සඳහා ₹50,00,000 ලබා දීමට නියමිතය.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ ඉතුරු උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ටෝකියෝ සිමෙන්ති සමූහය මහවැලි අධිකාරිය සමග ඒකාබද්ධව මහවැලි ගංයුවරේ පැල සිටුවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි. මේ අටතේ කුඹුක් පැල සියයක් සිටුවීමට නියමිතයි. මහනුවර පොල්ගොල්ල වෙල්ලාසල ගන්නිවරේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. මේ සඳහා නවසිලන්ත රග්බි කණ්ඩායමේ දායකත්වයද හිමිවී ඇත.

0: digital peragamana tekwanna NSB digital banking oba wenuen idirien aarthika puwath
1: මේ වසරේ මුල් කාර්තුවේදී ආනයින වියදම් 18.1%කින් ඉහළ ගොස් ඇතැයි මහබැංකුවේ සතිපතා ආර්ථික වාර්තාව පෙන්වා දෙයි. ඉකුත් වසරේ එම කාර්තුව හා සැසඳීමේදී මේ වසරේ ආනයින වියදම් වල වැඩිවීම ඩොලර් කෝටි 577කි. මේ වසරේ මුල් කාර්තුවේ අපනයින ආදායම ඩොලර් කෝටි 346කි. එහි වැඩිවීම 3.4%කින් ඉහළ ගොස් ඇති බව මහබැංකුව පවසයි.
2: ශක්ති හඬ අවධානය වෙනසයි ඔබ වෙත ගෙනෙන කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012
1: කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේට ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාව සහ ප්‍රසංග කලා පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාවට සිසුන් බඳවා ගැනීමේ 2026 යෝග්‍යතා පරීක්ෂණය සඳහා දැන් අයදුම්පත් බහර ගැනේ. 2025 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව www.spc.cmb.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම්පත් යොමු කළ හැකිය.
3: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයන කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්න දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011127787
1: ඇල්ජීරියාව ජූනි මාසයේ බොළඳ තෙල් නිෂ්පාදනය වැඩි කරන බව ප්‍රකාශ කරයි. ඒ අනුව දෛනික තෙල් නිෂ්පාදනය බැරල් 6000කින් වැඩි කරනු ඇත. එක්සත් අරාබි එමිරාජයේ ඔපෙක් සමාජිකත්වයෙන් ඉවත්වීමෙන් පසු එහි සෙසු සමාජික රටවල් හත පැවැත් වූ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ. එම මාසේ බැරල් 188,000ක පමණ සාමූහික නිෂ්පාදන වැඩි කිරීමකටද එම රටවල් එකඟ විය ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇල්ජීරියානු හයිඩ්‍රෝකාබන් හා පතල් අමාත්‍ය මොහමඩ් අර්ගා ප්‍රකාශ කර ඇත්තේ මෙම තීරණය ගෝලීය තෙල් වෙළඳපොළ දිරිගන්වනු ඇති බවයි. ඉන්දියාව රුසියාව සමග අවියායුධ මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹේ. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.2කට අධිකය. ඒ අනුව ඉදිරි වසර එකහමාර තුළ දුරදිග මිසයිල 300ක් රුසියාවෙන් ඉන්දියාවට සැපයනු ඇත. ඉන්දියානු ගුවන් හමුදා ප්‍රහාරක ජෙට්යානා සඳහා ඒවා භාවිත කෙරේ. ඊට අමතරව මහපරිමාණ අවියායුධ සහ හමුදාමය උපකරණ බිනදී ගැනීම සඳහා ඉන්දිය රජය ඩොලර් බිලියන 25ක ප්‍රසම්පාදන ක්‍රියාවලියක්ද අනුමත කර තිබේ. ප්‍රධාන ක්‍රීඩා සමාජ 2020 ක්‍රිකට් තරගාවලිය ලබන 13 වෙනිදා ආරම්භයි. කාණ්ඩ දෙකක් යටතේ තරඟ පැවැත්වේ. ඊට කණ්ඩායම් 14ක් තරඟවදී. ලබන 30 වෙනිදා දක්වා තරඟාවලිය පැවැත්වෙනු ඇත. අවසන් මහතරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලබන 31 වෙනිදා දිවාරාත්‍රී තරඟයක් ලෙස පැවැත්වේ. දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමු පළාත්වල මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක්ම වූ තද වැසි ඇතිවේ. උතුර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකිය. යලි සිරස්තල ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 7ක්. මෙරට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා 9 අදියරකට. සෞඛ්‍ය පද්ධතිය දියුණු කිරීමට රුසියාවේ සහය. වැඩබද්ද වැඩි නොවන බව නියෝජ අමාත්‍ය නිශාන්ත ජයවීර කියයි. දුරගමන් සේවා සඳහා මාර්ගගතව බස් ආසන වෙන් කිරීමේ පහසුකම, යලකන්නේ සඳහා අවශ්‍ය යූරියා පොහොර ප්‍රමාණවත් තුග, දිවයිනේ වැසිතත්වේ වැඩිවීමක් බදාදායින් පසු, ඔපෙක් සංවිධානය ලබන මාසයේ සිට තෙල් නිෂ්පාදනය වැඩි කරයි, ප්‍රධාන ක්‍රීඩා සමාජ 20x20 ක්‍රිකට් තරගාවලිය 13 වෙනිදා ඇරඹේ. ප්‍රවෘත්තිමින් සමත්තයි මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.
4: මේ මගේ රට, මගේ රජ රට, ලොවම ඇවිත් තනින් නැමේ. මේ අපේ රජ රටයි.
5: FM 95.1 අනුරාධපුරයට, FM 107.3 SLBC හා රේඩියෝ ගාඩන් ඇප් මගින් මුළු ලොවටම රජ රට සේවය.
6: ආ හා හා, මොකද ඔය කරන්නේ?
7: මේක මට පරම්පරාව ලැබුණ පෙට්ටගම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
8: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනව හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
9: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
8: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
10: රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනීන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනීන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පිරවරු 9:00 සිට 9:30

0: දැනුමට නුවනට විනෝදයට සල්ලි කොළපහයි. අන්තිම කෑලි තුන ගන්න මිස්.
1: අනේ මේ සෙල්ලමට උනත් ඔච්චර ගිනි ගණන් වලට බඩු විකුණන්න එපා. මංගාව සල්ලි කොළ තුනයි තියෙන්නේ.
0: තුනෙනුත් දෙකක් ඉරිලානේ මිස්.
2: දැනුම නුවන විනෝදයට දැන් සල්ලි කොළ ඕනේ නැහැ. අහන්න බදාදා හවස 4:15ට රජ රට සේවය.
3: FM 107.3 FM 90.1 රජ රට සේවය.
4: කැමි සන්නිවේදනයේ වැව් බැඳි රට අඩහැර.
5: සවස 6:30 වෙලා විනාඩි 27යි දැන් වෙලාව. දැබර හිතවතුනි, ඔබේ ලබෙන්දි සේවය රජරට සේවය අද දවසේ වැඩසටහන් නිමාවීමට මත්තෙන් ඇසෙන අවසන් ගී හඬමේ. ඩෝල්ටන් අල්විස් කලාවේදියා ලියූ ගීපද සංගීතවත් කොට ගායනා කළේ ගායනවේදී විජේසුන්දර වේරකොට.

0: රජ රටයි
1: FM 91.1 අනුරාධපුරයට FM 107.3 SLBC හා රේඩියෝ ගාඩන් ඇප් මගින් මුළු ලොවටම රජ රට සේවය.
2: දැන් වෙලාව සවස 6:05 වෙලා විනාඩි 30යි. දැබර හිතවතුනි, ඔබේ ලබෙන්ති සේවය රජරට සේවයේ අද දවසට නියමිත වැඩසටහන් මින් සමප්තයි. යළිත් අප සේවයේ වැඩසටහන ආරම්භ වන්නේ හිට උදෑසන 5:05 වෙලා විනාඩි 55ට. අද දවසේ විකාශය පවත්වාගෙන යාම සඳහා කරගත එන්න විකාශනාගාරයේ හිතවතුන් සමග රජරට සේවා ප්‍රධාන පාලක මැදිරියේ සිට උදව් කළේ කාර්යභාර නිලධාරී මහින්දලාල් විතාන, සම්බන්ධතා මැදිරේ රැඳුනා මා ප්‍රදීප් රණතුංග. දෑබර හිතවතුනි, උදා වූ මේ රාත්‍රියේ ඔබට ජය සතුට වාසනාව සපිරි සුභ රාත්‍රියක් වේවා. එමෙන්ම විජයශ්‍රී ජයශ්‍රී මා බෝසමිතුන්ගේ පිහිට රැකවරණය නිරන්තරයෙන් ඔබට සැලසේවා. අප සමුගන්නවා නැවත හිට උදෑසන හමුවීමේ බලාපොරොත්තුෙන්. එතෙක් ඔබ හැමට ආයුබෝවන්.